0: Kata Pocket Money.
1: පහයි විනාඩි 36යි දැන් වෙලාව. Good morning දේවුදු. අද දේවුදු තමයි ඔන්න මුලින්ම පොකට් මනි දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. දේවුදු ඉස්කෝලේ 7 පන්තියේ නේද ඉන්නේ? කොහෙද පුදාගේ ඉස්කෝලේ? හරි ලබන සඳුද තමයි ඉස්කෝලේ පටන් ගන්නෙ නේ. දැන් මේ වෙනකොට ඉස්කෝලේ යන්න සේරම ලෑස්ති කරගෙන ඉන්නේ කියලා අපිට ආරංචි. හරි. එහෙනම් කඩවතින් අද මුලින්ම අපිත් එක්ක පොකට් මනි දෙන්න සම්බන්ධ වෙනවා දේවුදු. ඉස්කෝලේ 7 වසර ඉන්නේ සපුගස්කන්ධ විශාඛා විද්‍යාලේ. ලෑස්තිද අභියෝගේ බාර ගන්න?
2: ප්‍රශ්න හතරයි තියෙන්නේ දේවුදු. තප්පර 5ක් ඇතුළත ඔයා හරියට ප්‍රශ්නෙකට උත්තර දෙන්න ඕන. මේ තමයි ඔයාලට අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉස්කෝලේ ඉතිහාසයේ පාඩමෙන් තමයි දේවුදු ඔන්න පළවෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. මෙන්න ප්‍රශ්නය. අතීත ශ්‍රී ලංකාවේ ආර්ථිකයත් එදිනෙදා ජීවිතයත් මත පදනම් වෙලා තිබ්බ විවිධ සාම්ප්‍රදායික කර්මාන්ත තියෙනවා. ස්වයං පෝෂිත ආර්ථික රටාවක් පැවති ඒ කාලේ ගම්බද ජනතාව තමන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න දේශීය සම්පත් පාවිච්චි කරලා විවිධ කර්මාන්ත කළා. අපි අහන්නේ අතීතයේදී ගවයන් රැක බලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම හැඳින්වුවේ 1. කසීකාර ගම 2. ගෝපාල ගම
3: 2.
2: දෙවුදු හරි උත්තරේ තේරුවා. ගෝපාල ගම තමයි හරි උත්තරේ. හරි, අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: ඔන්න දෙවුදු දෙවැනි ප්‍රශ්නේ විද්‍යාව පාඩමෙන් තමයි අහන්නේ. හරිද? ඔන්න ප්‍රශ්නේ. දියගොඩ දෙකේම වාසය කරන ජීවීන් අපි කියනවා උභේ ජීවීන් කියලා. උභේ ජීවීන් උපත ලබන්නේ ජලයේ. ඔවුන් පෘෂ්ඨවංශී සත්ව විශේෂයක්. මෙන්න ප්‍රශ්නය. මේ සතුන් අතරින් උභය ජීවියෙක් වන්නේ කවුද? 1. සලමන්දරා 2. දියකාවා.
2: දෙවුදු ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා මේ වෙද්දි අත්තේ රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ඉස්කෝලේ සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ අපි හදලා තියෙන්නේ. සිංහල සාහිත්‍යයේ විශේෂ කාව්‍ය ප්‍රභේදයක් තමයි සංදේශ කාව්‍ය. හංස සංදේශය, ගිරා සංදේශය, මයුර සංදේශය ප්‍රසිද්ධ සංදේශ කාව්‍යයන් අතරින් කීපයක්. අපි අහන්නේ ලංකාවේ පැරණිතම සංදේශ කාව්‍ය මොකක්ද? 1. මයුර සංදේශය 2. සැලලිහිණි සංදේශය 1. සැලලිහිණි සංදේශයට පද්‍ය 163ක් තියෙනවා. දෙවුදු දැන් මේ වෙනකොට ප්‍රශ්න 3ක් හරියට උත්තර දීලා ඔන්න රුපියල් 1000ක් අතේ තියාගෙන ඉන්නේ.
2: දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා දෙවුදු. බෝනස් ප්‍රශ්නට යමුද? හැබැයි බෝනස් ප්‍රශ්නට හරියට උත්තර දෙන්න බැරි වුණොත් ඔය අතේ තියෙන පොකට් මනි ගාන භාගෙට භාගිකින් අඩු වෙනවා. අපි යමු බෝනස් ප්‍රශ්නෙට.
1: මෙන්න දෙවුදුට ලැබෙන බෝනස් ප්‍රශ්නය. සෞර ග්‍රහ මණ්ඩලය ග්‍රහලෝක 8කින් සමන්විත වෙනවා. මේ ග්‍රහලෝක අතරින් ග්‍රහලෝක 4ක් සූර්යාට ළඟින්ම පිහිටලා තියෙනවා. මෙන්න ප්‍රශ්නේ. සූර්යාට දුරින්ම පිහිටි ග්‍රහලෝකය මොකක්ද? 1. යුරේනස් 2. නෙප්චූන්
3: 2.
1: නියමයි. ප්‍රශ්න 4ටම හරි උත්තර දීලා මේ වෙනකොට දෙවුදු රුපියල් 5000ක් පොකට් මනි දිනාගෙන තියෙනවා. පුතාට මොකද කියන්න තියෙන්නේ? දැන් කවුද මේ වෙලාවේ ළඟ ඉඳලා උදව් කළේ? ආශා. නියමයි. එහෙනම් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ට පොකට් මනි ගැන කියමු නේද? කවුද හොඳම යාළුවා? ආ, දිනකින් දන්නවද දැන් මේ පොකට් මනි අභියෝගයට පුතාද සම්බන්ධ වෙනවා කියලා? හරි, එහෙනම් ජය වේවා.
2: දෙව්දූ මෙත් සරණයේ විදිහට පොකට් මනී ජයග්‍රහණය කරනකොට ඔබටත් අවස්ථාව තියෙනවා. මෙසේජ් කරන්න ඕන විදිහ මම මතක් කරන්න. 0714-151-151 අපේ වට්ස්ඇප් නම්බර් එක. එවන් අපිට මෙසේජ් එකක් අපි ලෑස්ති වෙලා ඉන්නවා පොකට් මනී දෙන්න.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711-982-984 දැන්ම වට්ස්ඇප් කරන්න.
0: අනුග්‍රහය
4: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්. Blanca Rating Agency BBB- Stable Outlook.

0: මොකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
1: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0.7455 11.
2: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
3: මාව දැකලා හැංගුණානේ.
4: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
2: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
5: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නෑනේ.
2: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
2: 98.2.

0: Siapa Pocket Money?
1: පහයි විනාඩි 52යි දැන් වෙලාව. අපි දෙවෙනි වාසනාවන්තයව මේ වෙලාවේ සම්බන්ධ කරගෙන ඉන්නේ. Good morning.
2: Good morning, Mami.
1: පුතාගේ නමකම විස්තර ටිකක් කියන්නකෝ බලන්න.
2: මගේ නම මනීෂ. ගම ගිරිඋල්ලේ. මම 10 වසරින්.
1: ඉස්කෝලේ මොකද්ද පුතාගේ?
2: ඉස්කෝලේ දමදිනේ.
1: දමදිනේ මධ්‍යම විද්‍යාලේ නේද? රයිට්. දැන් මේ ඇවිල්ලා අගෝස්තු නිවාඩුව කියන්නේ මාෂි සරුංගල් ඇරින කාලේනේ. මනීෂත් සරුංගල් ඇරලා තියෙනවලු නේද? ගෙදර හැදුවද නැත්නම් එකක් ගත්තද? ඔයාට හදන්නත් පුළුවන්ද? වැඩෙක් එනම් හරි. අපි ලෑස්ති පොකට් මනි ප්‍රශ්න හතරට හරි උත්තර දීලා ඔන්න රුපියල් 5000ක් දිනා ගන්න අභියෝගේ ජය ගන්න. මනිෂ ලෑස්තිද?
3: මනිෂ තප්පර 5යි තියෙන එක ප්‍රශ්නකට උත්තරේ තෝරන්න. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: 10 වසර පුරවැසි අධ්‍යාපනය විෂයෙන් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය නිර්මාණය වෙලා තියෙන්නේ මනිෂ. ශ්‍රී ලංකාවේ නීතියේ එක් නීති පද්ධතියක් ලෙස හඳුන්වන නීති ක්‍රම කිහිපයක එකතුවක්. රටේ ප්‍රධාන නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතියයි. ඒ අතර සිවිල් නීතිය, අපරාධ නීතිය, පුද්ගල නීතිය වගේම විවිධ කොටස් වලින් නීතිය සමන්විත වෙනවා. මෙන්න අපේ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පොදු නීතිය මොකක්ද? 1. රෝමලන්දේසි නීතිය. 2. උඩ රට නීතිය.
3: මනීෂ පළවෙනි ප්‍රශ්නට උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනාගෙන තියෙනවා. අපි යමු මනීෂ දෙවෙනි ප්‍රශ්නෙට.
1: මෙන්න දෙවෙනි ප්‍රශ්නේ ඉතිහාසයේ විශේෂයෙන් තමයි දෙවෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. පළමු වන විජයබාහු රජතුමා කියන්නේ ශ්‍රී ලංකාවේ චෝල පාලනය අවසන් කරලා රට යලි එක්සේ සත්කළ ශ්‍රේෂ්ඨ රජ කෙනෙක්. එතුමා රුහුණේ සිටි කීර්ති කුමරු ලෙසත් හඳුන්වනවා. ක්‍රිස්තු වර්ෂ 1055 සිට ක්‍රිස්තු වර්ෂ 1110 දක්වා පොළොන්නරුව අගනුවර කරගෙන එතුමන් රාජ්‍ය පාලනය කළා. අපි අහන්නේ විජයබාහු රජුගේ ළමා කාලයේ තොරතුරු සඳහන් වන මූලාශ්‍රය මොකක්ද? 1. පනාකඩුව තඹසන්නස. 2. බදුලු ටැම් ලිපිය.
3: මනීෂ උත්තරේ තෝරලා රුපියල් 500ක් පොකට් මනි මේ වෙද්දි දිනලා තියෙන්නේ. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ මනීෂ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න මනීෂ ඔයාගේ තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. ජනකවි පොදු ජනතාව අතර මුඛ පරම්පරාවෙන් පැවත ආ නිශ්චිත කර්තෘවරයෙකුත් නැති කවි විශේෂයක්. මේ කවි ගැමි ජීවිත, වැඩ කරන අවස්ථා, සිරිත් විරිත් ජන අත්දැකීම් පදනම් කරගෙන නිර්මාණය වෙලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. සිංහල ජන කවිවල දැකිය හැකි ලක්ෂණය වන්නේ කොමක්ද? 1. සංක්ෂිප්ත භාවය. 2. සංකීර්ණ බව.
2: සංක්ෂිප්ත භාවය.
3: මනීෂ ප්‍රශ්න තුනකට උත්තර තෝරලා රුපියල් 1000ක් පොකට් මනි දැන් දිනලා තියෙන නිසා අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න දැන් අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට යමුද?
2: හරි යමු.
1: මනීෂ මෙන්න බෝනස් ප්‍රශ්නය. පැරණි ශ්‍රී ලාංකික දුරමැනීමේ ඒකකය තමයි ගව්ව. නිශ්ශංක මල්ල රජතුමාගේ කාලේ මග සලකුණක් විදිහට මේ ඒකකය භාවිතා කළා. අපි අහන්නේ ගව්වකට සැතපුම් කීයද? 1. 5. 2. 4.
3: මනීෂ ප්‍රශ්න හතරටම ඔයා හරි උත්තර තෝරලා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
1: මනීෂ දැන් ස්කෝලේ ලබන සතිය පටන් ගන්නවානේ. යාළුවන්ටත් පොකට් මනි මේ ජයග්‍රහණය ගැන කියනවා නේද?
2: ඔව් කියනවා.
1: හරි, මොකද හිතෙන්නේ පුතාට මේ වෙලාවේ?
2: ගොඩක් සතුටුයි.
1: කවුද ළඟ හිටියේ උදව් කරන්න?
2: උදව් කරන්න කවුරුත් හිටියේ නැහැ. අම්මා ළඟ අහගෙන හිටියා.
1: අහගෙන හිටියා. හරි. එතකොට දැන් ඔලෙල් වලට ලැස්ති වෙනවා කියලා කියවන්නේද? මොකද්ද පුතාගේ අනාගත බලාපොරොත්තුව?
2: අනාගත බලාපොරොත්තුව ඉංජිනේරු වෙන්න.
1: හරි. ඉතින් මේ වෙලාවේ අපි වහගෙන ඉන හැමෝම පුතාගේ මේ ප්‍රාර්ථනාවට ඔන්න සුබ පතනවා. ජය වේවා. මනිෂ පුතා ඒ විදිහට හද පොකට් මනි අපේ දෙවනි ජයග්‍රාහකයා විදිහට රුපියල් 5000 දිනාගත්තා.
3: ඒක
1: රත් දවසේ මේ පැයට සම්බන්ධ වෙච්ච අපේ පොඩු දෙන්නම රුපියල් 5000 ගානේ පොකට් මනි දිනාගෙන ඉන්නේ මාෂේ.
3: ඔව්. දැන් මේ වෙලාවේ අහගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් අපිට මැසේජ් එකක් එවන්න කියලාත් මතක් කරනවා. 0714 151 151 කියන අපේ WhatsApp නම්බර් එකට අපි ප්‍රශ්න හතරයි අහන්නේ රුපියල් 5000ක් පොකට් මනි දෙනවා.
1: දිනනවා නම් දිනන්න ඕනේ ආයේ දොවෙත් නැති වෙන්න.
3: අනිවාර්යෙන්ම.
1: කියවනක් තියෙනව නේද? අනං ජීවිතේ දිනන්න බලාගෙන ඉන්න අයට සුබ පණිවිඩයක්. උදේ පාන්දරම කියන්නේ ලෑස්ති වෙන්නේ. ඔන්න සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් දැන් 15%ක පොලියක් ලබා දෙනවා. ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන සෑම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ටම කරන්න තියෙන හරිම පොඩි දෙයයි 13:19ට කතා කරලා විස්තර දැනගෙන වෙලාවක් වෙන් කරගෙන ළඟම තියෙන සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ශාඛාවට යන්න. ගිහිල්ලා අතේ තියෙන මුදල කීයක් වුණත් කමක් නැහැ. කතා කරලා ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න. මොකෝ ජීවිතේ අභියෝගෙනවා ඉස්සරහට. සැනසීදායක විශ්‍රාම ජීවිතයක් ගත කරන්නත් ඕනේ. එතකොට දරුවන්ගේ කටයුතු කරන්නත් ඕනේ. දරුවන්ව අනාගත අධ්‍යාපන අභියෝගවලට ලෑස්ති කරන්නත් ඕනේ. පිට රටවල් වලට සමහර වෙලට යවන්න අවස්ථාව ලැබෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම අද ඉඳලා ප්ලෑන් කළොත් ඔන්න එදාට පසුතැවෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් වැඩිහිටියන්ට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අපේ අම්මලා තාත්තලාට හොඳ අවස්ථාවක් සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ. මොකද පොලිය වැඩි වෙලා තියෙන කාලේ දැන් පටන් ගත්තොත් රිස්ක් එක අඩුම ආයෝජන ක්‍රමවලින් එකක් නේ ස්ථාවර තැන්පතු කියන්නේ. 15%ක පොලියක් ලබා ගන්න පුළුවන්. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටයි මේ අවස්ථාව තියෙන්නේ. ඉතින් අදම කල් යවන්න නැතුව මේ තීරණය ගන්න. වෙලාව බලමුද?
3: වෙලාව මතක් කරන්න. වෙලාව 10:06.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ තවමත් ඔබේ ටොයෝටා වාහනය ගැනද හිතන්නේ? ටොයෝටා ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම ටොයෝටා ලංකාවේ යන්න, නැතිනම් අමතන්න 0112936003.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: පෙට්‍රල් මිල පහතට සෙවනගල සේවක ගැටලුව ගැන අද සාකච්ඡාවක්. 22ටරේ පෙත්සම් ගොනු කිරීමේ කාලය අතින් අවසන්. අමරිකාවට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 6යි.
1: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
3: ඒදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත්
4: නැහැ. වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවාද බය වෙන්නේ?
6: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
7: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
8: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
9: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලවියප්පෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
11: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
12: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
10: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
13: මොකෝ මේ තරහින්?
14: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගිය තක් නැහැ.
15: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
16: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
17: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
18: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
19: අවන්ස් ටිකෙන් ටික පේ.
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: සමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.
3: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
11: දිවයිනේ විශාලතම ටොයෝටා රථ පෙළ ගැස්ම, ජනුවින් අමතර කොටස් සහ රටපුරා විශේෂඥ සේවා මධ්‍යස්ථාන රැසකින් සමන්විත ටොයෝටා ලංකා. අමතන්න 0112939.3.
2: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
2: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
2: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
2: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
15: Theater, Teli Depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
6: මන්නම් හිතන්නේ නැහැ.
15: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
1: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
15: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
18: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: Siapa Pocket Money?
1: විනාඩි 14යි. ඔන්න මේ පැය මුලින්ම අපිත් එක්ක පොකට් මනි දිනන්න සම්බන්ධ වෙන අද දවසේ පොකට් මනි තුන්වෙනි වාසනාවන්තයා ගුඩ් මෝර්නින් සනුක.
2: සනුක ගුඩ් මෝර්නින්.
1: හරි සනුක, ඔන්න අදත් පුරුදු විදිහට අපේ ප්‍රශ්න හතරේ අභියෝගය දිනන්න තමයි. ඔයා මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ ප්‍රශ්න හතරට හරි උත්තරු දුන්නොත් එහෙම පොකට් මනි අභියෝගය දින්නොත් රුපියල් 5000ක් පොකට් මනි ලැබෙනවා. පළවෙනි ප්‍රශ්නට හරි උත්තරේ දුන්නොත් රුපියල් 250ක් ලැබෙනවා. එහෙනම් අපි අභියෝගේ බාරගමුද?
2: සනුක ලෑස්ති නේද? තප්පර 5ක් ඇතුළත ඔයා උත්තර දෙන්න ඕන. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමින් තමයි ඔන්න සනුකට පළවෙනි ප්‍රශ්නය ලැබෙන්නේ. යුද ගණාව දාගැබ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් පුදබිමක්. දුටුගැමුණු කුමාරයා වගේම ඔහුගේ සොහොයුරා සද්ධාතිස්ස කුමාරයා මේ ස්ථානයේ සිවිල් යුද්ධයක් කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. මෙන්න ප්‍රශ්නය. යුදගණාව දාගැබ ඉදිකරන ලද රජු ලෙස සැලකෙන්නේ 1. මහා පරාක්‍රමබාහු රජු, 2. දුටුගැමුණු රජු.
2: සනුක හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: දෙවැනි ප්‍රශ්නේ විද්‍යාව පාඩමෙන් සනුක, සතුන් මගින් බීජ ව්‍යාප්තිය කියන්නේ සතුන්ගේ ලොම්වල ඇලිලා එතකොට ආහාරයට අරගෙන එහෙම නැත්නම් යම් යම් ආකාරයකට තැනකින් තැනකට බීජ අරගෙන යන එක. මේවා ශාකවලට බීජ දුරට පැතිරෙන්න උදව් වෙනවා. තුත්තිරි, නාගදරන, ඇපල වගේ ශාක සතුන් මගින් ව්‍යාප්ත වීමේ වැඩි ඉඩක් දකින්න තියෙනවා. මෙන්න ප්‍රශ්නේ. මේ අතරින් සතුන් මගින් ව්‍යාප්ත වන බීජයක් වන්නේ 1. හොර, 2. එඬරු. අපිට පැහැදිලිව උත්තරේ ඇහුනේ නෑ. 1ද 2ද උත්තරේ? පළවෙනි උත්තරේ හොර, දෙවෙනි උත්තරේ එඬරු.
2: සනුකගේ අතේ මේ වෙද්දි රුපියල් 500ක් පොකට් මනී තියෙනවා. සනුක තව ප්‍රශ්න දෙකයි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: භූගෝලීය විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න සනුකට තුන්වෙනි ප්‍රශ්නය ලැබෙන්නේ. මහා බාධක කොරල් පරය කියන්නේ ලෝකේ තියෙන විශාලතම කොරල් පර පද්ධතිය. කිලෝමීටර් 2300ක් දුරට මේ කොරල් පර පද්ධතිය පිහිටලා තියෙනවා. ලෝකේ ස්වභාවික පුදුමහතෙන් එකක් විදිහටත් මේ කොරල් පර පද්ධතිය සැලකෙනවා. යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම් කරලා තියෙන මේ මහා බාධක කොරල් පරය පිහිටලා තියෙන්නේ කුමන රටේ වෙරළට ඔබෙන්ද? 1. ඔස්ට්‍රේලියාවේ, 2. ඉන්දියාවේ.
2: සනුකගේ අතේ මේ වෙද්දී ප්‍රශ්න තුනකට උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනී තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නට උත්තරේ දුන්නොත් ඔය අතේ තියෙන රුපියල් 1000 පස්කුණයක් වෙනවා. බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න බැරි වුණොත් ඔය අතේ තියෙන පොකට් මනී ගාන භාගයක් වෙනවා. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: මෙන්න සනුක පුතාට ලැබෙන බෝනස් ප්‍රශ්නය. ලංකාවේ පළාත් 9ක් තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික්ක 25කුත් තියෙනවා. ලංකාවේ දිස්ත්‍රික්කයක් කියන්නේ රට පාලනය සඳහා බෙදලා තියෙන දෙවන මට්ටමේ පරිපාලන ඒකකයක්. අපි අහන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම දිස්ත්‍රික්කය වන්නේ මින් කුමක්ද? 1. මහනුවර දිස්ත්‍රික්කය, 2. අනුරාධපුර දිස්ත්‍රික්කය.
2: සනුක මනුද්‍ය ප්‍රශ්න හතරටම යා උත්තර තෝරලා රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
1: එහෙනම් සනුක, ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් අපි පොකට් මනි අභියෝගය ගැන කියමු නේද?
2: ප්‍රශ්න හතරයි, පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි. අනුග්‍රහය.
3: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.

සර්වෝදේ ඩිවලප්මන් ෆයිනෑන්ස් එකේ ගිහිල්ලා අවුරුදු පහක ස්ථාවර තැන්පතුවක් විදිහට ආයෝජනය කළොත් 15%ක පොලියක් ලැබෙනවා 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. ඉතින් හිත හිත බල බල ඉන්න දෙයක් නැහැ. කතා කරන්න 13.19 සර්වෝදේ ඩිවලප්මන් ෆයිනෑන්ස් ලෑස්ති ඔන්න ඔබේ හීනට යන පාර කියන්න.

Money. අපි හුඟක් වෙලාවට කරන්නේ තරඟ කරන්න ලෑස්ති වෙනවා අපි දන්නේවත් නැති කෙනෙක් එක්ක. ඒක හරිම අසාර්ථක දෙයක් කියලා තමයි ලෝකෙ බොහෝ අය කියන්නේ. මොකද අපි කොහොමද දන්නේ අනික් කෙනාගේ හැකියාවන්, ඒ වගේම යාගේ දුර්වලතාවයන්? අපිට කවදාවත් ඒවා හොයලා ඉවරයක් කරගන්න බෑ. ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද ලේසි ක්‍රමේ අපිට පුළුවන් අපිත් එක්ක තරඟ කරන්න.

0: මොකද අපි තමයි දන්නේ අපි කොච්චර ශක්තිමත්ද, ඒ වගේම අපි කොච්චර දුර්වලද, අපේ අඩුපාඩු මොනවද. ඉතින් අපේ අඩුපාඩු ටික හදාගත්තා නම් අපේ අරමුණ වෙනුවෙන් යන්න වෙන කාත් එක්කවත් තරඟ කරන්න ඕනේ. ලෝකේ අංක එකට පත්විච්ච ගොඩාක් අය කියලා තියෙන දෙයක් තමයි අපි අනිත් අයත් එක්ක නෙමෙයි තරඟ කළේ, අපි හැමදාම තරඟ කළේ අපිත් එක්ක. අපේ අඩුපාඩු පේන හැම වෙලාවෙම ඒවා හදාගෙන ඉස්සරහට ගියපු නිසා තමයි මේ ජයග්‍රහණය ළඟා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා. මතක තියාගන්න ඕන තව දෙයක් තියෙනවා. වැස්ස වෙලාවට කුඩයක් ඕනේ නේද?
1: අනිවාර්යෙන්ම ඕන.
0: හැබැයි වැස්ස නැති වෙලාවට කුඩයක් අරන් යන්න කවුරුත් කැමති නැහැ.
1: ඔව්, අපිට ඒක බරක්.
0: ඉතින් එහෙම බරක් වෙන්න ඕනේ නැහැ. හිතන්න ඔබ ඔබේ දේවල් කරගත්තොත් අනිත් අය කවදාවත් ඔබ කුඩයක් විදිහට දකින්නෙත් නැහැ. ඉතින් නිවුස් බ්‍රේක් එකට යන්නත් තියෙනවා. ඊට පස්සේ මමීස් පොකට් මනී සෙග්මන්ට් එකත් එක්ක අද දවසේ සම්බන්ධ වෙලා ජයග්‍රහණය කරන්නේ කවුද කියලාත් බලන්න තියෙනවා. ඉතින් මේ වෙලාවේ හිතනවා නම් පොකට් මනී අභියෝගය දිනන්න ඕනේ කියලා, ඔන්න අවස්ථාව. දැම්ම මෙසේජ් එකක් දාන මෙන්න මේ අපේ නම්බර් එකට
1: 0714 151 151 අපේ වට්ස්ඇප් නම්බර් එක. එවන්න අපිට මෙසේජ් එකක් අපි ලෑස්ති පොකට් මනී දෙන්න.
0: හය විනාඩි 26යි දැන් වෙලාව.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: පෙට්‍රල් මිල පහතට සෙවනගල සේවක ගැටලු ගැන අද සාකච්ඡාවක්. 22ට එරෙහි පෙත්සම් ගොනු කිරීමේ කාලය අදින් අවසන්. ඇමරිකාවට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය
2: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: ලෝක පොල් දිනේට සමගාමීව සැප්තැම්බර් 2 වෙනිදා රටපුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය
2: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහත දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 414ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අඩු කර ඇති රුපියල් 15කින්. එහි නව මිල වන්නේ රුපියල් 399ක්. රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 475ක් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් සංශෝධනය නොවන බව අදාළ නිවේදනයේ සඳහන්. මේ අතර ඉන්ධන මිල රුපියල් 70කින් අඩු වේ යුතු බව සමගි එකබද වෘත්තීය සමිති සඳහනේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළා.
3: ඉන්ධන මිල සංශෝධනයක් මෙහෙම නැත්නම් ඉන්ධන මිල වැඩිවීමක් නෙමේ අඩුවීමක් සිදු විය යුතුයි. එක අය කරගන්නවා අය කරගන්නේ නැහැ කියපු රුපියල් මිලියන 900 කවන රජය මිලියන 1000කට වඩා අය කරගෙන තියෙනවා. ඒ නිසා වහාම ගිය මාසේ අඩු කරමු නැති රුපියල් 50 දැන් එකක් අඩු කළ යුතුයි. ඒ වගේම ඉන්ධන මිල නියමිත සූත්‍රයන් ගලපීම සිදු කොට සූත්‍රයට අනුකූලව ඉන්ධන මිල අඩු කළ යුතුයි. ඒ අනුව රුපියල් මිලියන 900 අය කරගෙන තියෙන ඊට වඩා වැඩි මිලියන 1000ක් ඉක්මලා තියෙනවා. එහෙනම් දැන් රජය අවමේ ඩීසල් සහ පෙට්‍රල් ලීටරයකින් අවමේ රුපියල් 70කින් අඩු කළ යුතුයි.
2: මේ අතර පසුගිය 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 17කින් වැඩි කිරීමට අදාළ සමාගම් පියවර ගනු ලැබුවා. ඒ සමග පාන් පිටි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය මිලද වැඩි කරන බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ. ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දෙවන අන්තර් මෝසමෙන් ලැබෙන වර්ෂාපතනයේ තීව්‍ර විය හැකි බැවින් මහකන්නේ වගාවට අහිතකර බලපෑම් එල්ලවීමට ඉඩ ඇති බව විශේෂඥයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරමේ පැවසුවේ පැසිෆික් සාගරයේ සක්‍රිය වී ඇති එලිනෝ තත්වයට සමගාමීව ඉන්දියානු සාගර කලාපයේ ද්විද්‍රව තත්වය පසුගිය සතියේ සිට ධනාත්මක වීම ඊට හේතුව බවයි.
4: දැන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුළුවන් තරම් උත්සාහ කරගෙන යනවා ඔක්තෝබර් මාසයේ 15ට කලින් විශේෂයෙන්ම වියලි කලාපයේ දී වගාව කළා ඉවර කරන්න. ඒ කියන්නේ පිටර වී ඉහලා හෝ පැල සිටවල ඉවර කරන්න කියන තත්වයට ගෙනෙන්නට ටිකක් බාර දුර කාර්යයක්. මොකද ඊට මාසයකට හෝ සත්තුනට කලින් පවලින්ක දින සකස් කරගන්නට ඕන. ඒ දින සකස් කරන්නටත් වර්ෂාව හෝ ජලය අවශ්‍ය වෙනවා. වර්ෂාව අපිට ලැබුණ නැත්නම් සැප්තැම්බර් මාසයේ අග විතර වෙනකොට ගැටුවක් ඇති සාමාන්‍යයෙන් පහුගිය කාලම කවනවල අපි දැකලා තියෙනවා විටින් විට ඇතිවෙනා වූ රැස්පත් සැප්තැම්බර් මාසයේ වියලි කලාපයට ඒ රැස්ප ලැබුණොත් සංවිධ වෙන ආකාරයට අපිට ඉක්මනට අදාළ රෝග නිෂ්පාදන කටයුතු කරගෙන යන්න පුළුවන්.
2: නෙරියකුළුම පූනෑව කැබිතිකොල්ලෑව පන්කුළම සහ සිංහපුර යන ප්‍රදේශවලට අද දහවල් 12:10ට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සූර්යා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 වනදා සිට සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බවයි. වියලි කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 84,000කට අධික පිරිසකට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ දිස්ත්‍රික 7ක පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු වියලි කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි. ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිතය සම්බන්ධයෙන් නීතියට අනුකූලව කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාව වෙත දැනුම් දී සිටිනවා. පොලිසිය සඳහන් කළේ මහජනතාවගේ දෛනික කටයුතුවලට බාධා වන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ භාවිත කිරීමෙන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද සෞඛ්‍ය සහ මානසික ගැටලු ඇතිවන බවයි. අධික ශබ්දය හේතුවෙන් අවට පදිංචිකරුවන්ට අපහසුතාවක් ඇතිවන විටදී එය දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්ති යටතේ මහජන පීඩාවක් ලෙස සලකා නීතියට අනුකූලව ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට හැකියාව පවතිනවා. රාත්‍රී 10 සිට පසුදින පෙරවරු 6 දක්වා කාලය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබා නොදෙන අතර ආගමික කටයුතු හෝ විශේෂ අවස්ථා සම්බන්ධයෙන් අදාළ කරුණු සලකා බලා නීතියට අනුකූලව අවසර ලබා දිය හැකි. අදාළ බලපත්‍රය නිකුත් කර ඇති අවස්ථාවලදී බලපත්‍රයේ සඳහන් දිනය වේලාව සහ අනිකුත් සියලුම කොන්දේසිවලට දැඩිවානුගත විය යුතු වනවා. අදාළ පොලිස් අවසරය ලබාගෙන ඇති අවස්ථාවක අවසර පත්‍රයේ සඳහන් කොන්දේසිවලට යටත්ව පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ යුතු බවයි පොලිසිය පැවසුවේ. පෙරවරු 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ විශේෂ අවස්ථාවක් සඳහා අවසර ලබා දී ඇති අවස්ථාවකදීද එම ශබ්දය අදාළ පරිශ්‍රයට සීමා වන ආකාරයෙන් පවත්වාගෙන යාමාත්‍ය අවශ්‍යයි. මහජනතාවගෙන් පැමිණිල්ලක් ලද අවස්ථාවකදී අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂා කර ශබ්දය මහජන පීඩාව ඇති කරන බව තහවුරු වුවහොත් එම ක්‍රියාව නතර කරන ලෙස අදාළ පුද්ගලයින්ට දැනුම් දීමට පොලිසිය කටයුතු කරනු ඇති. එම දැනුම් දීම නොතකා අදාළ ක්‍රියාව තවදුරටත් සිදු කරන්නේ නම් පවතින නීතිමය විධි විධාන අනුව ශබ්ද උපකරණ පොලිස් භාරයට ගැනීම ඇතුළු අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. මේ අතර පරිසර දූෂණ සිදු කරන්නන් වරෙන්තුවකින් තොරව අතරංගුවට ගැනීමට අවශ්‍ය නීති හඳුන්වා දී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
0: Inside story. ජාතික පාරිසරික පනත අවුරුදු 26කට පස්සේ සංශෝධනයකට ලක් වුණා. එහිදී හඳුන්වා දුන් නව නීතිමය ප්‍රතිපාදන මොනවද?
5: පරිසර දූෂණය සම්බන්ධ ජල දූෂණය, වායු දූෂණය, ශබ්ද හා කම්පන මගින් ඇති කරන දූෂණය සහ පාංශු දූෂණයට අදාළ වැරදි නව පනතේදී සංඥය වැරදි නැත්නම් කොනයිසබල් ඔෆෙන්ස් බවට පත් කරලා තියෙනවා. ඒ අනුව පරිසර දූෂණය සිද්ධ කරන පුද්ගලයේ වාරන්තුවකින් තොරව අත්අඩංගුවට ගැනීමේ බලතල නව පනතට තියෙනවා. දඩමුදල් බොහෝ විට ලක්ෂයේ සිට මිලියන දක්වා දඩමුදල් නියම කිරීමේ හැකියාව
0: ශබ්ද දූෂණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී බස් රථ තුළ අධික ශබ්දයෙන් යුතුව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය, ඒ වගේම ඇතැම් වෙළඳසැල් තුළ අධික ශබ්දයෙන් යුතු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන අවස්ථා පවතිනවා. මේවාට එරෙහිව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරනවද?
5: ප්‍රජා ഘോഷාවන් සම්බන්ධ රෙගුලාසි සකස් කරලා අවසන් කරලා තිබෙනවා. ඒ නිසා තවන බොහෝ දිනකින් මේ රෙගුලාසි නිතිගැටුම්පත් දෙපාර්තමේන්තුව අනුමත කරලා ගරු පරිසර අමාත්‍යාංශය වෙතත් පත්‍රයෙන් ප්‍රකාශ පත් කළාට පස්සේ සම්පිසිය ආකාරයෙන් ඔබට අසල්වැසි යගෙන් එහෙම නැත්නම් තමන් ජීවත් වෙන ස්ථානයේ ආසන්නයේ පිරිස් එකතු වන ගැවසෙන ස්ථානයක නිකුත් කරන විශාල ශබ්ද පොදු ප්‍රවාහන බස් රථයක ගමන් කරද්දී අත්විඳින්න වෙන දැඩි පීඩාවන් විශේෂයෙන්ම ස්පීකර් සහ දැඩි ශබ්ද සහිත නලා ස්පීකර් සහ ගුවන් විදුලි යන්ත්‍රාදීන් සිදුවෙන පීඩාවන් මින් ඉදිරියට කලමනාකරණය කරගන්න හැකියාව ලැබෙනවා. එවැනි වරදක් දිගින් දිගට සිද්ධ කරනවා නම් එවැනි වරදක් සිදු කරන පුද්ගලයින් මේ මොහොතේම අත්අඩංගුවට ගැනීමට උසාවි කිරී ඉදිරිපත් කිරීමට පොලිසියට වගේම පරිසර අධිකාරිය නිලධාරීන්ට හැකියාව තිබෙනවා.
0: ශබ්ද දූෂණයක් සිදුවන බවට හඳුනා ගන්න සකස් කරලා තිබෙන නිර්ණායක මොනවද?
5: තරම ක්‍රමවේද සකස් කරලා තිබෙනවා බස් රථයක් ඇතුළේදී, ඒ වගේම සාමාන්‍ය ස්පීකරයක පැවතිය යුතු ශබ්ද මට්ටම් ධාරණ සීමාවන් රෙගුලාසි වල සඳහන් වෙලා තිබෙනවා. එතකොට සාමාන්‍ය බගී ප්‍රවාහන රථයක අභ්‍යන්තරයේ, ඒ වගේම මීටර 5ක දුරකින් පැවතිය යුතු ශබ්දයේ මට්ටම රෙගුලාසි වල සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒ මට්ටම අභිභවා යන ශබ්දයක් නිකුත් කරනවා නම් එවැනි අවස්ථාවකදී ඔවුන්ට රෙදිහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන ශබ්ද මිනුම් කරන උපකරණ දැනට මධ්‍යම පරිසර අධිකාරියේ මිලදී ගැනීමෙන් සිටිනවා. ඉදිරියේදී අපි පොලිස් දෙපාර්තමේන්තුවත් එක්ක ඒකාබද්ධව ශබ්ද පරීක්ෂා කිරීමෙන් අනතුරුව නීති ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. වැඩි ශබ්ද නිකුත් කරන, දැඩි ශබ්ද නිකුත් කරන ස්පීකර් වර්ග, ඒ උපාංග භාවිතයේ සීමා කිරීමට අවශ්‍ය කරන කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.
0: ඇතැම් වාහන අධික ශබ්දයක් නිකුත් කරමින් ධාවනය වන අවස්ථා අප දැක තිබෙනවා. මේ සම්බන්ධයෙන් උත් නව ප්‍රතිපාදන අනුව නීතිමය පියවර ගන්න පුළුවන්ද?
5: විශේෂිතව සඳහන් නොකරට මහජනයා ගැවසෙන පොදු ස්ථානවල හානිකර පීඩාකාරී මට්ටමකින් ශබ්දයේ නිපදවිය හැකි, ශබ්දයේ ජනනය කළ හැකි ඕනෑම දෙයකට අදාළව නීති ක්‍රියාත්මක කරන්න මේ රෙගුලාසි හරහා අවස්ථාව තියෙනවා.
0: Inside story.
2: ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමට ලබා දී තිබූ කාලය අද අවසන් වීමට නියමිතයි. 22 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 18 වනදායි. එදින සිට සංශෝධනයට එරෙහිව සහ ඊට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට දින 14ක කාලයක් හිමි වුණා. එම පෙත්සම් විභාග කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින 3-21 අතර කාලය තුළ සිය මතය කථානායකවරයා වෙත දැනුම් දිය යුතුයි. 22 සංශෝධනය සම්බන්ධයෙන් මෙවන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 27ක්. සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමටද 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා. විසි දෙවන සංශෝධනය තුළින් අධිකරණය අපහාසයට ලක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයක් අමතමින්.
6: දැන් 22 සංශෝධනයක් ගැනලා මොකද කරන්න හදන්නේ? අධිකරණය බාල්දු කරන්න හදන. ගරු විනිසුරුවන් බාල්දු කරන්න හදන. අධිකරණයේ පිළිබඳව රටේ ජනතාවගේ තිබෙන විශ්වාසය නැති කරන්න හදන. අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල කරනවා. යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ඇත්ත වශයෙන්ම කියනවා නම් සමූල ඝාතනයට ලක් කරනවා. නීති ආධිපත්‍යය සහ මුලින්ම කෙලස. අපි තරයේ විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදය තමයි රටට උචිත වන්නේ. ඒක තමයි නිවැරදි ක්‍රමවේදය.
2: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්තු
7: මහමැතිවරණ කිව්වා පාර්ලිමේන්තු ශ්‍රමදානයට ලක් කරන්න කිව්වා. මාත් අහුණයි ශ්‍රමදානය. අපි රැස්වීම් කියන්න ගත්තා විතරයි. මේක බැලුවා එන්න පොට හොඳ නැහැ. මැතිවරණ ඇඬුවා. පුළුවන් තරම් ඉක්මන රැස්වීම් දියමු කියලා කිව්වා. දැන් ඕ රැස්වීම් දියන්න යනවා.
2: වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු නීතිය නිසියාකාරව ක්‍රියාත්මක වන බවයි අමාත්‍ය සුනිල් හඳුනැති පැවසුවේ.
8: ඒගොල්ලන්ට ආසනයක රැස්වීමක්වත් තියලා මේ තරම් සෙනගවත් එකතු කරන්න බැරණ අත්මනා කරනවා. ඉතින් අපි ඒ දේ කරනවා. මහ ජනතාව දැනුවත් කරනවා. ඒ විතරක් නෙමෙයි රට හදනවා. උඩුගම් බලා පීරනවා වගේ වැඩක් කිව්වා. සමහර අධිකරණ නිලධාරීන්ව සල්ලි වලට ගත්තා. එතන ඔය පාතාලේ අල්ලගෙන ඉන අයගේ පහුගිය විස්තර හොයනකොට අහු වෙනවා. කොහොමද පාතාලේ විතරක් නෙමෙයි ඉබිලා තියෙන්නේ. අන්තර් සම්බන්ධ ඉබිලා තියෙන දේශපාලඥයොත් එක්ක. මේ රටේ වල්වැදිච්ච නීතිය අද නිසිපාරට අරගෙන ඇවිල්ලා තියෙනවා.
2: සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ සේවක ගැටළු සභාවෙන් අද කම්කරු දෙපාර්තමේන්තුව සමග සාකච්ඡාවක් පවත්වන බව ලංකා සීනි සමාගම පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී ඩී උදයකුමාර පැවසුවේ ආයතනයේ පිරිස් බලය සහ බැටු ව්‍යෝහය සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පැවති ගැටළු විසඳීම සඳහා වත්මන් පාලනාධිකාරිය විසින් නව වැටුප් ව්‍යෝහයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවයි.
9: නව පාලනාධිකාරිය විසින් මාස 6ක් තුල අවුරුදු 15ක් පමණ සිදු නොකර තිබූ පිරිස් බල තක්සේරුව සකසා මෙම කාර්යය දැන් නිම කර තිබෙනවා. ඒ අනුව සීලම සේවකයන්ගේ වැටුප් තල 90 වැටුප් ගෙවීමට ඉදිරියේදී කටයුතු කරන්න අපිට හැකියාව තියෙනවා. සේවකයන් සමග සාකච්ඡා කර මෙම තත්ත්වය සම්මතයටපත් කර ගොවි බිම්වල තියෙන උක් ප්‍රමාණය ලබාගෙන කර්මන්ත ශාලාව හැකියක්මලින් ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි දැනටත් කටයුතු කරනවා දැනට තියෙන උක් දන් ප්‍රමාණය පැල්වත්තේ එකකයට රැගෙන ගොස් එන නිෂ්පාදනය කර උක්
2: සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ නොසන්සුන්තාව හේතුවෙන් පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදී නිෂ්පාදන කටයුතු වලට බාධා එල්ල වුණා. එහි සභාපති වසන්ත අතුලකුමාර සඳහන් කළේ අගෝස්තු 25 වනදා සිට සෙවකීන් සේවයට වාර්තා කළද නිෂ්පාදන කටයුතු නිසි පරිදි සිදු නොවීම හේතුවෙන් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු අඩාල වී ඇති බවයි. නිෂ්පාදනයකින් තොරව වැටුප් සහ අතිකාල දීමනා ගෙවීමෙන් සිදුවන පාඩුව වැළැක්වීම සඳහා නැවත දැනුම් දෙනතුරු කර්මාන්ත ශාලාව වසා තැබීමට පාලනාධිකාරියට සිදු වූ බවයි සභාපතිවරයා සඳහන් කළේ. ඉරානය ජෝර්දානයේ ඇමරිකානු කඳවුරුවලට පහර දීම ආරම්භ කර තිබෙනවා. ඒ ඇමරිකාව ඉරානයේ ලාරක් දූපතට බෝම්බ හෙලීමට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමක් වශයෙන් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් ඇමරිකානු කඳවුරු වෙත එල්ල කළ බවයි ජෝර්දානය පැවසුවේ. ඉරාන ඩ්‍රෝන ප්‍රහාර 8ක් සිය බහරයට ගත් බවද ජෝර්දානය නිවේදනය කළා. ජෝර්දානය ඉරානයට චෝදනා කළේ සිය ගුවන් අවකාශයට ඉහළින් මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම අනුමත කළ නොහැකි බවයි. ඉරාන රාජ්‍ය විකාශන ආයතනය පිහිටා ඇත්තේද ලාරක් දූපත කේන්ද්‍ර කරගනිමින්. ලාරක් දූපතේ බණ්ඩාර අබ්බාස් ප්‍රධාන වරායද පිහිටා තිබෙනවා. යලි සිරස්තල පෙට්‍රල් මිල පහතට සෙවනගල සේවක ගැටළු ගැන අද සාකච්ඡාවක්. 22ට එරෙහි පෙත්සම් ගොනු කිරීමේ කාලය අදින් අවසන්. ඇමරිකාවට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර. සියත උදැසන ප්‍රධාන ප්‍රාර්ථිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රාර්ථී ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමඟ.
10: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: අපි අද යන්නේ වෙනස් තැනක තියෙන මගුල් ගෙදරකට.
2: අපි ඉතින් ඒ ගැන වැඩි විස්තර ඇහුවේ අටවන බුවනක සඳුද වැටෙන සිකුරාදට වගේ ස්ටේජ් ඩ්‍රාමාස් ඩිරෙක්ට් කරපු චාලක රණසූරියගෙන්.
1: පෝරකේක මගුල් ගෙයක් ගන්න නේද යන්නේ?
3: අටවන බුවනක තමයි අවසන් කරුටි විච නාට්‍ය. ඊට පස්සේ 2026 මේ අවුරුද්දේ කරන අලුත්ම නාට්‍ය තමයි පෝරකේක මගුල් ගෙයක්.
2: ගොඩක් ෆේමස් අය ඩ්‍රාමාකේ ඉන්නව නේද?
3: ජෙනට් ඇන්තනි, දිනක්ෂි ප්‍රියසා, කුසල් මදුරංග සහ චනුක සංදීප් තමයි රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. නිෂ්පාදනයෙන් දිලුපණි රෝෂිනි අල්වි සහ ආශා ලොකුවඩුගේ සම්බන්ධ වෙලා ඉන්නවා.
1: පිටකවරේ බලලා පොත කියවන්න බෑ නේද?
3: ජෙනට් ඇන්තනි වික්ෂුන් වහන්සේ නමකගේ චරිතයක් තමයි මේ නාට්‍ය නිරූපණය කරන්නේ. පෝස්ට් එක එළියට දැම්මට පස්සේ ටිකක් විවේචනත් එල්ල වෙලා තිබුණා. මෙහෙම ආගම හාස්‍යයට ලක් කරන්න එපා කියන එක. නමුත් මම ආරාධනා කරනවා මේක නාට්‍ය බලලා ඉන්න කිසිම අකටයුත්තක් සහ එහෙම හාස්‍යයට ලක් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ නාට්‍ය ඇතුළේ. ඉතේ රටේ වෙච්ච සත්‍ය සිදුවීමක් වාදිත කරගෙන තමයි මේ නාට්‍ය මම රචනා කරේ.
2: කවද්ද අපි ඩ්‍රාමා එක බලන්න එන්න ඕනේ?
3: සැප්තැම්බර් මාසේ 12 වෙනිදා හැම නැත්නම් 13 වෙනිදා නාමල්මාලනී පුංචි තියටරේකට ඇවිල්ලා නාට්‍ය බලන්න. ඊට පස්සේ ඔබ දෙන අදහස ඉතාම වටිනවා අපිට.
0: Talk of the Town.
1: බොලිවුඩ් වල කින් ඛාන් කියන්නේ නිකම්ම නිකන් නමක් විතරක් නෙවෙයි කියලා පහුගිය දවසක ෂාරුක් ආයෙම ඔප්පු කළා තියෙනවා.
2: අලුත්ම ක්‍රෝල් සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් වැලියුේෂන් එකට අනුව ෂාරුක් ඛාන්ගේ බ්‍රෑන්ඩ් වැලියු එක ඇමරිකානු ඩොලර් මිලියන 177.9ක්.
1: ඒ කියන්නේ මෙච්චර කාලයක් මේ ලිස්ට් එකේ උඩින්ම හිටපු විරාත් කොහලිවත් පහු කරගෙන ෂාරුක් ඛාන් ආයෙමත් ඉන්දියාස් මෝස්ට් වැලියුබල් සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් එක වෙලා තියෙනවා.
2: දැන් මේ රෑන්කින් එකේ නම්බර් 2 ඉන්නේ රන්වීර් සිං. බ්‍රෑන්ඩ් වැලියු එක ඇමරිකානු ඩොලර් මිලියන 162.9ක්. නම්බර් 3 ඉන්නේ විරාත් කොහලි.
4: රෙඩි.
0: Talk of the Town.
4: අද ගැස්මට සියත
5: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන්ස් ටිකෙන් ටික පේ.
9: නමුත්

0: ఆంగిలక వర్ధన టెక్స్టైల్స్ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition. ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
1: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
0: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝඩි අයිවා ෂාප් එල්එම්ජි ආ තේකබඩුවල ලස්සන
2: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
0: එයාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම හාගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: සියත දෙවයින පුරා සියත පොකට් මනි
1: Good morning, Maashi. මාසයක් ඉවර වෙන දවස අද.
2: අපි අලුත් මාසෙකට යන්න හදන්නේ නිශාන්. හැබැයි ඊට කලින් මේ මාසේ අන්තිම මමීස් පොකට් මනි සෙග්මන්ට් එක තමයි මේ පටන් ගන්න හදන්නේ.
1: අද මමීස් පොකට් මනි අභියෝගේ බාර ගන්න මේ වෙලාවේ සම්බන්ධ වෙනවා කළුතර ගල්පාත දර්ශි අමිලා දිල්රුක්ෂි. Good morning, Dilrukshi.
3: Good morning.
1: අපිට ආරංචි දිල්රුක්ෂි. ඔයා පුංචි ව්‍යාපාරයක් කරන කෙනෙක් කියලා. අපි ආසයි ඒ ගැන දැනගන්න.
3: මම මේ ගෙදර පොඩි පළතවාණක් කරනවා.
2: දිල්රුක්ෂි ප්‍රශ්න හතරක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නට හරියට උත්තරේ තොරණ ඔයාට අපි දෙනවා රුපියල් 250ක්. ඔයා ලෑස්ති නේද පොකට් මනි අභියෝගේ බාර ගන්න?
3: ඔව් ලෑස්ති.
4: මමීස් පොකට් මනි.
2: එහෙනම් දිල්රුක්ෂි මේ තමයි ඔයාට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: දිල්රුක්ෂි ඇඩොල්ෆ් හිට්ලර් කියපු ගමන් අපිට මතක් වෙන රට ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ තමයි ජර්මනිය. ඔන්න පළවෙනි ප්‍රශ්නය අපි අහන්නේ ජර්මනිය ගැන. ජර්මනිය නිල නාමය වෙන්නේ ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුව. ජර්මනිය කියන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී තියෙන රටක් දිල්රුක්ෂි. රජයේ ප්‍රධානියා චාන්සලර්වරයා විදිහට තමයි හඳුන්වන්නේ. යුරෝපා සංගමේ වැඩිම ජනගහනය ඉන්නෙත් ජර්මනියේ. මිලියන 83ක් 84ක් විතර ජර්මනියේ ජීවත් වෙනවා. ප්‍රාන්ත 16ක් තියෙන ජර්මනියේ නිල භාෂාව ජර්මන් භාෂාව. මුදල් ලේඛකය වෙන්නේ යුරෝ. මෙන්න අපේ ප්‍රශ්නය. ජර්මනියේ අගනුවර වන්නේ 1 ෆ්‍රැන්ක්ෆර්ට් 2 බර්ලින්.
2: දිල්රුක්ෂියගේ උත්තරේ හරි රුපියල් 250ක් ඔයා පොකට් මනි දිනා ගන්නවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: වටිනාකමෙන් අඩු දෙයක් ගැන කතා කරනකොට අපි කියනවා තඹ දොයිතුවක්වත් වටින්නේ නෑ කියලා. හැබැයි එහෙම කිව්වට දිල්රුක්ෂි දොයිතුවක් කියන්නේ මොකද්ද කියලා ගොඩක් අය දන්නේ නෑ. අපේ දෙවැනි ප්‍රශ්නය මේ දොයිතුව ගැන. යටත් විචිත කාලේ ලංකාවේ ගනුදෙනුවලට පාවිච්චි කරපු තඹ වලින් හදපු වටිනාකමින් ඉතා අඩු කාසියක් තමයි මේ දොයිතුව කියන්නේ. වටිනාකම කොච්චර අඩුද කියලා කියනවනම් දොයිතු හතරක් එකතු වුණාම තමයි තුට්ටුවක් වෙන්නේ. තවත් දෙයක්, මුල් කාලේ මේ කාසි පිටරට අච්චු ගහලා තමයි ලංකාවේ පාවිච්චියට අරන් ආවේ. හැබැයි 1780 විතර කොළඹ වගේම ගාල්ලෙත් මේ තඹ කාසි අච්චු ගහලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. දොයිතුව නැත්තන් දොයිට් ලංකාවේ භාවිතයට හඳුන්වා දුන්නේ කුමන යුරෝපා ජාතීන්ද? 1 පෘතුගීසීන්, 2 ලන්දේසී.
2: දිල්රුක්ෂි දෙවනි ප්‍රශ්නටත් ඔයා හරියට උත්තරේ තෝරලා තියෙනවා. මේ වෙද්දි පොකට් මනි රුපියල් 500ක් අතේ තියෙනවා දිල්රුක්ෂි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: දිල්රුක්ෂි පුංචි ස්වයං රැකියාවක් කරනවා. එහෙම නේද? පැලතවානක්නේ කරන්නේ. ඉතින් පැල ගැන දිල්රුක්ෂිට අවබෝධයක් ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔන්න දිල්රුක්ෂි අපි තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ ලංකාවට ආවේණික වෙච්ච වියලි කලාපයේ වැවෙන ඉතා වටිනා ශාකයක් ගැන. මේ ශාකයේ මුල්, ඒ වගේම කඳ සහ කොළ ආයුර්වේද ඖෂධ විදිහට යොදා ගන්නවා. දියවැඩියාවට මේක හොඳ ඔසුවක්. ඒ විතරක් නෙවෙයි, ලංකාවට අමතරව ඉන්දියාවේ වගේම අන්දමන් දූපත්වලත් මේක ආවේණික ශාකයක්. ඖෂධීය වටිනාකම වැඩි නිසා මේ ශාකයට ඉහළ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා විශාල වශයෙන් අපනයනය කරනවා. අනේ හින්දා වඳවීයාමේ තර්ජනයටත් ලක්වෙච්ච පැලෑටියක් විදිහට සලකනවා. මෙන්න අපේ ප්‍රශ්නය. දියවැඩියාවට ගුණ දෙන ලංකාවට ආවේණික මේ ඖෂධීය ශාකය මොකක්ද? 1 කොතල හිබුටු, 2 වෙනිවැල් ගැට.
2: දිල්රුක්ෂි මේ වෙද්දි ප්‍රශ්න තුනකට උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනි දිනාගෙන ඉන්නේ. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්නට මූණ දෙන්න. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ දුන්නොත් අතේ තියෙන රුපියල් 1000 ඔයාට පස් ගුණයක් කරගන්න පුළුවන්. හැබැයි බෝනස් ප්‍රශ්නේ වැරදුනොත් අතේ තියෙන පොකට් මනි ගණන භාගෙට භාගකින් අඩු වෙනවා. මොකද කියන්නේ දිල්රුක්ෂි, අභියෝගේ බාර ගන්නවද?
3: ඔව් බාර ගන්න.
2: Thank you.
1: දිල්රුක්ෂි, අද වෙනකොට අපි දන්න දෙයක්නේ පෘථුවිය සූර්යයා වටා පරිභ්‍රමණය වෙනවා කියලා. හැබැයි මීට අවුරුදු 500කට විතර කලින් මේක එච්චර සරල දෙයක් වුණ නෑ ලෝකෙට. ඒ කාලේ ගොඩාක් දෙනා කිව්වේ පෘථුවිය එක තැන තියෙනවා, සූර්යයා ඇතුළු අනෙකුත් ආකාශ වස්තු පෘථුවිය වටා යනවා කියලා. හැබැයි පෝලන්තේ හිටියා එක්තරා තාරකා විද්‍යාඥයෙක්. එයාට තිබ්බ ඊට වඩා වෙනස් අදහසක්. එයා තාරකා විද්‍යාවට විතරක් නෙමෙයි, ගණිතයට, නීතියට, ඒ වගේම වෛද්‍ය විද්‍යාවටත් දක්ෂකම් තිබ්බ, ගැඹුරු දැනුමක් තිබ්බ කෙනෙක්. එයාගේ අදහස උනේ මැද ඉන්නේ පෘථුවිය නෙමෙයි, මැද ඉන්නේ සූර්යා. මෙන්න අපේ ප්‍රශ්නය. සූර්ය කේන්ද්‍රවාදයේ ඉදිරිපත් කළ මේ විද්‍යාඥයා කවුද? 1. නිකලස් කොපර්නිකස්. 2. ජොහන්නස් කෙප්ලර්.
2: දිල්රුක්ෂි, ඔයා අපේ බෝනස් ප්‍රශ්නටත් හරියට උත්තරේ තේරුවා. අතේ රුපියල් 1000ක් පොකට් මනි තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා අතේ තිබ්බ පොකට් මනි ගාන 5 ගුණයක් වෙනකම් වැඩි වුණා. ඔයා රුපියල් 5000ක් අද දවසේ පොකට් මනි දිනා ගන්නවා.
3: ගොඩක් සතුටුයි. ගොඩක් පාරක් try කරා. ඉතින් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඉතින් තව ලස්සනට වැඩසටහන් ගොඩක් කල් කරන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරනවා.
1: එහෙනම් ජය වේවා දිල්රුක්ෂි.
3: ජය වේවා.
0: සියතා පොකට් මනි.
1: අභියෝග බාර ගන්න ඕනි මාෂි. ඒ විතරක් නෙමෙයි, අභියෝග ජයග්‍රහණය කරන්න හොඳට සැලසුම් කරන්නත් ඕනේ.
2: ඒක හරි නිශාන්. අභියෝගයක් දෙන්නම අපිට පුදුම සතුටක් නේද දැනෙන්නේ.
1: අභියෝගවලට අභියෝග කරන්න නම් හොඳ සැලැස්මක් තියෙන්න ඕනේ. සැලසුමක් විතරක් තිබිලා හරියන්නේ නැහනේ නේද?
2: ඒකට වේදම් කරන්න අතේ සල්ලි තියෙන්නත් ඕනේ නේද නිශාන්?
1: හරියට හරි. ඔන්න හොඳ ආයෝජනයක් තියෙනවා. මේක හරියට කළොත් අවුරුදු 5කින් ඔයාට හිතා ගන්නවත් බැරි මුදලක් අතට ලැබෙනවා. 13:19 මතක තියාගන්න. මේ තමයි සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න පුළුවන් ලේසිම විදිය. දැන් ජේෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක ස්ථාවර තැන්පතුවකට 15%ක පොලියක් ගෙවනවා. 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා.
2: ඉතින් තවත් බලබල ඉන්නපා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට. එතකොට සනසිලිදායක විශ්‍රාම දිවියකට මේක තමයි හොඳම ප්ලෑන් එක.
1: අදම 13:19 සර්වෝදේ ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරලා ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න.
2: අදට ගිහින් එන්න. හැබැයි හෙටත් උදේ 5යි කාලට එනවා. මැසේජ් එකක් එවලා තියන්න 0714-151-151 අපේ WhatsApp නම් එක. මම ආශි.
1: අලුත් මාසෙක අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක හෙට උදේ 5යි කාලට අපි එනවා. මම නිෂා.

0: උදේහතයි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ තයන්න. නැතිනම් අමතන්න 0112936003.

good morning. මේ මට කරන්න බැරි වෙච්ච හැබැයි මම කළා නම් හොඳයි කියලා හිතන දේවල් ටිකක් කියන්නද? දැන් සමහර මිනිස්සු ඉන්නා නේද තමන්ගේ ජීවිතයට ඇවිල්ලා එක එක විදිහට ජීවිතයට එන මිනිස්සු ඉන්නා නේද? ඒගොල්ලන්ව ෆුල් ස්ටොප් එකක් තියලා නවත්තන්න ඕනි තැන් අපිට හම්බ වෙනවා. හැබැයි අපි කරන්නේ මොකක්ද? කමා එකක් දාලා දිගට ඇදගෙන යන එක නේද? තනීරෙන් කපන්න පුළුවන් තැන්වල තනීරෙන් කපලා දාන්න. වරහන් ඇතුලේ තියාගන්න එපා. 7යි විනාඩි 4යි. මාව උනත් එහෙමයි. තනීරෙන් කපලා දාන්න ඕනි නම් නැකමනේ වරහන් ඇතුලේ තියා. Good morning.

0: අදිරුදිර පීඩනයට එමත් නැත්තම් ප්‍රෙෂර් එකට හැමදාම බෙහෙත් බොන්න ඕනේද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණුකමගේ සමග.
0: බොහෝ දෙනෙක් අපේ නිතර අහන ප්‍රශ්නයක් තමයි ප්‍රෙෂර් එක හැදුනම එහෙම නැත්නම් අදිරුදිර පීඩනය හැදුනහම වෛද්‍යවරයා විසින් නිර්දේශ කරපු බෙහෙත් වර්ග ටික හැමදාම එමත් නැත්නම් ජීවිතේ තිනකම බොන්න ඕනේද කියන කාරණාව. මුලින්ම කියන්න ඕනේ ඔබට අදිරුදිර පීඩනේ වරක් හැදුනට පස්සේ එය ජීවිත කාලය පුරාවටම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එය නිට්ටාවටම සුව කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබට දෙන ඖෂධ වලින් කරන්නේ ඒ රෝගය තාවකාලිකව පාලනය කරලා තබා ගැනීමක් පමණයි. ඔබ අතරමඟදි වෛද්‍ය උපදේශකින් තොරව මේ ඖෂධ නතර කළොත් එහෙම මේ රෝගය නිසා ඇතිවන සංකූලතාවයන් වලට ඔබ ලක් වෙන්න ඉඩ තියෙනවා. මොකද අදිරුදිර පීඩනය කියන්නේ කිසිම රෝග ලක්ෂණයක් ඔබට පිටතින් නොපෙන්නා වුණත් ඔබගේ සිරුරේ තියෙන වැදගත් ඉන්ද්‍රියන් වලට හානි කරන්න පුළුවන් රෝගයක්. කාලයක් තිස්සේ අදිරුදිර පීඩනය පාලනයකින් තොරව තිබුණොත් එහෙම ඔබගේ හදවතට, මොළයට, ඇස් වලට වගේම වකුගඩු වලටත් හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අදිරුදිර පීඩනය හොඳින් පාලනය කරගත්තේ නැතිනම් අදිරුදිර පීඩනය නිසා ඇති වෙන්න පුළුවන් මාරාන්තික සංකූලතාවයන් වන මොළයේ රුධිරනහර පුපුරායෑම් හෙවත් ආඝාත තත්වයන් වගේම හෘදය අබාධ උනත් ඇති වෙන්න පුළුවන්. හොඳ ආහාර පාලනයකින් ඔබගේ දේහේ බර අඩු කර ගැනීමෙනුත්, ඒ වගේම නිතිපතා ව්‍යායාම කිරීමෙනුත්, ඊට අමතරව ඔබගේ ජීවන රටාවේ යම් යම් වෙනස්කම් සිදු කර ගැනීම මගිනුත් සමහර වෙලාවට ඔබට පුළුවන්කමක් ලැබෙනවා ඖෂධ වලින් තොරව රුධිර පීඩනය පාලනය කරගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: හද ගැස්මට සියත.
3: Bajaj Vigo Luxury Super Reversia. Bajaj Vigo Electric 3 රෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. මෙහෙතම අඩු ඉදිරියේ වැඩි Bajaj Vigo එක්ක හැම ගමනක්ම ලාභය. AV Peris E-mobility with
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
5: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.

0: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011147750 අමතන්න
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
2: ඒත් ලොකු කරලා නේද
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
3: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444 සීත හදවත් දිනු හිතවත් කම
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියුනම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13:22
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
2: ඒත් ලොකු කරලා නේද
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
5: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලන Fire Shield Purple Fire Tank fill in the pulley. The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atrin, Commercial Banku, Sri Lankavi, Anka Iki Banku Elisa, Sreni Katakar Atta. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
7: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම්, මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි, ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි, පෙප්සි ඉතිරි රුපියල් 110යි, සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි. කාගිල්ස් ෆුඩ් සිටි.
5: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place he GWM Experience Center within. Adama obe test drive eka wen karwa ganna. Amathanna 0.117 888 666.

0: ටකක් RDB youth class ඉදරුම් ගිනුම
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: H15 පිස්සුවක්ම තමයි.
3: එංගපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
4: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
3: අම්මට ඒකත් ඇහුණාද?
4: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
6: සර් නේද LB රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
7: ඒත් ලොකු කරලා නේද?
6: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
7: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
8: කොහොම විතරයි?
9: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
10: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
11: ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන ජජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් e-mobility වෙතින්.
12: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
13: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන

0: Saitai.
1: Rattaran nadena istaram tanak adissiyatta parissamatta rattaran tanak CDB rannayaka light water phone bilatta sahanaya menna
0: CDB ekka run ganadenu karana ope chala viduli durakathana bill patata run sahanaya dinum medimata athulath wenna langama CDB shakawata enna ada mama tanna 01117388 CDB rannaya rattarannaya dena istharamma dena
2: Sri Lankave prathama wathawata rhino roofing within handunwa dena rhino premier jala prathirodhi matupita aarakshane sahita roofing sheet Rhino Roofing within Nadunwadina Rhino Premier Roofing Sheet Petrisra Sandha Dhatunai Anuhaya Amatan
3: Hatalis Fasaraka David Peeris Vishwasya Samaginena Bajaj Chetak Electric Scooter Then Ratapura Vihidunu EPMC Pradashanagara Saha Dila Jale
4: Onamadayak Podda Vedi Unat Prasnayak Tembalande Batamuttuvela Gana Poddak Vedi Kalakindala Mage Badat Poddak Vedi Cholesterol Poddak Vedi Ini
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
6: ගන්නවා ලයිසන් එක
7: දැන් හරිනේ අමාරු
4: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් නීති නේද?
2: දෙවනසේකුණා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

සමාවෙන්න පොඩ්ඩක් ලේට් වුණා. සමාවෙන්න, මොකද අද මාව පොලිසියෙන් ඇල්ලුවා. සතුටුයිනේ. මේ මේකයි සීන් එක. හරිද, මම දැන් අද එනකොට මාව පොලිසියෙන් නැවැත්තුවා. නැවැත්තුවට පස්සේ, ඒ කියන්නේ මං වැරද්දක් කරපු මොහොතක නෙමෙයි, ටිකක් දුර ඇවි වැරදි ගොඩක් කළ ඉස්සරහට ආපු වෙලාවකට අග්ගල් පොලිසිය නන්දලා ඊට පස්සේ කිව්වා මාව දැකලා ටිකක් අඳුරගත්තා. කොහොමද උදේම යනවානේ මං කවුව කියලා. ඊට පස්සේ කිව්වා මංග මොකක්ද කියලා. ඊට පස්සේ ආකෝ ඉන්න පොඩ්ඩක් මේ අපි ඔයාව නවත්තන්න කියලා කිව්වා. ඊට කලින් මේ ඒකයි මේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඔයාගේ වැරද්ද මොකක්ද කියලා අහන්න. දැන් වැරදි ඉතින් කෝටියයිනේ නේද? මට දැන් මතක් වෙන්නේ මොන වැරද්දද මොන වැරද්දද ගාලවා ඉන්නවා. ඊට පස්සේ අරගොල්ල ඉතින් ඔව් කියලා අමතන්න මොකද්ද මේ මිස්ගේ මොකද්ද වැරද්ද එහෙම කියලා. ඊට පස්සේ ටිකකින් මට ඇවිල්ලා කවනේ මිස් මේ වෙන වාහනයක් අපි නවත්තලා තියෙන්නේ, වැරදීමක් වෙලා තියෙන්නේ, ඔයා යන්න ඔයාගේ කිසි වැරද්දක් නැහැ කියලා. අම්මෝ, ඒ විනාඩි පහට මගේ හිතේ කොච්චර බිත්තර තැඹුණාද කියලා කියන මට ධාර්මී හොඳ ඒසි. හැබැයි දාඩිය දාලා, හැබැයි ඒගොල්ල හරි විදිහට මගේ මූණ නිරීක්ෂණය කරලා මං ඇතුලේ. එහෙම වැරදි නෙමෙයි මේ පොඩි පොඩි ඒවා වෙනවානේ එනකොට යනකොට නේද? අනිත් එක තමයි අපිට මතකත් නැණි අපි මොනවද කරන වැරදි කියලා. කොහොමුණත් පාරේ යන එනකොට අපි කොච්චර අපි ඩිසිප්ලින් එකක් අපිට තියනවාද කියලා බලන්න පුළුවන් තැනනේ ওই පාර කියලා. කියන්නේ අපිටම පුළුවන් නම් අපිව ඒ ඩිසිප්ලින් එකෙන් හික්මීමෙන් වාහනේ ඩ්‍රයිව් කරගෙන එන්න එක මරු. එතකොට අද එහෙම ඔබ ට්‍රයි එකක් දෙන්නකෝ. මට බැරි වුණාට පොඩක් අද ට්‍රයි කරන්න, අද හොඳට යනවා කියලා පාරේ. වැරදි කරන මිනිස්සු ඕන තරම් හම්බ වෙයි. ඒගොල්ලන්ට පොඩි හිතින් පොඩ්ඩක් බැනලා ඔබේ ගමන එන්න. එක වැරද්දක්වත් කරන්න නැතු වෙනවා කියලා. පොඩ්ඩක්වත් ඩබල් ඉරක් කපන්නේ නැහැ, ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඊට පස්සේ හරි පැත්තෙන් යනවා, හරි වම් මේ මන් තීරුව තෝරගන්නවා. එහෙම පොඩි නිකන් එකක් අමාරුයිනේ. රයිට් ගුඩ් මෝර්නින්. මම දන්නේ අරවින්ද තාම නැහැ. මම චෙක් කළ බැලුවා, එයාලට කෝල් කළ බැලුවා, ආයෙ මෙහෙම කළ බැලුවා. මට මැසේජ් එකක් මුකුත් දාලත් නැහැ. සමහරක් විට මොකක් හරි කරදරයක් වෙනවා. හැමෝටම එක එක කරදර වෙනවා. ඉතින් අරවින්දට කරදරයක් වුණා කියලා ඉතින් ඒකට මට කරන් දෙන්න. මේක නෙමෙයි මේ. මොකක් හරි හේතුවක් ඇද්දි තව චුට්ටකින් මට විස්තරේ දැනගන්න පුළුවන් වෙයි. අපි ඒ ගැන කතා කරමු. මට හරි ලස්සන කතාවක් හම්බුණා. ඒක මට බලන්න, ඒ කතාව ගැන හොයන්න හිතුනේ ඒ පොඩි වීඩියෝ කෑල්ලක් නිසා. එක ටීවී ෂෝ එකක් ලොකු පිරිසක් සම්බන්ධ වෙනවා ටීවී ෂෝ එකට. අර එහෙම තියෙනනේ ඔඩියන්ස් එක්කත් එක්ක කරන ටීවී ෂෝස් තියෙන්නේ. අන්න එහෙම ටීවී ෂෝ එකක්. ඒකට එක්තරා පුද්ගලයෙක් ඇවිල්ලා ඉරි අංකල් කෙනෙක්. තව ගොඩාක් සෙනග හිටියා. ඒ සෙනගේ අංකල්ට ක්ලැප් කරනවා. එහෙම තමයි ස්ටාර්ට් එකේ වීඩියෝ එකේ. මට කුතුහලය ආවා මේ ගැන හොයන්න ඕනි කියලා. ඒක හොයාගත්තා. මම අද ඔබත් එක්ක ෂෙයා කරගන්න. ඒක ලස්සන කතාවක්. දරුවන්ට පුළුවන් නම් මේක ෂෙයා කරන්න. හරිද? දරුවන්ට කියන්න මේ කතාව. මොකද ඒගොල්ලෝ ආසයි කතා අහන්න. අපේ ජෙනරේෂන් එක වගේම අපේ ඊළඟ ජෙනරේෂන් එකත් ආසයි කතා අහන්න. මේ කතා අහනවා කියන කලාව කවදාවත් මේ ලෝකෙන් යන්නේ නැති කතාව. ඒ කලාවක්. හරිද? ඒ කියන්නේ අපි පොඩි කාලේ සීයලා ආච්චිලගෙන් කතා ඇහුව අම්මලගෙන් අපි නම් දැන් රටෙන්ම කතා අහනවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ කතන්දර අහන පුරුද්ද. ඒක හරි ෂෝක්. එතකොට දරුවෙක් වුණත් නිකන් පොඩි අර එයාගේ සෞම්‍ය ගතියක්, එයාගේ නිර්මාණශීලී ගතියක් ඇති වෙනවා මේ කතන්දර ඇතුලේ. පුළුවන් නම් මේ කතාව දරුවන්ට කියන්න. හරි. 1909 තමයි නිකොලස් වින්ටන්. දැන් සමහර එහෙමනේ කියන්නේ. අපි නිකොලස් කියලා කියන නිකොලස්. එහෙමදයි ප්‍රොනවුන්ස් කරන්නේ. වින්ටන් උපත ලබනවා. හරිද? මේ මනුස්සයා හරි ආදරණීය මනුස්සෙක්. ඒ කියන්නේ යාගේ අම්මා තාත්තා ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි, විශේෂ නිකන් හැකියාවක් එක්ක ඉපදුණු දරුවෙක් නෙමෙයි. හරි සාමාන්‍ය දරුවෙක්. හැබැයි හරි ආදරණීයයි. මෙයා ජනප්‍රිය වෙන්නේ එයා වයසට ගියාටත් පස්සේ. හැබැයි යාගේ වීර ක්‍රියාව එයා කරන්නේ අවුරුදු 29 දී. අපි කතා කරමු මේ කතාව ගැන. ඉතින් ඔහොම කාලය ගත වෙනවා. එයා ජොබ් එකක් කරනවා. එයාට දවසක් යාළුවකින් කෝල් එකක් එනවා. ඒකට යා රහසිගත කෝල් එකක්. මේ මම මේ කතා කරන්නේ හිට්ලගේ කාලේ කතාවක්. හරිද? මේ කෝල් එකක් ඇවිල්ලා එයාට කියනවා එයාගේ යාළුවා, මචං මේ දරුණු අපරාධ ඉවස ගන්න බැරුව හිට්ලගේ මේ ළමයි කට්ටියක් ඉන්නවා. ඒ ළමයිව බේර ගන්න ඕනි අපි. හැබැයි මේ වැඩේ කරන්න වෙන්නේ ඔයාට. මෙන්න මේකයි ප්ලෑන් එක කියලා යාළුවා කතා කරලා කියනවා. ආයි දෙපාරක් හිතන්නේ අවුරුදු 29යි නිකොලස් වින්ටන්. එයා හිතනවා මම යන්න ඕනි ළමයි ටික ඉන්නේ කොහෙද කියලා. හවම ඒගොල්ලෝ ඉන්නේ චිකොස්ලෝ වැකියාවේ. ඊට වඩා ලේසි රටක් තිබ්බේ නැද්ද මන්දා? චිකොස්ලෝ වැකියාවේ. එයා
මේ කෝල් එක ගත්තට පස්සේ ආ එක පයින් තීරණය කරනවා මම මේ ළමයි ටික බේරගන්න යන්න ඕනේ කියලා. එයා ලන්ඩන් වල ඉඳන් අමට කලින් කියන්න බෑනවා එයා ඉන්නේ ලන්ඩන් වල. එයා ලන්ඩන් වල ඉඳන් චිකොස්ලෝවැකියාවට යනවා. ගිහිල්ලා මේ දරුවෝ ටික දකිනවා. දරුවෝ දැක්කට පස්සේ මෙයාට හිතනවා මේගොල්ලන්ව බේරගන්න ඕනේ කියලා. එහෙම ඉන්නේ අපිට දැක්කට පස්සේ සමරකලාට මේ වාහන ගැන කියනවා වාහනයක් පාරදි දකිනවා කොහොම හරි ඔහොමම වෙලා වෙලා වෙලා ෂෝරූම් එකටම ගිහිල්ලා වාහනේ බලනවා. එතකොට හිතනවා මේක ගන්න ඕනේ කියලා හිතනානේ. අන්න ඒ වගේ මේ දරුවෝ ටික දැක්කම මේ නිකොලස්ට හිතනවා මේ දරුවෝ ටික බේර ගන්න ඕනේ කියලා. එයා ලස්සන ප්ලෑන් එකක් ගහනවා. එයා දරුවෝ වෙනුවෙන් සල්ලි එකතු කරනවා. සල්ලි එකතු කළා ඊට පස්සේ පොඩි වැරද්දකුත් කරනවා. මොකද ඉතින් රජෙන් කිසිම තැනකින් මෙයාට උදව් උපකාර ලැබෙන්නේ නැහැ. ඉතින් එයා නීති විරෝධී විදිහට නීත්‍යානුකූල නොවන විදිහට දරුවෝ වෙනුවෙන් ලිපි ලේඛන හදලා දරුවන්ව ලන්ඩන් වල ඉඳන් සමාවෙන්න චිකොස්ලෝවැකියාවේ ඉඳන් ලන්ඩන් වලට දරුවන්ව අරගෙන එනවා. කොහොම හරි අපිට ආරංචි වුණ විදිහට මේ නිවුස් එක ගැන හොයලා බලනකොට දරුවෝ ඔක්කොම ඉඳලා තියෙනවා 669ක්. ඒගොල්ලෝ ට්‍රේන්ස් 8ක් අරගෙන ඇවිල්ලා තියෙනවා. 9 වෙනි ට්‍රේන් එකකුත් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒ ට්‍රේන් එක ගැන කිසිම වාර්තාවක් හෙළිදරව් වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේ දරුවෝ 1938 වගේ වෙද්දී, ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයට කලින් මේ දරුවෝ ටික ඔක්කොම ලන්ඩන් වලට ගෙන්න ගන්න මේ නිකොලස්ට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක රහසක් විදියට එයා ජීවිත කාලෙම තියාගන්න අඩුම තරම එයාගේ වයිෆ්ටවත් එයා ඒක කියන්නේ නැහැ. ඔය ඉතින් වයිෆ්ට කිව්වොත් ඒක ඉතින් දන්නවනේ වෙනද? ඔය කියන්නකො හොඳ රහසක් ඔයගලගේ වයිෆ්ට. ඊට පස්සේ පහවද දන්නේ නැති කෙනෙක්. එහෙම තමයි අපි. හරි, ඊට පස්සේ කාලයක් යනකොට ගේ දොර අස්කර කර ඉන්නකොට අවුරුදු 50කට විතර පස්සේ අස්කර කර ඉන්නකොට ඔන්න වයිෆ්ට මාට් වෙනවා ෆයිල් ටිකක්. මෙන්න බොලේ මගේ මිනිස්සයා, මම මේ හැම තිස්සෙම මේ අනේ මෙලෝ වැඩකට නෑ කියලා බනින මිනිස්සයා ළමයි 669ක් බේරගෙන තියනවා කියලා වයිෆ්ට හම්බ වෙනවා ලිය කීවිලි ටික. එයා ටග් ගාලා කරන්නේ හරි ඔබ හිතුවා හරි මේක ප්‍රසිද්ධියට පත් කරනවා. ඊට පස්සේ කාලෙකට පස්සේ මේ නිකොලස්ව ගෙන්නනවා ටීවී ෂෝ එකකට. අන්න ඒ වීඩියෝ කැලේ තමයි මම මුලින්ම දැක්කේ. එයාට ආරාධනා කරනවා, තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ටීවී ෂෝ එක මේ යන අතරතුරේ මේ නිකොලස් ගැනත් විශේෂ වර්ණනාවක් කරනවා. ඊට පස්සේ මේ නිවේදකයා කියනවා අපි දැන් පොඩි වැඩක් කරන්න ඕනේ, මට පොඩ්ඩක් දැනගන්න ඕනේ මේ මේ මේ නිකොලස්ගේ කතාව ඇහුවට පස්සේ නිකොලස් බේරගත්ත අයගෙන් එක්කෙනෙක් හරි මෙතන මේ මේ ඔඩියන්ස් එක ඉන්නවද කියලා මට දැනගන්න ඕනේ කියලා කියනවා. එතකොට නිකොලස් හැර අනිත් සියලුම දෙනා නැගිටිනවා. මොකද අනිත් සියලුම දෙනා නිකොලස් බේරගත්ත මිනිස්සු. එක හොඳක් ගිය දුර නේද? අර 669ක් දරුවෝ බේරගත්තනේ. ඒ දරුවන්ගේ ඊළඟ පරම්පරා ඇවිල්ලා දැන් 7000කටත් වඩා ඒ පරම්පරාවල ඉන්නවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. එක මිනිස්සෙක් කරපු ලොකු වැඩක්. ළමයින්ට ඉන්ස්පයර් වෙන්න ෂෙයා කරන්න. එතන පොඩක් අර හිරිකඩු පිපිලා පොඩි එකක් එනවා දරුවන්ට. අපිත් ඒ වගේ වෙන්න ඕනි කියලා. දැන් යන්න ඕනේ රට බේරගන්න යන්න ඕනේ. 7:39 good morning.

0: අරවින්දට මොකක් දුනේ? මට ඒක හිතා ගන්නවත් බෑ. යාට කෝල් එකක් අරගෙන බලමු. කෝල් එකක් ගන්නවා. ඇහෙනවද සද්දේ? පඩකින්න. ඇහෙනවනේ? යාට බලමු රින්ග්ස් යනවා. මොකක්ද යා කියන්නේ? එක සැරේ මරගෙන බලන්න එතන මොකක් හරි බොරුවක් කියන හරි වෙලාව නෑනේ. ඇහෙනවද රින්ග්ස් යනවා? මේ TikTok එක මම මේ රේඩියෝ ෂෝ නේ TikTok. නෑ යා ආන්සර් කරන්නේ නැහැ. යා ආන්සර් කරන්නේ නැහැ. යාට කරදරයක්ද දන්නේ නැහැ. කරදරයක් නම් මට ඉවසන්න පුළුවන්. යාට ලොතරැයියක් ඇදලා දන්නේ නැහැ නේද? ඒ ආන්සර් කරන්න මම දැන් කෝල්ස් කීපයක්ම ගතේ ආන්සර් කරන්නේ. මට හිතා ගන්න බෑ. අපි තව ෂුට් එකකින් යාගේ වයිෆ්ටත් කෝල් එකක් අරගෙන බලමු. අක්කිටත් කවුරු හරි කෙනෙක් දන්නවා නම් අරවින්ද ඉන්න තැනක් හරි මොකක් හරි විස්තරයක් ප්ලීස් මට ඉන්ෆෝම් කරන්න. සමහරක් විට යාට සුබ දවසක් ලොතරැයිය දෙන්නේ නැති සමහරක් විට ගොවිස දැදුනක් දන්නේ මහජන සම්පත ධන නිධානයේ මෙගා පවර් ලකි 7 හඳහන අද සම්පත ජය 7 සමු මොකක්hari අනේ දෙයනේ කරදරයක් නම් ඉවසන්න පුළුවන් ලොතරැයියක් ඇදුනා නම් ඉවසන්න බෑ. ඇත්තට මොකක්hari මැසේජ් එකක් තියෙනවා නම් ප්ලීස් ගෙදර කෙනෙක් හරි අහන් ඉන්නවා නම් මට මැසේජ් එක පාස් කරන්න. මට මේ වෙලාවේ අර විඳව හොයාගන්න විදියක් නැහැ. මොකක්ද සීන් එක කියලා. රයිට් රයිට් රයිට්. අපි කතා කරමු ලොතරැයි ගැන. රුපියල් 40කට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා කවුරු හරි ඇහුවොත් පොඩි ටොක්කක් දෙල ලොකුවට ගහන්න යන්න එපා ගුටි කන්න වෙයි. පොඩි නෑ මේ මට ටච් එකක් දෙල යාට කියන්න NLB ලොතරැයියක් ගන්න කියලා. කෝටි ගාණක් හම්බ කරන්න පුළුවන් රුපියල් 40ට. හරිද? ඉතින් ඒගොල්ලන්ගේ තෑගි කන්දරාව ගැන කතා කරන්න කලින් මට මතක් කරන්න දෙයක් තියෙනවා. ඔගොල්ලෝ දන්නවා NLB මෙගා පවර් ලොටරි එක ගැන. මෙගා පවර් කියලා කියන්නේ මෙගා පවර් ලොතරැයිය තියෙනවා සුපිරි තෑගි 3ක්. පවර් සුපිරි තෑග ග්‍රෑන්ඩ් එක. ඉතින් ඒ සුපිරි තෑගි වලින් ඕගලන්ට දැන් හිතන්නකෝ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට මෝටර් රථයක් දෙනවා. යස්. ඊට පස්සේ රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග තියෙනවා. මේ විදිහට සුපිරි තෑගි ගොඩක් දෙන ලංකාවේ තියෙන එකම ලොතරැයිය තමයි NLB එකේ මෙගා පවර් කියලා කියන්නේ. පහුගිය දවස්වල ඔබට මතක ඇති රුපියල් කෝටි 47, රුපියල් කෝටි 23 ඒ වගේ බැලුවම ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකක් දුන්නේ. කියන්නේ රුපියල් කෝටි 70ක මුදලක් දුන්න ලංකාවේ එකම ලොතරැයිය තමයි NLB මෙගා පවර්. ඉතින් මෙච්චර සුපිරි ලොතරැයියක් තියාගෙන මට කියන්නකො මොකක්ද කරන්න කියලා. නිකන් ලොතරැයි මල්ලි යනවා. ඔබත් නිකන් ලොතරැයි මල්ලි කෙනෙක් හැංගාල යනවා. එහෙම වෙන්න එපා. පොඩ්ඩක් ට්‍රයි එකක් දීලා බලන්න. මේ ගත්ත මිනිස්සු තමයි මේ විදිහට ජයග්‍රහණය ලබලා තියෙන්නේ. ඉතින් NLB ලොතරැයි අද හොඳ දවසක්. අද 31 වෙනිදා නේද? අද ඔබ හිතන්න අද මම ලොතරැයියක් ගන්නවා කියලා හිතන්න. ඇදෙනවා කියලාත් හිතලා ගන්න. නැත්නම් අයියෝ මේවා දෙන්නේ නැහැ. එහෙමනේ අපි ගන්න. ඇත්තටම ඕගලන්ට කියන්නේ දවසක් හරි ලොතරැයි මල්ලි කෙනෙක් මට හම්බෙලා කිව්වා මිස් ඔයා මෙන්න මේ ලොතරැයිය ගන්න මේක ඇදෙනවා. මේක ගන්න. මං කිව්වේ ඔයා ගන්නකෝ මේ මට ඇදෙන මේ මේවා කරන්න හදන්නේ ඔයා ගන්නකෝ. මේ මිනිහට ඇදුණානේ. විශ්වාස කරන්න වාසනාව හරිද? විශ්වාස කරන්න ලොතරැයි මල්ලි කියන එක රුපියල් 40යි ලොතරැයියක් වෙන්නේ. පුළුවන් නම් එකපාර පහක් මරගෙන බලන්න. අනිවාර්යෙන් සම්භාවිතාවය අනුව ඕගලන්ට ජයග්‍රහණයක් තියෙනවා. රයිට්. ඊට පස්සේ අද දවසේ නිවර වෙන වැඩ ටිකක් තිබ්බා නේද 31න්. අපි ඒ ටිකක් ටක් ගාලා මතක් කරමු. මට මුලින්ම මතක් වෙන්නේ බජාජ් වීගෝ 3 wheel එකක් ගන්නකොට තියෙන වාසිය ගැන. රුපියල් 100 වාසියක් ඔබට හම්බ වෙනවා බජාජ් වීගෝ එකක් ගන්නකොට. ඉතින් ඒ වාසිය අද දවසේ නිවර වෙනවා. සමහරක් විට ඒක දීර්ඝ කරොත් අපිට ඒ ආරංචියත් ඔබත් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. දැන් අපිට ඊයේ රෑ ආරංචි වෙනානේ තෙල් මිල අඩු වුණා කියලා. දැන් ඇත්තටම කිව්වොත් ඒක අඩු වුණත් එකයි වැඩි වුණත් එකයි ගාණක් නැහනේ. නිකන් ඒක තෙල් කියන එක නිකන් ගාණක් නැති වෙලා. ඉතින් මේ පෙට්‍රල් වාහන පාවිච්චි කරන අපිටත් එහෙම වෙලා නම් හිතන්නකෝ වීගෝ 3 wheel එකක් පාවිච්චි කරන මනුස්සෙකුට ඉතින් වගක්ම නැහැ නිතෙල් ගැන. අඩුමතරමේ පොල් තෙල් ගැනවත් වගක් නැහැ. තල බේබි ඔයිල් ගැනවත් ගාණක් නැහැ. මොකද තෙල් කියන සීන් එක පෙට්‍රල් ඩීසල් කියන සීන් එක ඔළුවෙන් අයින් කළ තියෙන මේ මිනිස්සු. මේ මිනිස්සුගේ හිත නිදහස්. මොකද තනි ක්‍රම ඉලෙක්ට්‍රික් 3 wheel එකක් තමයි බජාජ් වීගෝ කියලා කියන්නේ. ඉතින් බජාජ් වීගෝ එකක් ගත්තම එක චාර්ජ් එකකින් කිලෝමීටර 150කට වඩා වැඩියෙන් දුවන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ විශ්වාස කරන්න කිලෝමීටරයකට යන්නේ රුපියල් 3ක අඩුම ගාණක්. ඉතින් ඒ වාසිය ටික ඔක්කොමත් එක ඔබට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් හොඳට ලාභ ලබන්න පුළුවන් වාහනයක් තමයි බජාජ් වීගෝ එක. අනිත් එක අද 31 වෙනිදා අපි පහුගිය මාසෙ පුරාම ඔබට කිව්වා 100 වාසියක් තියෙනවා කියලා. ඉතින් බජාජ් වීගෝ එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් අඩුම ධර්මයේ අදවත් යන්න 100 වාසියක් එතන තියෙනවා. වැඩි විස්තර දැනගන්න අපේ DPMC එකට කතා කරන්න, ඩේවිඩ් පීරිස් එකට කතා කරන්න, නැත්නම් ඩීලවරේ කම්බ වෙන්න. අපි නම්බකක් දෙන්න 0114 750 අනිතක තමයි ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්නකොට ඉලෙක්ට්‍රික් 3 wheel එකක් ගන්නකොට අපිට ගොඩක් වෙලාවට අපිට නියම් පොඩි චකිතයක් තියෙනවා මේකේ කොහමද after sales service එක කොහමද හදිසියේ spare parts වල මොකක් හරි වුණා don't worry මොකද මේකේ පිටිපස්සේ ඉන්න දැවැන්තය ඔබ දන්නවා ඩේවිඩ් පීරිස් එක ඉතින් හැමදාම ඒගොල්ලන්ගේ ජාලය ගැන අපි කතා කරනවා ඒ ඔබේ හිතට නිදහසක් දෙන්න තමයි ජාලය ගැන කතා කරන්නේ 1400කටත් වඩා නියෝජිතයෝ ලංකාව පුරාම ඉන්නවා ඉතින් ඒ නිසා ඔයගලන්ට කිසිම මෙහෙක් කියලා ඔයගලන්ට ගැටලුවක් වෙන්නේ නැහැ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ලස්සන්ට වාහනේ බබා වගේ බලා ගන්න පුළුවන් ඒ වැඩ ටික සර්විස් උත් අඩුයි නේද අපි ගන්න මේ ඉලෙක්ට්‍රික් 3 wheel එකක් නේ සර්විස් කරන්නත් ඕනේ නැහනේ මෝටරේ තියෙනවා බැටරිය තියෙනවා එච්චරයි ඊට අමතරව මොකක් හරි පාට් එකක් මොකක් හරි දෙයක් ගැන ඔයගලන්ට හොයලා බලලා ගන්න අවශ්‍ය වුණොත් එහෙම අරගන්න ඕන තරම් තැන් තියෙනවා ආෆ්ටර් සේල් සර්විස් එක සුපිරි ඩේවිඩ් පීරිස් එකේ ඉතින් ඒ වගේ හොඳ විශ්වාසනීය තැනකින් ඔබ ආසම වාහනේ ගන්න බජාජ් වීගෝ එක ආය කියනවා මේ දවස්වල ලක්ෂයේ වාසිය තියෙනවා ඒක මිස් කරගන්න එපා 7යි විනාඩි 48යි
1: හද ගැස්මට සියත ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් තැඹිලි කම්මාන 250ක් පිහිටවීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකදුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලිහා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොස සතු රටක් වැවිලිහා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසී ප්‍රමුඛයා
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 0770455
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
5: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial bankුවේ ස්ථාවර තැන්පතු දින 100 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක් ඒ වගේම කුම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025%ක අමතර පොලියක් රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
7: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Aikai Kai Hatai, Atasi Asuvatai, Hayasi Hata Haya.
8: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා. ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න. 0.718-492-492 0.711-377 Global University Partners. Number 221 Dharmapala Mawatha Kolamba 7.
9: Brand new unath registered do not three wheel ekak gannawa nam Asset Line Finance tamai. Liyakiya wili awamai. Warika pahasui. Three wheel potata hadisi nayak unath ganna puluwan. Obage sihina prirodha rataya adema obe karaganna Asset Line Finance 0114700 amathanna. Wasara 23 ka nobindu nu vishwasaya.
10: Singakiri August Bonanza. Samsung Hisense Panasonic Candy athulu lowa supathala maadili sadaha 60% dak power top. Hoduma tenin hoduma milata aduma maasika warikete gewanna ganna. Ikman karanna Divayina Pura Singagiri Pradarshana Karawalin Agosto 31 dak kopamanai.
11: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යම යාකරන කඩවද අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවද Lifestyle Residences. දැන්ම අමතන්න Prime Group 13:22.
12: The Bank Sangrav, Loke Vishishtatama Banku Dasa Atrin, Commercial Bankua, Sri Lankawe, Anka Eke Banku Elisa, Sweni Katakar Atta. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි. 98.2 98.3

0: ප්‍රියත FM
1: උදේ 7 විනාඩි 53යි අපි පත්තරේ බලන්නත් ඕනි. හච් 15 පැකේජ් එක ගැන මතක් කරන්න ඕනි. අද උදේම අපි බජාජ් ෆීගො ත්‍රිවිල් එක ගැන කතා කරා. ඉතින් අද 31 වෙනිදා අද දවසේ කොහොම හරි ගිහිලා ත්‍රිවිල් එකක් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ගන්න. මොකද ලක්ෂයේ වාසිය තියෙන්නේ අද විතරයි. හැබැයි සමහරකට මේක දීර්ඝ කරොත් අපි ඒ විස්තරේ ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන අද අපි කතා කරන්න ඕනි. පික් මී ෆ්ලෑෂ් ද පික් මී ට්‍රක් ද අපි දෙකෙන් එකක් ගැන කියන්න. හරිද? ඊළඟට චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්නකොට මේ දවස්වල අපේ රාජ්‍ය සේවකයන්ට ලැබෙන විශේෂ වට්ටම් ගැන අපි කතා කරනවා. චෙතක් එක විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ මොටර් බයික් එක, ඊට පස්සේ බජාජ් පෙට්‍රල් ත්‍රිවිල් එක, බජාජ් වීගෝ එක ගන්නකොටත් ඔයගලන්ට හොඳ ඩිස්කවුන්ට් හම්බ වෙනවා රාජ්‍ය සේවකයන්ට. ඒ වාසිය ගැන කියන්න ඕනි. NLB ලොතරැයි ගැන උදේන්ම කතා කරා. අපි ඇලුමෙක්ස් ගැනත් කියන්න ඕනි. ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට ගියෝතින් ඔයගලන්ට ඇලුමිනියම් වලින් කරන්න පුළුවන් හැම වැඩක් ගැනම විස්තර දැනගන්න පුළුවන්. පොඩක් මොකක් හරි, ඒ කියන්නේ දැන් හිතනවා දැන් මේ මොහොතේ ගියක් දොරක් හදන්න නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි කවදාද දවසක මේ දේවල් ඔබට ඕනි වෙයි කියලා ඔබට හිතනවා නම්, විශේෂයෙන්ම අපේ පිරිමි කට්ටිය නේද, ඒගොල්ලෝ ටිකක් ආසයිනෝ වගේ වැඩවල පුළුවන් නම් පොඩි වෙලාවකට හොට දාලා එන්න, පොඩ ඔළුව දාලා එන්න කියලා. හරිද? ඊට පස්සේ අපි ප්‍රයිම් ගෲප් එකේ තව ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක් ගැන අද දවසෙත් කතා කරනවා. කාගිල්ස් ෆුඩ් සිටි වල මට දැක්ක ලොකු ලිස්ට් එකක් එවලා තියෙනවා. අපි ඒ ගැන විස්තර කියන්නම්. පැල්වත්ත බටර් ගැනත් කතා කරන්න ඕනේ. මාකට් එකේ අඩුම ප්‍රයිස් එකට ගන්න තියෙන සුපිරිම බටර් එක. ඊට පස්සේ සුපර් මෙට් ගැන මතක් කරන්න ඕනි. අබාන්ස් ඔඩියෝ ගැන කියන්න ඕනි. බලන්න මට තියෙන වැඩ ගොඩ නේද. ඊට පස්සේ කමර්ෂල් බැංකුව ගැන මතක් කරන්න ඕනි. අද අපි කතා කරමු අධ්‍යාපනික ණය ගැන කමර්ෂල් බැංක් එකත් එක්ක. ලංකා ටයිල්ස් අලුතින් හඳුන්වලා දුන්න කූල් රූෆ් ටොප් ටයිල් ගැන විස්තර තියෙන ඔබත් එක්ක ෂෙයා කරගන්න. ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක් නම් ඔබ, ඔබට ගැළපෙනම කෙනා ළඟට යන්න, ඔබට මොනා හරි ගැටලු තියෙනවා නම් සල්ලි සම්බන්ධයෙන් සහ උපදෙස් උනත් ගන්න සුදුසුම කෙනෙක් තමයි LOLC ෆයිනන්ස් කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ෆැක්ටරින් සර්විස් එක ඔබේ ව්‍යාපාරයට බොහෝ දුරට ප්‍රයෝජනවත් වෙයි. අපි ගැන විස්තර කියන්නම්. මේ ඔක්කොමත් එක්ක අපි GWM වාහන ගැන අදත් කතා කරනවා. ඉතින් හොඳ වාහනයක් හොයන ඔබට යන්න තියෙන හොඳම තැන තමයි ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් කියලා කියන්නේ. එතන තියෙනවා GWM. 7:56 පත්තරේ බලමු.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත්හසා.
4: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: හලෝ, කාලෙකට පස්සේ ප්‍රගීත්.
5: Good morning. කොහමද?
1: හොඳයි, හොඳින් ඉන්නවා. ඔයත් හොඳින් නේ?
5: හොඳින්. දැන් කොහොම හරි ඉඳලා හිටලා හරි chance එකක් හම්බ වෙනවා නේ අපිට හම්බ වෙන්නේ. මේ පොඩි බඩුවකුත් ගෙනාව ඊට කලින් මේ පණිවිඩය මතක් කරලා ඉන්නකෝ. CDB රත්තරන් ණයදෙන ඉස්සරම්ම තැනින් රන් ගනුදෙනු කරන ඔයාට දැන් වෙනම විදියක සහනයක් දෙනවා මේ දවස්වල. රන් ගනුදෙනු කරද්දී ජල විදුලි දුරකථන බිල් පත්වලට රන් සහනයක් දෙනවා CDB එක. ජයග්‍රහකයෝ රැසක් බිහි කරන දිනුම් මැදීමක් තියෙනවා. අදම මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම තියෙන CDB ශාඛාවට එන්න, නැත්නම් කෝල් කරන්න 0111738388 CDB රන් නැ රත්තරන් ණය දින ඉස්තරම්ම තැන. දැන් ඒක ඔයා හොඳට දන්නවා. මේ ඉඳලා අපගේ මොන හරි දෙන්න එපා නේද? ගෙන්න එපා.
1: ඒකනේ
5: ගෙනාවා කෙලිම පෙට්‍රල් වලින්.
1: හරි,
5: පෙට්‍රල් වලින්ම ගෙනාවා. පෙට්‍රල් මිල අඩු කරා. ඔක්ටේන් 95-20කින් ඔක්ටේන් 92-15කින් මිල බස්සයි. හරි, 95-20ෙන් 92-15කින් මිල බස්සයි. ඇයි වඩ මේ වැඩිපුර ගත්තා?
1: නෑ, අපරාධ. අද ගැහුවා. අද ගැහුවා.
5: මේ ඊළඟට මේ ලංකා අධිපත්‍රයේ මම මේ මුලින්ම අතට ගත්තේ ඔන්න ඔහොමයි. තෙල් මිල අඩු වෙලා තිනේ, අනිත් ඒවා වෙනසක් නෑ. මේ ඒ ගැන කියන්න ඕනේ. ඒ අතර තියෙනවා මේ නැප්තා දැවි තෙල් මිල 120කින් නංවලා ඉන්ධන සහනය තවසන්. විදුලි බිල අද හෙටම වැඩි වෙයි. හැබැයි ප්‍රශ්නාර්ථ ලකුණකුත් එක්ක Sunday Times ඇසුරින් ලංකාදීප වාර්තාවක් මම මේ ඉදිරිපත් කරේ. විදුලි බිල අද හෙටම වැඩි වෙයි. මේකදී වැඩි දෙයක් කියන්නේ අර අචින්තිතාම්පි මතක් කරගත්තා නම් ඒ ඇති. සමහර එකක් මතක නැද්ද දන්නේ? එක මතක් කරගන්න ඇති. ඊට පස්සේ දකින්නවා මේ පත්‍රයේ තියෙනවා පිටි මිල 17කින් නැගි. පිටි මිල 17කින් නැගී කෙටි කෑම මිලත් රුපියල් 5කින් නැග්ගා. ඉන්දියා රුපියලකින් බේකරි තීරණය අද කියලා ඔය ලංකාදීප පත්‍රයේ දාලා තිනවට දිවයිනේ මන් දැක්ක මෙන්න මෙහෙම දාලා තිනවා. පිටි කෑම ගණන් උසයි, පරාටා බිත්තර රොටි රුපියල් 5කින්, ඉන්දියා රුපියලකින් ආප 2කින්, කොත්තු 25කින් පාම්බනි තීරණය අද කියලා තමයි තියෙන්නේ. මේ එකම තියෙනවා කිරිපිටි කල්කිරි යෝගට් මිල ඉහළ දැමූ සමාජ මාධ්‍ය පුවත බොරුවක් කියලත්ත පාරිභෝගික කටයුතු අධිකාරිය කියන්නේ. ඒකත් මේකම කියන්න ඕනේ. හැබැයි අර කලින් කිව්ව ඇත්ත, ඒක අමු ඇත්ත, මේක අමු බොරුවක් කියලා තමයි කියන්නේ ඔය කිරිපිටි කල්කිරි යෝගට් ඉහළ දැම්මයි කියන කතාව. මේ අතරේ මේ දවස්වල තියෙන අයහපත් තත්ත්වය පිළිබඳව මේ කාලගුණේ නම් අයහපත් කියන්න බෑ. ඒක කොයි දරන්දුරට ගැලපෙනවද මන්දා. කවුමකද පැත්තකට වහිනකොට පැත්තකට පාහෙනවා, වැස්ස ඕනේ අයට පෑවිල්ලාම, පෑවිල්ල ඕන අයට වැස්සහම වැඩේ අවුල් වෙනවා. දිස්ත්‍රික් 7කට එල්ලිනෝ රවයි 84 දහහක් වතුර නැතුව දුකේ කියලා දිවයින පත්‍රය තුන ඉරි තලල ගිහිල්ලා වැවමුණු ජලාශ. එතකොට සමහර ජලාශවලට යට කරපු ගම්බිම් යම් යම් පූජනීය ස්ථාන දැන් මේ නැරඹුම් මැදිරි බවට පත් වෙලා තියෙනවා. අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ 75,000කට වතුර බෙදෙන බව ආපදා මේ අංශ ප්‍රකාශ කරනවා. ආපදා කළමනා කරන මධ්‍යස්ථානය කියනවා මේ දිස්ත්‍රික් 7 එල්නිනෝ බලපෑමට යටත් වෙලා ඉන්න 75,000කට වතුර බෙදෙන 84,000ක් වතුර නැතුව මේ වෙලාවේ පීඩාවට පත් වෙලා ඉන්නේ. මේ දිවයිනයේ ප්‍රධාන සිරස්තලයේ ඩුබායිහි සුපිරි දිවියක් ගෙවමින් ලංකාවට කුඩු පොම්ප කරලා වැල්ලේ සාරංග ඇතුළු පාතාලයෝ 9ක් අද හෙටම දිවයිනට කියලා වාර්තා කරනවා. මේ පුවතත් එක්කම මේ වෙනකොට අපි මේ දවස්වල දැක්කා සැහෙන දිනේ කරගෙන එනවා. ඒ අයගෙන් අත්පත් කරගත්ත දේවල් මුදල් බැංකු ගිණුම්බල තිබ්බේවා, යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම්, රත්තරන් මේ ආදී ඔක්කොම ගත්තොත් එහෙම මිලියන 6000කට ආසන්න ප්‍රමාණයක් රජයට පවරගෙන තියෙනවා. ඉතින් දැන් මේ බොහොම කෙටි කාලයක් ඇතුළත තමයි මේ ගුඩ දෙනෙක් එකවර රතු පිටින් අල්ලලා ගේන වැඩේ මේ දවස්වල ජයටම සිද්ධ වෙන්නේ. ඒ අතරේ පීකරේන් වැඩි සද්ද බෑ. රාත්‍රී 10 සිට පසුදා පෙරවරු 6 දක්වා භාවිතය කොහෙත්ම බෑ. අවශ්‍ය නම් පොලිස් බලපත්‍ර අනිවාර්යයි. කොන්දේසි කඩකලුත් නීතිය තදින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව මෙන්න පොලිසියෙන් අවවාදයක් කියලා දිවයිනේ මේ වාර්තා මම දැක්කා තියෙනවා. අරුණ පත්‍රයේ සඳහන් වෙලා අධික ශබ්දයේ ලදරුවන් සිසුන් වැඩිහිටියන්ට මානසික ගැටලුවක් වෙලා වැඩි ශබ්ද දැම්මොත් නීතිය අකුරට උපකරණ පොලිස් භාරයට කියලා සඳහන් වෙනවා. මෙහෙම එකක් හැබැයි මට කියන්න ඕනේ ඔක ගැන බලන්න ඕනේ. දැන් සඳුදා ඉඳලා සිකුරාදා දක්වා මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාත් බොහොම පැහැදිලිව කියනවා. ඊට පස්සේ සිකුරාදා සෙන්සුරාදා දවස්වලට මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඉරිදරයට මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ දින 90 දවස් 90 මේක පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ නිසා බැලූ බැල්මටම එක එක ඒවා හිතා ගන්න නැතුව හරියට බලන්න මේ නීතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. නැත්නම් අල්ලස් කොමිසම හමුවට රවි සොයාගෙන කොමිසම ගෙදරට යද්දී රවි නුවරෙලි ගිහින් මේ දවස්වල සෑහෙන දිනේ නුවරෙලි තමයි ඉන්නේ නේද? හොයාගන්න බෑනේ. පෝලිං කිලෝමීටර් ගන්නේ මගහැරීමක් නෑ. ඉදිරි දිනකදී යාවි රවිගේ සමීපතමේ කියයි කියලා මේ දිවයින පුවත්පතේ මේ ගැන වාර්තා කරනකොට මම දැක්කා ලංකාදීපයේ සඳහන් වෙලා තිනු දකුණේ සවාරියක කියලා. සමහරට රටවටේම යනවා දන්නේ නුවරෙලි ගිහිල්ලා ඇල්ලවල්ලවාය පැත්තෙන් ඇවිල්ලා කතරගම් පැත්තේ ගිහිල්ලා නේද දකුණේ පොඩ්ඩක් කරගිලා එහෙම වක්කර ඇති.
1: රට බලන්න ගියාද
5: දන්නේ නෑ ඉතින් නේද? අපි දන්නේ නැතු කියන්න බෑනේ. ඊළඟට මේ අපි ලංකාදීප පත්‍රයේට යලිත් අවධානය යොමු කරමු. 22ට තැබූ පය අඩිය පස්සට ගන්නේ නැහැ. අධිකරණ ඇමති තමයි මෙහෙම කියලා තියෙන්නේ හර්ෂ නානායක්කාර මහත්මයා. 22ට තැබූ පය අඩියක් පස්සට ගන්නේ නැහැ. අඩියක් ගත්තොත් 21 වෙනවා නේද? එකක්වත් ගන්නේ නැහැ කියලා තමයි එතුමා කියන්නේ. කොහොම වුණත් මම දැක්කා අරුණ පත්‍රයේ සඳහන් වෙලා තියෙනවා මෙන්න මෙහෙම ගැටුම් ඇතිවන ව්‍යවස්ථා එපා. රජේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒ සම්බන්ධ සිය ස්ථාවරය කියනවා. ඒ අතරේ ව්‍යවස්ථාවට එරෙහිවන්නේ දේශපාලන අතකොළු කියලා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ ලේකම්වරයා කියනවා. දැන් මේ ගැන ප්‍රධාන මත දෙකක් ඇති වෙලා තියෙනවා. හොඳයි නරකයි ඕනේ එපයි පෙත්සම් පක්ෂව විපක්ෂව දෙපැත්තෙම ඉදිරිපත් වෙලා තියෙනවා. යම් යම් තැන්වල අපි දැක්ක සඳහන් වෙලා තියෙනවා මේ ජාතික ජනබලවේගයේ නායකත්ව මණ්ඩලයේ කටයුතු කරන ඇතැම් අය පවා මෙහිදී යම් විරුද්ධත්වයක් පානවා. ඒ සම්බන්ධව යම් යම් සටහන් පළ වෙලා තිබුණා. කොමුණක් දැන් අධික නැමැති මොකද කියන්නේ 22ට තැබූ පය අඩියක් පස්සට ගන්නේ නැහැ. එතුමා අඩියක් පස්සට ගන්නේ නැහැ කියනකොට මම තව කාටුන් එකක දැක්කා තියෙනවා ටිල්ලින් මහත්තයා වගේ කෙනෙක් අඩිය උස්සලා එතුමාව මේ අර මෙහෙම ගහන්නේ කික් කරන්නේ පයින් ගහලා ඉස්සරහට දාන දානකොටම මේක කියනවා. එහෙමයි කුකුත් අපි දැක්කා. ඒ අතරේ 22ට එරෙහි පෙත්සමට පූර්ණ විනිසුරු මඩුල්ලා කෝඩේ නීතිඥ සංගමෙන් මෝසමක් ගැනත් අරුණ පත්‍රයේ අපට දකින්නට පුළුවන්කම ලැබෙද්දී අපි දින මිනේ දකිනවා මෙන්න මෙහෙම GMO 22ට විරුද්ධ වෙයි. 22ට පෙත්සම් අදින් අවසන් පක්ෂව විපක්ෂව පෙත්සම් 30ක් කියලා ඒ වார்த்தාව දින මින පුවත්පතේ තමයි අපට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ අතරේ මෙන්න ප්‍රධාන ඡායාරූපය පත්‍රයේ තියෙන මම අවුරුදු 69ක් පෙරහැරේ යනවා පුතේ මේ ජේම්ස් ගුරුන්නාන්සේ එදා මේ පෙරහර අවසන් මහා රන්දෝලි පෙරහර නිමාවට පත් වුණාට පස්සේ ශිල්පීන්ට ජනාධිපති සම්මාන පුදද්දී ජනාධිපතිවරයාගේ අත් දෙක අල්ලගෙන එහෙම කතාවක් කියනවා. අපි දැක්ක දිවයිනෙත් මේ ගැන සටහන් වෙලා තියෙනවා මෙන්න මෙහෙම. රජෙකයි අපට නුසිතෙන මහරජානු මේ මහින්ද මහත්තයාගෙන එහෙම නෙමෙයි මේ තියෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා පිළිබඳව අර ජේමිස් ගුරුන්නාන්සේත් එක්ක ඉන්න ඡායාරූපයත් එක්ක දිවයින පත්‍රේ පළ කරලා තියෙනකොට අරුණේ සඳහන් වෙලා තියෙනවා මේ දිලිත් ජයවීර මහත්තයා කියන කතාවක්. පියපුතු දේශපාලනය නතර විය යුතුයි. උරුමයක් තියනවා නම් ලැබෙන්නේ ජනතාවගෙන්. දිලිත් ජයවීර එසේ කියූ බව අරුණ පත්‍රේ සඳහන් වෙලා තියෙනකොට ඕ මේ ඒ දිලිත් ජයවීර තමයි දවසල හිටපු දිලිත් ජයවීරම තමයි. එතුමා එහෙම දැන් කියනකොට අපි ඊළඟට දකින තවත් විවිධ පුවත් වාර්තා තියෙනවා. පෙරහැරෙන් පස්සේ කිලෝ 103ක කුණු කන්දක්, අලිබෙටි කිලෝ 34,220කුත් ඒ අතර. දැන් මේ වාසනාලා ගැන, දෙව්මිනීලා ගැන, සුදුමැණිකලා ගැන කතා කරපු ජාරුව මේක ඇහෙනකොට නැති වෙන්න
1: පුළුවන්.
5: පොඩි පොඩි අවුලක් වෙන්න පුළුවන්. හැබැයි ඒ උඩට ඇත්ත ඕකයි. හැබැයි ඒ ඇත්ත ඇතුලේ පොඩි මේ සත්‍ය කටුකයි කියන්න පුළුවන් එකකුත් තිබුණා. අර මේ විදේශිකයෝ කුණු අයින් කරපු ඒවා අපි දැක්ක නේද? මොනවා වුණත් අර ඒවට ඉඩ තියපු එක ගැන නම් පොඩි අවුලක් ඇත්තටම තියෙනවා. මේ අතරේ අපි දිනමින ප්‍රධාන සිරස්තලයට යමු. දැන් අපි මෙහෙම හිටියට නේපාල එකම මළගෙයක් බවට පත් වෙච්ච රටක්. නේපාලයට ශ්‍රී ලංකාවෙන් මිලියන 330ක මානුෂීය ආධාර මුදා ගැනීමේ සහන කණ්ඩායමකුත් යවන්න සූදානම්. නමුත් දිවයිනේ සඳහන් වෙලා තියෙනවා නේපාලෙන් ඇරයුමක් නැහැ කියලා. නේපාලයේ විදේශීය සහන කණ්ඩායම් යොදා ගැනීම පිළිබඳව යම් දෙගිඩියාවකින් පසුවන බවක් තමයි පෙනෙන්න තියෙන්නේ. කෙසේ වෙතත් මානුෂීය ආධාර අපෙන් මිලියන 330ක් කැවල තියෙන අපටත් මතකයි. අපිටත් අත්විඳිනම මීට අවුරුද්දකට ආසන්න කාලයක් ඇතුළත කොහොම වුණත් ඉතින් අපි අපිටම උදව් කරගන්න එපැයි. අපි එකම කලාපය ඇහෙන නේද? හරි, එහෙනම් අදට ඇති කියලා මං
1: හිතන්නේ.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
3: සියත පත්තරේ විත් හසා.
4: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය. දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388. CDB රන් අය, රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: වෙලාව දෙය 8:06.

0: කතා ටොප් ස්ටෝරී.
1: දියනාමෙන් සිටියදී අතුරුදන්වූ පිරිස සෙවීමට නාවික හමුදාවේ සහය. පමුණුකම මුහුදු තීරයේ දියනාමෙන් සිටියදී අතුරුදන්වූ පිරිස සෙවීම සඳහා නාවික හමුදාවේ සහය ලබාගෙන තිබෙනවා. අතුරුදන්වූ පිරිසට කාන්තාවක්, ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි ළමයෙකු ඇතුළත්. පොලිසිය පැවසුවේ පිරිසක් දියනාමෙන් සිටියදී මෙම අනුතර සිදුව ඇති බවයි. මෙලෙස දියගිලි ඇත්තේ ජයල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් වන කාන්තාවක්, අවුරුදු 4ක් සහ 12ක් වයස ඇති දැරියන් දෙදෙනෙක් සහ 13 හැවිරිදි පිරිමි ළමෙක්. අතුරුදන්වූ පිරිස සොයා විශේෂ මෙහෙයුමක් තවදුරටත් ක්‍රියාත්මකයි. දැන් ඉදිරි පුවතක්. හදිසි ජල ගැලීමෙන් පසු ජල විදුලි ව්‍යාපෘතිවල උමන්තුල සිරවි සිටින බවට සැක කරන සිය ගණනක් පුද්ගලින් මුදා ගැනීමට නේපාල මෙහෙයුම් දැඩි කර තිබෙනවා. ත්‍රිශූලි 3A ජල විදුලි ව්‍යාපෘති ඇතුළු ස්ථානවල උමන්තුල සිටින පිරිස සමග සම්බන්ධ වීමට චීන සහ ඉන්දිය විශේෂඥයන් ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් උත්සාහ කළා. එහෙත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා.

0: උත්තකේ වට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: 98.2 98.4 දෙන්නම් පට

0: මේ ජීවිතේ නම් හරිම අමාරුයි. එපා වෙලා තියෙන්නේ කියලා හිතන හැම වෙලාවකම දැනගන්න මිලියන 50ක මිනිස්සු පිළිකාවත් එක්ක සටන් කරනවා. අපිට සමහරක් වෙලාවට හිතනානේ, අම්මෝ පුදුම වාසනාවන්තයි, කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඒ වෙලාවට දැනගන්න මිලියන 43ක් මිනිස්සු අන්ධයි. ඒගොල්ලෝ කවදාවත් මේ ලෝකේ දැකලා නැහැ. අඩුම තරමේ සන්සෙට් එකක්වත් දැකලා නැහැ. අම්මෝ හරිම මහන්සි, මේක හෙට කරනවා කියලා හිතන හැම වෙලාවකම දැනගන්න දවසකට මිනිස්සු 174,000ක් මේ ජීවිතෙන් සමු ගන්නවා. ආපෝ මේව නම් කන්න බෑ කියලා හිතන හැම වෙලාවකම දැනගන්න බිලියන 2.2ක මිනිස්සුන්ට පිරිසිදු ජලය වතුර උගුරක්වත් බොන්න නැහැ. ජලය කියන්නේ වතුර කියන්නේ දෙකම එකයි. ඇයි මං ඒ දෙකම සීරියස්ලි බිලියන 2.2ක මිනිස්සුන්ට පිරිසිදු වතුර උගුරක් බොන්න නැහැ. අපෝ මේ ගෙදර නම් ඉන්න බෑ, මේ ගෙදර නම් ඉන්න බෑ කියලා හිතන හැම වෙලාවකම දැනගන්න මිලියන 330ක මිනිස්සුන්ට ගෙවල් නැහැ. ඔබට ඉන්න ගෙයක් තියෙනවා නම්, ඔබට කන්න කෑම තියෙනවා නම්, ඔබ ජීවත් වෙනවා නම්, ඔබට හොඳට ලෝකේ පේනවා නම්, ඔබට දරුණු අසනීප තත්වයක් නැත්තම්, ඇත්තටම ඔබ මාර වාසනාවන්ත මිනිස්සෙක්. ඒකට ස්තුති කරන්න විශ්වයට. හරිද? හැම තිස්සෙම අපි නෙගටිව් නෙගටිව් නේද? මොකක්ද මේ ලයිෆ් එක වෙලාවකට හිතනවා එපා වෙනවා කියලා හිතනවා. එහෙම නෙමෙයිනේ. හැම තිස්සෙම මං හිතනවා මේ මේක හැම තිස්සෙම හිතන්න. අපිට වඩා දුක් විඳින මිනිස්සු ගොඩක් ඉන්නවා. අපි හරි වාසනාවන්තයි කියලා හිතන්න පුරුදු වෙනවා. මේ ඔක්කොමත් එක්ක ඔබට H15 කනෙක්ෂන් එකක් තියෙනවා නම් ඔබ ඇත්තටම වාසනාවන්තයි. මොකද ඩේටා කියන එක මේ දවස්වල ඕනි, ගෙවල් දොරවල් කෑම බීම වගේම අපිට ඕනිම දෙයක් තමයි ඩේටා කියලා කියන්නේ. ඩේටා වලට යන ගාන නිවසන්න බැරි. ඩේටා නම් ඕන තරම් තියෙනවා. ඒ හැමෝම දෙන්නේ. හැබැයි ඒකට යන ගාන අන්න ඒක තමයි ටිකක් සැර. හැබැයි ඔබ හච් පාවිච්චි කරනවා නම්, හච් 15 පැකේජ් එක දාගෙන ඉන්නවා නම්, වැඩිපුරම යූස් කරන ඇප්ස් 15කට unlimited ඩේටා හම්බ වෙනවා බ්‍රෝ. මල් ඇප්ස් ටික කියන්නම් දැන්. ඒක කාලෙකින් කිව්වේ නෑනේ. දැන් අපි සාමාන්‍යයෙන් චැට් කරන්න පාවිච්චි කරන්නේ මොනවද? WhatsApp පාවිච්චි කරනවා, Viber, Imo, Telegram, Messenger, Discord. Yes, ඒ ඇප්ස් ටික ඔක්කොම තියෙනවා. AI යූස් නොකර බෑ. AI යූස් කරන්න නැතුව ඉතින් මෙලෝ දෙයක් කරන්න බෑනේ දැන් අපිට. ඉතින් AI වලට අපි යූස් කරන ChatGPT, Gemini, ඒවටත් අපිට හම්බ වෙනවා unlimited data. ඊට පස්සේ X, LinkedIn, yes, හම්බ වෙනවා. අපේ social life එකට ඕන කරන TikTok, Snapchat, YouTube, Instagram, Facebook, ඒවටත් අපිට unlimited data හම්බ වෙනවා. මාසිකට රුපියල් 1199කට. ඊට අමතරව 35GB වැඩිපුරක් දීලා, ඊටත් අමතරව ඕගලන්ට තව ෆ්‍රී ලෝඩ් එකකුත් දෙනවා රුපියල් 100ක. ඉතින් මේ ඔක්කොම එකතු කරලා, තව මේකට ටැක්ස් අනම්මනම් මොනවත් වැඩිපුර එකතු වෙන්න නියමිත නැහැ, ඔක්කොම එකතු කරලා තමයි රුපියල් 1199ට මේ ස්පෙෂල් පැකේජ් එක හදලා දීලා තියෙන්නේ. ඉතින් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න, විස්තර හොයන්න, ලෝකෙ දකින්න නේද? කොච්චර දේවල් තියෙනවද අපිට ඉන්ටර්නෙට් නැතුව බෑ. දැන් නම් ආචල සීයලටත් ඉන්ටර්නෙට් ඕනි බණ කතාවක් අහන්න නේ. ඒගොල්ලෝ ආසම එක එක මම හොඳට දැකලා තියෙනවා. ආචල සීල කෑම උයන වීඩියෝ බලනවා. යස්, උයන්න බෑ, හැබැයි වීඩියෝස් බලනවා. ඉතින් ඒගොල්ලන්ට ආයාචි කෙනෙක් සියා කෙනෙක් අම්මලා තාත්තලා එහෙම ගෙදර ඉන්නවනේ, ඒගොල්ලන්ට දාලා දෙන්න. ඒගොල්ලන් ඩේටා, ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඩේටා කොච්චර යනවද, අම්මේ මේවට ඩේටා යනවා එහෙම කිව්වට ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ H15 පැකේජ් එක දාලා දුන්නොත් ඒගොල්ලන්ට unlimited data හම්බ වෙනවා ඒගොල්ලෝ වැඩිපුරම යූස් කරන ඇප්ස් වලට. ඉතින් H නියෝජිතෙක් හම්බ වෙලා ඔයගොල්ලන්ට මේ වැඩේ කරගන්නත් පුළුවන්. හොඳ ඩිජිටල් සම්බන්ධ වැඩ කිඩ දාන එක්ස්පර්ට් කෙනෙක් නා ඔයගොල්ලන්ට ඔන්ලයින්ම මේ වැඩේ කරගන්නත් පුළුවන්. H15 මේක සුපිරි පැකේජ් එකක්. ඒ නිසා තමයි අපි හැමදාම මේ ගැන විස්තර ඔබට කියන්නේ. ඉතින් ඒ නිසා අර ඩේටා වලට ලොකු ගණන් ගෙවන්න එපානේ. අපිටත් හිතට අමාරුයි ඔයගොල්ලෝ ලොකු ගාණක් ගෙවනවා. සල්ලි තිබුණා කියලා එහෙම වියදම් කරන්න එපා. H15 එක දාගන්න. අනිත් එක හොඳ කවරේජ් එකකුත් තියෙනවා H වලට. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනි. මේ දැන් සාමාන්‍යයෙන් ඔන්න හිතනවා ඇඳේ නිදාගෙන ඉන්නවා කියලා. එතකොට මදුරුවෝ ළඟින් යනවා නේද කෑග ගහ. මෙහෙම නේද ඔයගලන්ට ඇහෙන මදුරුවෝ යනකොට? නැවම නිදාගෙන ඉන්නවා. ඔන්න මදුරෙක් යනවා කනගාවින්. හරි.
1: බුලා දෙනා අල්විදා ජිනා මෙරේ ජිනා.
0: අනේ හරියට අවද දන්න මට ඒ වගේ ඇහෙන්න එක එක
1: බුලාඳනා අල්විදා
0: මට ඔක්කොමත් හරි මදුරුව කනයගත් ඉවසන්න පුළන් කනගාවට ඇවිල මට දුර ඇහෙන්නේ මදුරුවෝ කෑ ගහන මට විද්දා මට විදා මට ඇත්තම හරිම කරදර මේ කනගාවින්දන් කෑගහන එක දෙ ඔගලන්ටත් මදුරුවන්ගේ මාර එක්ස්පිරියන්ස් ඇති අපි මේ විහිලුවෙන් කතා කරට දරුණු ලෙඩරෝ අපව නික අපේ ජීවිත අගාදයට දාන්න පුළන් ලෙඩ රෝග හදන්න දක්ෂ කෙනෙක් තමයි මදුරුවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා තමයි ගේ පැත්ත පළාතකට අපි මදුරුව එනවට කැමති නැත්තේ. ඒකට අපි කරන එකම විසඳුම තමයි ගෙදර තියෙන ජනෙල් දොරවල් වහන එක. මං එහෙම ඔබට කිව්වොත් ඔබ කියයි මට. ඉතින් ඒක හැර වෙන කරන්න අපිට දෙයක් නැහැ නේ. ඒක තමයි අපිට තියෙන එකම විසඳුම. නෑ බ්‍රෝ, අපිට තව විසඳුමක් ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් ඇලුමෙක්ස් එකෙන් හඳුන්වලා දෙන මොස්කිටෝ මෙෂ් එක දාගන්න ගෙදරට. හරිද? ඒ කියන්නේ මුළු ගෙදරම වටකරලා එහෙම දාගන්න බැරිද නැ නේ? ඈ නික ෆුල් කවර් කරන් රයිට් මේ එහෙම නෙමෙයි. දැන් හිතන්නක ලස්සන ස්ලයිඩින් ඩෝස් දාලා තිනවා කෙවල් වලට හරිම ලස්සනයි. ඉතින් ඕවා දාන්නේ විවෘත කරලා තියන්නනේ අරලා තියන්නනේ ඕවා දාන්නේ නේද? ඉතින් ওই මදුරු ප්‍රශ්නේ නිසා ඕවා ලස්සනට හදනවා ඒ උනට වහලා තමයි තියාගන්නේ. හැබැයි මේ මෙෂ් එකද ඔගලන්ට දාගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම ඒ ඔයාගේ දාලා තියෙන ජනේලේ හරි දොර හරි සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විදිහට මේ මෙෂ් එක දාගන්න පුළුවන්. ඒක දාගත්තට පස්සේ ඒක හරි කුඩා සිදුරු තියෙන්නේ මදුරුවන්ට රිංගන්න බෑ. ඒක හොඳ බෙනිෆිට් එකක්. අනිත් එක තමයි අපි ඉස්සර දාපු එක එක ඔය මෙෂ් වර්ග තියෙනවා. පොඩණිය ප්ලාස්ටික් වලින් හදපු වගේ ඕව සත්තු කනවා. ලේනු කනවා, ඇවිලා මීයෝ කනවා. ඊපස්සේ මදුරුවන්ට නෙමෙයි කොටි වලස්සුන්ට එන්න පුළුවන් සයිස් එකේ ලොකු වලවල්. ඉතින් ඒවා තියාගෙන අපි ඉතින් කමන්නේ මෙතනින් එන්න බැරි වුණාට මෙතනින් එන්න පුළුවන් වුණාට අනිත් තැන් වලින් එන්න බෑනි. එහෙම කියලා හිතලා ඉන්නා. එහෙම නෙමෙයි බ්‍රෝ. අපිට මේකට විසඳුමක් ඇවිල්ලා තියෙනවා. දැන් මේක හදලා තියෙන්නේ ඇලුමිනියම් ප්‍රොඩක්ට් එකක්නේ. ඉතින් ඒ නිසා මේක සත්තුන්ට හපලා කාලා මේකේ ලොකු සිදුරු හදන්න බෑ. ඒක නිසා කාලාන්තරයක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. සහ ඔබ ආසයිනේ ලස්සන දොර ජනෙල් ඇඳලා ඇරලා ඒ වාතාශ්‍රය ඇතුළට එන්න යන විදිහට හදලා

සමහරකට ඔබට හිතෙන්න පුළුවන් ඉතින් ඕවා දැනගෙන මොනවා කරන්නද නෑ කවදාහරි දවසක ඔබගේ අද්දොරක් හදනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඔය හදපු ගෙදර මොකක් හරි වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා වෙන්න පුළුවන්. ඉතින් අලුත් දේවල් ලෝකෙට ඇවිල්ලා තියෙනවා. අපි තාම අලුත් දේවල් හොයලා බලන්නේ දකින්නේ නැතුව අපි පරණ දේවල් වලින් තමයි අපේ වැඩ ටික කරගන්නේ. ඉතින් ඒ නිසා තමයි තාමත් අපේ රටේ ලොකු වෙනසක් ඔය ඉඳිකිරීම් ක්ෂේත්‍රේ හොටෙල්ස් වල එතකොට ලොකු ලොකු ගොඩනැගිලි වල අපි ඒ වෙනස දැක්කට මේ අපි සාමාන්‍ය හදන ගෙවල් දොරවල් වල අපිට ලොකු වෙනසක් පේන්නේ නැහැ නේද? ඒකට හේතුව තමයි අපි අප්ඩේට් වෙලා නැහැ. අන්න එහෙම අප්ඩේට් වෙන්න කැමති මිනිස්සු ඉන්නවා නම් යන්න මේ ඇලුමෙක්ස් එකේ තියෙන එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට. ගොඩාක් දේවල් දැන කියා ගන්න අවස්ථාවක් තියෙන එක පොඩි නිකන් ඒක පොඩ එන්ජොය් කරන්නත් පුළුවන් මට නම් හිතෙන්නේ. මම නම් එන්ජොය් කරා. ඔබත් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. දැන් මම අර කිව්වනේ අලුත් දේවල් අපි ගොඩක් වෙලාවට දන්නේ නැති නිසා තමයි අපිට ඒ කියන්නේ අපි දකිනවා මැගසින්ස් වල දකිනවා ලෝකේ දකිනවා ලස්සන හොටෙල් එකක් එහෙම හැදුනම දකිනවා මෝ මේක ලස්සනයි නේ මේකේ වෝල් එක බලන්නකෝ මාර ගතිනේ මේ වගේ බැරිද අපේ ගෙවල් වල? යස් පුළුවන්. ඒ වගේ ලස්සන කරන්න ගෙවල් වලට ඕන තරම් දේවල් තියෙනවා. හැබැයි හොඳ ප්‍රොඩක්ට් එක තෝරගන්න ඕනේ. මොකද ඔබේ ආසාව ලස්සන කරන්න. හැබැයි ඉතින් මේක දවස ගානේ අදත් ලස්සන කරනවා හෙටත් ලස්සන කරනවා අනිදා එහෙම කරන්න බෑනේ. දාන ප්‍රොඩක්ට් එක කාලයක් තියෙන්න ඕනි. අපි වහලෙන්ම පටන් ගමුකෝ. හොඳ ලස්සන වහලක් ඔබට දාගන්න ඕනේ නම් ඔබ ඒකට යන්න ඕනේ තැන තමයි සුපර් මෙට් කියලා කියන්නේ. සුපර් මෙට් මේක ඇවිල්ලා සිංක් ඇලුමිනියම් ප්‍රොඩක්ට් එකක්. මේකේ නියමිත AZ අගය තියෙනවන්නේ. ඒකයි මෙතන තියෙන වැදගත්කම. ඕන තරම් ඔබ දන්නවා සිංක් ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් මාකට් එකේ ඇති. හැබැයි අපි දන්නේ නැහැ නේ මේකේ නියමිත AZ අගය තියෙනවද කියලා. අපි දැක්ක අරගෙන ආවා. අපිට ඕක බලන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි ඒකට තත්ත්ව සහතික ලැබෙන්නේ. ඒ නියමිත AZ අගය තියෙනවා කියලා අනුමත කරලා තත්ත්ව සහතික දීලා ආපු ප්‍රොඩක්ට් එකක් තමයි සුපර් මෙට්. අනිත් කාරණාව තමයි සුපර් මෙට් අපිට හඳුන්වලා දෙන්නේ අවුරුදු 60ක විශ්වාසය තියෙන රයිනෝ. එතනත් වෙනම විශ්වාසයක් අපිට ගොඩ නැගෙනවා සුපර් මෙට් ගැන. දැන් මම කියන්නේ යන්නේ ඔගලන්ට වහල් ලස්සන කරන ක්‍රම ගැන. ඔගලන්ට පුළුවන් හයිටෙන් රූෆින් දාන්න, ග්ලැමර් ටයිල්ස් දාන්න, ස්ටෙප් රූෆින් දාන්න. ඉතින් ඒ වගේ දේවල් වලින් නැත්නම් පොලිකාබනේට් රූෆින් එකක් දාන්න. මේ වගේ ලස්සන ප්‍රොඩක්ට්ස් වලින් ඔගලන්ගේ ගෙදර වහල ලස්සන කරගන්න පුළුවන්. විශේෂම කාරණාව තමයි කැමති වර්ණයක් තෝරගැනීමේ අයිතියත් ඔබට තියෙනවා. එතන ඔගලන් ආස මොකද්ද? මම දානවා මෙන්න මේ පාට. යා, ඔයාගේ චොයිස් එක. ඔයා කරන්න. සමහර දේවල් තියෙනවා අලුත් දේවල් කරන්නේ යද්දි නිකන් හිතට පොඩි චකිතයක් එනවා. ඒ මේ පාට වහලක් මම දැකලම නැහැ. දැක්කොත් අවුල් වෙයිද? නෑ, කරලා බලන්න ඔබේ ආසාව. සමහර විට ඒක ට්‍රෙන්ඩ් එක වෙන්න පුළුවන් ඊළඟට. ඉතින් ඒ නිසා ඔබේ ගෙදර ලස්සන කරන වගකීම තියෙන ඔබ ගාවනේ. ඒක රජයේ සතු යුතුකමක් නෙමෙයිනේ, වගකීමක් නෙමෙයිනේ. ඒ නිසා ගෙදර ලස්සන කරගන්න හොඳම ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න සුපර් මෙට් ගැන දැනගන්න ඔගලන්ට අපි දෙන්නම් කන්ටැක්ට් කරන්න නම්බර් එකකුත්. අනිත් එක තමයි හොඳ වොරන්ටි එකකුත් හම්බ වෙනවා මේ සුපර් මෙට් ප්‍රොඩක්ට්ස් වලට. අවුරුදු 10ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි කරන වැරදිම දෙයක් තමයි අපි මේ වගේ තහඩු ගන්නකොට අපි හිතනවා නිකන් මේකේ ඝනකම වැඩි තහඩුවක් අරගෙන ගියාම හරි කියන නිකන් අපේ නිකන් තියනනේ හොළුවේ එක එක විකාර තියනනේ. මේ හයියනම් මහත වෙන්න ඕනේ. හයියනම් සමහරක් බතල මිනිස්සු ඉන්නවා මෙහෙම එකක් දුන්න ගමන් බිම. මහත කියලා කියන්නේ හයිය නෙමේ. දැන් තියෙන ප්‍රොඩක්ට් බරින් අඩුයි, සැහැල්ලුයි, හැබැයි ශක්තියෙන් වැඩි. ඉතින් ඒ වගේ තැනකට ලෝකේ යන්නේ. ඒ නිසා අපි අර ගතානුගතික පාරම්පරික එක එකනේ අමුතු විශ්වාසවල ඉන්නවනේ. ඒ වයින් එළියට ඇවිල්ලා චුට්ටක් හිතන්න. දැන් මේ සුපර් මෙට් ගැන කතා කරද්දී මේක නිකන් මේ තඩි තහඩුවක් නෙමෙයි. හරිද? මේක ශක්තියෙන් වැඩි. අපි කලිනුත් කිව්වා මේකේ නියමිත AZ අගය තියෙන නිසා. අනිත් එක තමයි මලකඩ කන්නේ නැහැ. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනි. සමහර කට්ටිය හිතනවා තහඩුව මහත් වුණාම මලකඩ කන්නේ නැහැ කියලා. මහත සහ මලකඩ අතර සම්බන්ධයක් නැත. හරි, එහෙනම් හරිනේ අපි සුපර් මෙට් ගන්න පුළුවන් තැන් ගැන ඔගලන්ට දැනගන්න කන්ටැක්ට් කරන්න නම්බර් එකකුත් දෙන්නම්. 0112 693 683 කියලා නම්බර් එකට කෝල් එකක් දෙන්න. මම අහලා තියෙනවා මෙහෙම කතාවක්. කවදාවත් ඔබව කාපු මදුරුවව මරන්න එපා. මොකද උගේ ඇඟේ දුවන්නෙත් ඔබේමලේ. අයියෝ.

0: dale o begi.
1: හද ගැස්මට සියත
2: එන්නස මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: මං ඉතින් එල්බී රන්න අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එක ඉන්නත් කලින් ඉඳන්නේ.
2: එල්බී රන්න අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලමි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන්ස් ටිකෙන් ටික
9: පේ. අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0111783888 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
2: සමාන වාර්තාතික වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තහනිය දහනිය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන
3: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත් කම
4: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114-700-550
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
6: ආයෙන්නස මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ
7: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
6: එල්බී රන් අය තමයි මගේ හයිය
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
9: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණු මධ්‍යම යාකරන කඩවද අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13.22
10: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි සස්ටා තේෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි කාගිල්ස් ෆුඩ් සිටි
11: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
9: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111-888-666
12: අද ගැස්මට සියත
13: සමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
14: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj 3 road රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් වරුන්
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
6: ස්ථායින්න සර් මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ
7: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
6: එල්බී රන් අය තමයි මගේ හයිය
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
17: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
18: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දිවයිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
19: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මාම තන්න 0112200යි
1: 200 කඩේ වහලට දාපු ෂී මාස 3 මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ
10: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ
6: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාල
5: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් 9
20: ෆිනෑන්ස් තමයි. ලිය කියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
21: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
22: ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට. අමතන්න 0112939.3.
23: රත්තරන් නැදෙන ස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක
24: Light, Water, Phone
23: බිලට සහනය මෙන්න.
25: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන්නය, රත්තරන්නය දෙන ඉස්තරම්ම තැන.
26: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වාගේ.
27: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
26: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
28: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
26: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
29: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: බලමු ගෙදරදීම. ගෙදරදීම නන්නේ මේ පරීක්ෂණේ එළියේදී තමයි කරන්න වෙන්නේ. තමන් කැතද කියලා. දැන් මිනිස් එක එක්කෙනා කියන්න පුළුවන්. දැන් අරවින්ද මට කියනවා කැතයි කැත. එහෙම කිව්වට බෑ. අපි දැනගන්න ඕනේ පරීක්ෂණයක් කළා, නිරීක්ෂණය කළා, නිගමනය කළා අපි කැතයිද. දැන් මම ඔයගලන්ට කියනවා තමන් කැතද කියලා දැනගන්න පුළුවන් ක්‍රමය. හරිද? දැන් ඉස්සලම පිරිමි ළමයි. ඕකේ. දැන් හිතන්න ඔයගොල්ලෝ කට්ටියක් එක්ක ගෲප් එකක් එක්ක ඔයගොල්ලෝ යනවා ට්‍රිප්ස් යනවා. හරි? ගිහාට පස්සේ එක ට්‍රිප් එකකදී දැන් ඕනි වෙනවා ගෲප් ෆොටෝ එකක් ගන්න. එතකොට ඔයාලට කැමරා එක දෙනවා, මචං ගන්නකෝ අපේ ගෲප් ෆොටෝ එක. ඔයා කියනවා සෙල්ෆි එකක් ගන්නද? මාවත් අරගෙන. නෑ නෑ නෑ, සෙල්ෆි ඕනේ නෑ, මේ අපේ ෆොටෝ එකක් ගන්න. මේ විදිහට පස්සරයක්වත් වෙනවා නම්, ඒ කියන්නේ තැන් පහකදී ඔබව පැත්තකට දීලා ඔබට කියනවා නම් ගෲප් ෆොටෝ එක ගන්න කියලා, ඒ කියන්නේ ඔබ කැතයි. ඒ කියන්නේ ඔබ කැත. හරි, ඊළඟට අපි දාලමු ගෑල් ළමයි. හරි, ගෑල් ළමයි කොහොමද කැතද කියලා දැනගන්න. දැන් ඔබ යනවා පාරේ, යනකොට අර කන්ස්ට්‍රක්ෂන් කරන තැන් තියෙන්නේ. එතන පිරිමි ළමයි සෙට් එකක් වැඩ කරනවා. ඔබ දැන් එතනින් යනවා. ඒත් අර පිරිමි ළමයි ටික වැඩ. ඔබ ආයි මේ පැත්තට එනවා. නිකන් ඒගොල්ලන් කැට් වෝක් එකක් දාගෙන එනවා. අනේ ඒත් අර පිරිමි ළමයි ටික වැඩ. මේ විදිහට පස්සරයක් විතර කරාම ඒ ළමයි වැඩේ නවත්තලා ඔබ දිහා බලන්නේ නැත. ඒ ළමයි දිගටම වැඩ නම් ඒ කියන්නේ ඔබ කැත. ඉතින් අද මම ඔයගලට කියලා දුන්නා මේ තමන් විසින්ම කොහොමද තමන් කැතද ලස්සනද කියලා දැනගන්නේ කියලා. ඉතින් තව එක එක අය කියන ඒවා මේවා කරන්න එපා. තමන්ටම පුළුවන් නිරීක්ෂණය කළා දැන කියා ගන්න. යන්න ඕනි කන්ස්ට්‍රක්ෂන් කරන තැනකින් ගිහිල්ලාද බලන්න. හරි හරි හරි හරි, මේ ෆන් එකට. හරිද? එහෙම මේ කැත ලස්සන කියන එක සාපේක්ෂයි. හරි, එක්කෙනෙකුට පෙදාරවින්දර මම කැත, හැබැයි මුළු ලෝකයකටම මම ලස්සම. දිවාලගේක සාපේක්ෂයි නේ. ඕකේ, අපි කතා කරමුද? ආමි විශේෂ ආරංචියක් තියෙනවනේ කියන්න. අපි අද කතා කරනවා රිවෝඩ් සමාජිකයන්ට කාගීල්ස් ෆුඩ් සිටි වලින් ලැබෙන වාසිය ගැන. මම වාසි දෙකක් තියෙනවා. එකක් අද දවසින් ඉවර වෙනවා. මම මුලින්ම ඒ වාසිය කියලා ඉන්නම්. මේක වීකෙන්ඩ් එකේ තමයි දුන්නේ. හැබැයි අද දවසින් මේ ඩිස්කවුන්ට් එක ඉවර වෙනවා. අද කොහොම හරි යන්න. මේක ඇවිල්ලා අඩුම මිල පෙරලිය. ඔබත් මොන පෙරලියක් කළා හරි කමන්නේ, අද කාගීල්ස් ෆුඩ් සිටි යන්න. හරි, අපි මුලින්ම බලමු මල්ගෝවා. මල්ගෝවා රහාට හදන්න පුළුවන් රස කෑමක්. දැන් ওই සමරක් වෙලාවට බ්‍රොකලි වගේ අපිට ගෙදර ගෙනියලා හදන්න බැරි වෙලාවට අපි කරන දෙයක් තමයි මල්ගෝවා ගෙදර ගෙනියලා හදන එකනේ. රස කෑම ජාති හදන්න පුළුවන්. මම නම් ආස පොඩ්ඩක් තෙල් දාලා නිකන් පොඩි ටෙම්පරාදුවක් දාලා ගන්න එකට තමයි මම ආස. ඉතින් මල්ගෝවා ඔගොල්ලෝ අද ගන්නවා නම් කිලෝ එක රුපියල් 350ට ගන්න පුළුවන්. සාමාන්‍ය වෙළඳපළේ මිල රුපියල් 800ක්. හැබැයි රුපියල් 350ට ඔබට ගන්න පුළුවන් කාගීල්ස් ෆුඩ් සිටි වෙතින්. නියමයි. ඊට පස්සේ බීට්රූට් හොඳයි. ලස්සන වෙන්න ආසයි නම් ඔබත් කන්ස්ට්‍රක්ෂන් කරන තැනකින් යනකොට කවුරුත් ඔබ දිහා බලන්නේ නැත්නම් ඒගොල්ලෝ දිගටම වැඩ නම් ඔයගොල්ලන් බීට්රූට් ගන්න. හරි, බීට්රූට් හොඳයි. සාමාන්‍ය වෙළඳපළේ 520ක් වගේ වෙනවා. හැබැයි කාගීල්ස් ෆුඩ් සිටි වල රුපියල් 300ට ඔයගොල්ලන්ට කිලෝ එක ගන්න පුළුවන්. අලිගැට පෙර එකත් හරිම ගුණ රස කෑමක්. මාකට් එකේ රුපියල් 500යි කිලෝ එක. ඊට පස්සේ කාගීල්ස් එකෙන් ඔබ ගන්නවා නම් ඒ කියන්නේ අපේ මිල රුපියල් 340යි. මොනාරි තියෙනවද ඔයගොල්ලන්ට? තියෙනවද අදහස්? අදහස් දක්වන්න තව කොහරි දැක්කද මේ වගේ ගණන්? නෑ නෑ, ඒක තමයි කියන්නේ. දෙලුම්, ආනයනික දෙලුම් එක රුපියල් 263ක් වෙනවා වෙළඳපළේ. කාගීල්ස් ෆුඩ් සිටි අපේ මිල රුපියල් 222යි. මේ වාසිය තියෙන්නේ අද දවසේ විතරයි, අගෝස්තු මාසේ 31 අදින් ඉවරයි ඒක. හරි, ඊට පස්සේ රතු පරිප්පු කිලෝ එක ගන්න පුළුවන් රුපියල් 230ට. සුදු සහල් නාඩු කිලෝ එක රුපියල් 193ට ගන්න පුළුවන්. කීරි සම්බ සහල් කිලෝ එක රුපියල් 255යි. දේශීය රතු කැකුළු කිලෝ එක රුපියල් 168යි. තව තියෙනවා සුදු කැකුළු සම්බ කිලෝ එක රුපියල් 235යි. බාස්මති සහල් කිලෝ එක රුපියල් 550ට ගන්න පුළුවන්. ඒකත් අගෝස්තු මාසේ 31 වෙනකල් අද වෙනකල් තමයි ඒ විශේෂ ඩිස්කවුන්ට් එක හම්බ වෙන්නේ. ඊට අමතරව සැප්තැම්බර් මාසේ 3 වෙනිදා වෙනකල් කාගීල්ස් ෆුඩ් සිටි යන ඔබට දෙනවා සුපිරි ඩිස්කවුන්ට්. මේවට කියන්නේ මෙගා ඩිස්කවුන්ට් කියලා. මේකට ඕනි ඔබ රිවෝඩ් සමාජිකයෙක් වීම විතරමයි. හරිද? පොල් තෙල් ලීටර් එක සාමාන්‍යයෙන් මාකට් එකේ වෙනවා, සාමාන්‍ය මිල ඒගොල්ලන්ගේ සාමාන්‍ය මිල ගත්තොත් රුපියල් 1790ක් විතර වෙනවා. හැබැයි ඔබ කාගීල්ස් ෆුඩ් සිටි වෙතින් ගන්නවා නම් රුපියල් 490ක ඉතිරියක් එක්ක රුපියල් 1300ට ගන්න පුළුවන්. ඒ වගේ බර සැර විදියට ගණන් අඩු කළ තියෙනවා. සොසේජස් ග්‍රෑම් 450 පැක් එක රුපියල් 250ක් ඉතිරියක් එක ගන්න පුළුවන්. සෝයා ග්‍රෑම් 90 පැක් එක රුපියල් 45ක් ඉතිරියක්. ඊට පස්සේ පෙප්සි ඕනි නම් රුපියල් 110ක් ඉතිරියක්. තේ කොළ වලට රුපියල් 190ක් ඉතිරියක්. ටූත් පේස්ට් වලට රුපියල් 105ක්. රෙදි සෝදන කුඩු වලට රුපියල් 115ක්. මම මේ කියන දේවල් වලට බ්‍රෑන්ඩ්ස් තියෙනවා. හරිද? ඔබට ඒක කාගේල්ස් ෆුඩ් සිටි ගියාම දැනගන්න පුළුවන් මොන මොන බ්‍රෑන්ඩ්ස්ද කියලා. මම මේ පොදු නාමය තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ චීස්, පැස්ටා, බිස්කට්, රොටි පරාටා, ඊට පස්සේ තමයි මොනවාද, මයෝනීස් වලට, ජම්බු පීනට් වලට, ජෙලි අයිස්ක්‍රීම්, ජෑම්, ෂැම්පූ, කොමාරිකා පානේ, අම්මෝ මේ ඔක්කොටම මිල ගණන් අඩු කරලා තියෙනවා කාගේල්ස් ෆුඩ් සිටි වල. ඉතින් මෙගාවට්ටම් කියන එක හරියටම හරි වචන නේද? ඒ තරම් ලොකු තඩි ඩිස්කවුන්ට් දීලා තියෙන්නේ. සැප්තැම්බර් මාසේ 3 වෙනිද වෙනකල් ඒ ඩිස්කවුන්ට් එක ක්‍රියාත්මකයි කියලා මතක තියාගන්න. හරිද? මම දැන් ඔබගලම අරගෙන යනවා කඩවතට. යන්න මාත් එක්ක කඩවත? ටක් ගාලා ගිහිල්ලා අම්මගෙන් අහලා එන්න. අම්මෝ අම්මලගෙන් අහලාමයි ඔක්කොම කඩවත. මම ආව එක්කගෙන යනවා කඩවත ලස්සනම ලස්සන වැවක් ගාවට. මේ තියෙන ලස්සන වෙලකුත්. කවුද අර වෙලේ ඉන්නේ?
1: අම්මා
0: අරවින්දගේ යාළු. හයි හයි. රයිට්. හරිම ලස්සන නිස්කලංක පරිසරයක්. හරිම කොළපාට පරිසරයක්. මං හරි ආසයි ඒ වගේ පරිසරයක ජීවත් වෙන. හැබැයි මට බෑ නිකන් තනි වෙලා වගේ ඒ වගේ පරිසරයක ලස්සන වෙන්න පුළුවන්. කොච්චර පරිසරේ ලස්සනවා තනි වෙලා අවශ්‍ය තැනකට ඉක්මනට යන්න බෑ. හොස්පිටල් එකක් ළඟ පාතක නෑ, ඉස්කෝලයක් නෑ. අම්බෝ කැලෑවක වගේ ජීවත් වෙන්න බෑනේ. කොච්චර ලස්සන වුණත් අපි ඩෝනියේ නාගරික පරිසරයත්. යස්. මීටර් 300කින් ඔබ ඒ බලාපොරොත්තු වෙන නාගරික පරිසරයටත් ඔබට ළඟා වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ කඩවත ගැන. ඔබට පුළුවන් මීටර් 300කින් ඇවිදින දුරින් නුවර පාරට යන්න. හරිද? ඉතින් නුවර පාරට ගියාට පස්සේ නැති දෙයක් නෑනේ. ඔබගලම්ව දකුණ මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පියුසුමට විනාඩි 3යි. ඊට පස්සේ ඔගල ආසගෙන හැම දෙයක්ම වටපිටාවේ තියෙනවා. ඒ කියන්නේ හදිස්සියකට බැංකුවක්. බැංකු එකක් නෙමෙයි, බැංකුවක් නෙමෙයි, බැංකු. හරිද? හොස්පිටල්ස්ද, ඊට පස්සේ ස්කූල්, ප්‍රයිවට් වෙන්න පුළුවන්, රජයේ ස්කෝල වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයක් ඔබට අත පොවන මානේ තියෙන ලස්සන තැනක්. මේක ලස්සන තැනක්. කඩවත තියෙන ලස්සනම තැන කිව්වත් මං හරි. හරිද? ඊට අමතරව මේ අපි කතා කරන්නේ සුපිරිම සුපිරි අපාර්ට්මන්ට්ස් ගැන කඩවත ඉදිවෙන. ඉතින් ගාන ගැන හැමෝම අහනවා. මොකද කඩවත ප්‍රොජෙක්ට් එකක් වුණාම නිකන් පොඩ්ඩක් නිකන් ගාන අමාරු වෙයිද දන්නේ නැහැ කියලා හිතනවා නේද? නෑ බ්‍රෝ. රුපියල් මිලියන 31 ඉඳලා ඕගලන්ට ගන්න පුළුවන් ලස්සනම අපාර්ට්මන්ට්ස් ගැන කතා කරන්න. රුපියල් මිලියන 31ක් පුළුවන් නේද? ස්විමින් පූල් ද, කිඩ්ස් පූල් ද, ජිම් ද, මල්ටිෆන්ක්ෂන් හෝල්, ස්කයි ගාර්ඩන් එකක්. ඊට අමතරව පැය 24ම සිකියුරිටි තියෙනවා, CCTV කැමරා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබේ ආරක්ෂාව ගැනත් එක ලෙස හිතලා තියෙනවා, ලස්සන වගේම පහසුව වගේම. ප්‍රධානම දේ තමයි අපි කඩවත ජීවත් වෙනවා කියලා කියන්නේ හරිම ඉක්මනින් හයිවේ එක තියෙන නිසා අපිට හරිම ඉක්මනින් ආස කරන කැමති තැන්වලට ළඟාවීමේ නිදහස අපිට ලැබිලා තියෙනවා. ඉතින් අනිත් එක තමයි අපි දැන් ගෑස් දොරක් ගන්නකොට අපි බලන දෙයක් තමයි ගම් වතුර නායම් වගේ ස්වභාවික ආපදාවලින් සුරක්ෂිත තැනක්ද මේක. යස්. කඩවත මේ. අපි කතා කරන්නේ කඩවත ගැන. හරිද? ඉතින් ඒ නිසා ඒව ගැන මේ ගැටලුවක් තියාගන්න එපා. ඔය පොඩ්ඩක් රවුමක් දාලා එන වෙලාවට ඒ ළඟපාත ගෙදරකට ගිහිල්ලා එහෙම වඩා අහන්න, විස්තර දැනගන්න. වැඩේ කරන්නේ ප්‍රයිම් ගෲප් තමයි. හැබැයි ඔබට හිතෙනවා නම් අපි චුට්ටක් නියම් පොඩි සර්ච් පාරක් දාන්න ඕනේ කියලා ළඟපාත ගෙවල් වලින් චුට්ටක් අහලා බලන්න මේ පරිසරය ගැන. ඒගොල්ලෝ කියයි. හරිද? ඉතින් රුපියල් මිලියන 31 ඉඳලා ඔයගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. මෙච්චර හොඳ තැනක්. මං හිතන්නේ මේක ඩ්‍රීම් එකක්. මේක ඔබ බලාපොරොත්තුෙන් හිටපු තැනක්. තාමත් කුලී ගෙදරක නම් ඉන්නේ. තමන්ට කියලා තැනක් තියෙන්න ඕනි බ්‍රෝ. හරි, හැමතිස්සෙම වයිෆ් කියනවා නේද, අනේ අපිට කියලා තැනක් හදාගමු, අනේ රණ්ඩු වෙනවා නේද, මරා ගන්නවා නේද, සිංහලෙන්ම කිව්වොත්. ඉතින් එයාට ලස්සන තැනක් හදලා දෙන්න, හොයලා දෙන්න. ඔයගලන්ට තියෙන හොඳම තැන, ඒ කියන්නේ හදන්න දෙයක්වත් නැහැ, විශේෂයෙන් හොයන්න දෙයක්වත් නැහැ, ප්‍රයිම් ගෲප් එකේ වැඩක්. කඩවත තියෙන මේ සුපිරි ප්‍රොජෙක්ට් එක ගැන විස්තර දැනගන්න කතා කරන්න 13:22 කියන නම්බරයකට. ඊට අමතරව අපි මතක් කරන්න ඕනේ පදිංචි වෙන්න වගේම මේක ඔයගලන්ට පුළුවන් කවදා හරි දවසක හොඳ ගානකට විකුණන්නත්, හොඳ ආයෝජනයක් විදියට ගන්නත්. රුපියල් මිලියන 31කට ගත්ත අපාර්ට්මන්ට් එකක් ටික කාලයක් යනකොට මේකේ ගාන වැඩි වෙලා වැඩි වෙලා ඔයගලන්ට මිලියන 51 වගේ ගානකට ඉතාම කෙටි කාලෙකින් විකුණන්නත් පුළුවන්කම තියෙනවා හැදුවට පස්සේ. ඉතින් ඒ නිසා මිස් කරගන්න එපා. මේක හොඳ ආයෝජනයක් සහ ඔබ ජීවත් වෙන ආසනම්. මේක හොඳ පරිසරයක්. ඒ නිසා 13:22 කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට. ඊට පස්සේ ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි කතා කරමුද ඔබේ බොන්ඩ් ප්‍රවාහනය ගැන අපි කතා කරමුනේ. හිතන්න පොඩි බිස්නස් එකක් කරගෙන යන කෙනෙක් කියලා ඔබ. චූටි බිස්නස් එකක්. දැනට පොඩියට පටන් ගත්තා සල්ලි තියෙන ගානට. ඔබට කියලා විශේෂ තැනක් නැහැ. ඔබ ඔන්ලයින් තමයි බිස්නස් එක කරගෙන යන්නේ. දැන් කාටවත් ඉතින් ඇත්තටම මිනිගම් ෂෝරූම් එකක් දාගෙන නටන්න දෙයක් නැහැ. ඔන්ලයින් වැඩේ කරගෙන යන්න පුළුවන් නේද? ඉතින් පොඩියට පටන් ගත්තා. දැන් හිතන්නකෝ ෂොප් එකක් ගන්න සල්ලි නැති ඔයා කොහොමද වාහනයක් අරන් ඩ්‍රයිවර් කෙනෙක් දාලා වාහන නඩත්තු කළා මේක ට්‍රාන්ස්පෝර්ට් වැඩේ කොහොමද කරන්න කියලා. ඉතින් එතකොට ඔබ කරනවා සාමාන්‍යයෙන් කවුරු හරි කෙනෙක් වල්ලගෙන හරි මොකක් හරි ඔබ නිකන් ඔළුවේ තියනවා එහෙම කරනවා කියලා. මම උගලන හොඳ අයිඩියා එකක් දෙන්නද? පික් මී ෆ්ලෑෂ් පාවිච්චි කරලා බලන්න. හිතන්න ඔබ කේක් බිස්නස් එකක් කරනවා, ඇඳුම් බිස්නස් එකක් කරනවා. ඔබට පුළුවන් පික් මී ෆ්ලෑෂ් පාවිච්චි කරන්න. දැන් ඇඳුම් බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔබ තෝරගන්නවනේ එක රූට් එකක්. අද මම මේ රූට් එකේ ඉන්න කට්ටියට තමයි මගේ ඇඳුම් ටික ඔක්කොම ඩිලිවර් කරන්න කියලා. රයිට්. හිතන්න අපි හයි ලෙවල් පැත්ත තෝරගත මහරගම, කොට්ටාව, හෝමගම ඔන්න ඔය දිගට. දැන් අපි පික් මී ෆ්ලෑෂ් එකක් දැම්මොත් ඒ තැන් තැන් වල නවත්ත නවත්ත ඒක අවසන් ලොකේෂන් එක දක්වාම යන සර්විස් එකක් ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. ඒකට අපි කියනවා ඒගොල්ලන්ගේ මල්ටි ස්ටොප්ස් අපිට දාන්න පුළුවන්. මේ මහරගම මෙන්න මෙතනට යන්න ඕනේ, ඊට පස්සේ නුගේගොඩ මෙන්න මෙතනට යන්න ඕනේ, ඊට පස්සේ මෙන්න මෙතනට යන්න. එහෙම කියලා අපිට දෙන්න පුළුවන් නවත්ත ඔන්න ඕනි තැන්. ඊට පස්සේ අවසාන ඩෙස්ටිනේෂන් එකට යනකම්ම ඒගොල්ලෝ පරිස්සමට ඔබේ භාණ්ඩ ටික අරගෙන යනවා. විශේෂම කාරණේ තමයි ඔබට ට්‍රැකින් සර්විස් එකක් දීලා තිනවා. ඔබට ට්‍රැක් කරගන්න පුළුවන් ඔබේ බඩු ටික කොතනද තියෙන්නේ කියලා. ඒ වගේම ඔබ ගාන කලින් දන්නවා. දැන් බිස්නස් එකක් කරගෙන යනවා නම් ඒ ගාන ඕගලන්ට එකතු කරන්න පුළුවන් භාණ්ඩයට. එහෙම නැත්තම් ඒ යවන කෙනාට සල්ලි දෙලා ගන්න කියන්න පුළුවන්. හරිම පහසුයි සහ විශ්වාසනීයයි. විශේෂම තවත් කාරණාවක් තියෙනවා ඕගලන්ට. ඕගලා යවන දේවල් වලට ඉන්ෂුරන්ස් එකක් හම්බ වෙනවා. ඔබට ඒ රක්ෂණාවරණේ මොකක් හරි ඔබට යවන භාණ්ඩය ගැන ඒකේ මිල ගැන ඔබට තක්සේරුවක් දෙන්න පුළුවන් නම් ලියකියවිලි වලින් ඔබට ඒ මොකක් හරි ප්‍රශ්නයක් හදිස්සිය හරි වුණොත් හිතන දේ වෙන්නේ නැහැ, වෙන දේ හිතා ගන්න බෑනි සමහරක්ලාට නේද? පාරතුට යනකොට හදිස්සිය හරි එහෙම පොඩි හරි ප්‍රශ්නයක් වුණොත් ඒකට රක්ෂණාවරණයකුත් හම්බ වෙනවා. ඉතින් ඔබ තෝරගන්න ඔබ යවන භාණ්ඩයේ ප්‍රමාණය අනුව ඔබට හරියන්නේ බයික් එකක්ද, ටුක් එකක්ද, කාර් එකක්ද කියලා. එහෙම නැත්නම් ඔයගලන්ට ලොකු මොකක් හරි යවනා නම් ලොකු යවනා අලගෙඩිය. එහෙම යවනා නම් ඔයගලන්ට පික් මී ට්‍රක් එකක් තෝරගන්න උනත් පුළුවන්. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන පික් මී ඇප් එකේම මේ ඔක්කොම තියෙනවා. දැන් නම් මොම්බයි නෑ ගෙදර මොනවා දාලාවත් ඉස්සර ඉතින් යන්න එපැයි, නැත්නම් අම්මට හරි තාත්තට හරි එන්න කියන්න ඕනේ. දැන් එහෙම ප්‍රශ්නයක් නෑ. ටක් ගාලා පික් මී ෆ්ලෑෂ් දැම්ම ගෙන්න ගත්තා.

0: අද ගැස්මට සියත
1: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0775 11.

0: එකක් ආර්.ඩී.බී. යූත් ප්ලස් ඉදරුම් ගිනුම.
1: කාගිල් ෆුඩ් සිටි සතියන්තේ අඩුම මිල පෙරලිය. බීට්‍රූට් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 300යි. අලිකිට පෙර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 500යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොර වෙනස් විය හැකි. මෙම දීමනා බලංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.

0: ತಿಲಕ ವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ವಿಶ್ವಾಸಯ ಆರಕ್ಷಾವ ಸಹ ಇಹಲಮ ಪ್ರತಿಲಾಭ ಸಮಗೀನ್ ಕಮರ್ಷಿಯಲ್ ಬ್ಯಾಂಕುವೆ ಸ್ಥಾವರ ತನ್ಪತು ದಿನ ಸಿಯ ದೇಸಿಯ ಸಹ ತುನ್ ಸಿಯ ಸ್ಥಾವರ ತನ್ಪತು ಸಂದಹ ಸಿಯಟ ಎಕುಲಹಕ್ ದಕ್ವಾ ಇಹಲ ಪೊಲಿಯಕ್ ಏವಾಗೇಮ ಕುಂ ಬ್ಯಾಂಕ್ ಡಿಜಿಟಲ್ ಹೋ ಫ್ಲಾಶ್ ಅಪಾರ ಆರಂಭ ಕರನ ತನ್ಪತು ಸಂದಹ ಸಿಯಟ ಬಿಂದು ಐದಶಮ ದೇಕಾಯ ಪಹಕ ಅಮತರ ಪೊಲಿಯಕ್ ರೂಪಿಯಾ ಲಕ್ಷ ಪಹಕಟ ಹೋ ಈಟ ವೆಡಿ ಮುದಲಕಿನ್ ಆರಂಭನ್ನ ವೆಡಿ ವಿಸ್ತರ ಸಂದಹ 13/16 ಅಮತನ್ನ
1: ಶ್ರೀಲಂಕಾವೆ ಪ್ರಥಮ ವತಾವಟ ರೈನೋ ರೂಫಿಂಗ್ ವಿತಿನ್ ಹಂದುನ್ವಾ ದಿನ ರೈನೋ ಪ್ರೀಮಿಯರ್ ಜಲ ಪ್ರತಿರೋಧಿ ಮತುಪಿಟ ಆರಕ್ಷಣೆ ಸಹಿತ ರೂಫಿಂಗ್ ಶೀಟ್ ರೈನೋ ರೂಫಿಂಗ್ ವಿತಿನ್ ಹಂದುನ್ವಾ ದಿನ ರೈನೋ ಪ್ರೀಮಿಯರ್ ರೂಫಿಂಗ್ ಶೀಟ್
0: ಬೆಸ್ಟ್ ಇನೋವೇಟಿವ್ ಬಿಸ್ನೆಸ್ ಮಾಡೆಲ್ ಅವಾರ್ಡ್ಸ್ ದಿದಹಾಸ್ ವಿಸಿಹಾಯ ಒಬ್ಬ ನವ ವ್ಯಾಪಾರಿಕ ಸುಲು ಹೋ ಮಧ್ಯ ಪರಿಮಾಣ ಮಹಾ ಪರಿಮಾಣ ಹೋ ಪುದ್ಗಲಿಕ ವ್ಯಾಪಾರಿಕ ಹಿಮ್ಮಿಕರುವಿಕು ನಾಮ ಒಬ್ಬ ಬಿಸ್ನೆಸ್ ಮಾಡೆಲ್ ಲೋಟ ಎದಿರಿಪಾತ್ ಕರ ಏಟ ಗೋಲಿಯ ಪಿಲಿಗೆನೀಮ ಕ್ಲಬಾಗೆನೀಮ ಅಸಮ ಸಮ ಅವಸ್ಥಾವಾಕ್ www.bipma.lk ವೆಬ್ ಅಡವಿಯಟ ಪಿವಿಸಿ ಮಿನ್ ಹೋ ಬಿಂದು ಐಹತ್ತೆವೈ ಎಕಸಿಯ ತಿಸ್ತುನಾಯ್ ದಾಹ ಅಂಕೆ ಅಮತಾ ಅದಮ್ ಆಯದುಂ ಕರನ್ನ ಬಿಪ್ಮಾ ದಿದಹಾಸ್ ವಿಸಿಹಾಯ ಬೈ NIBM, where innovation earns recognition.
1: The Bank Sangrava, Loki Vishishtatama Banku Dasa Atarin, Commercial Bankua, Sri Lankavi, Anka Ike Bankua Lisa, Sweni Katakar Atta. Me Vishishtatte Labannata, Apakiri Vishwase Tabu, Uba Samata Stuti.
2: Asi Mantika Avakashayaka, Apurvatte Attidinna, Sri Lankavi Anargatama Nimave, Vishalatama Pramane, Porcelain Tile Ekatuna, Majestica, Lanka Tiles.
0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 13/22
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
4: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
3: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
4: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
3: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13/19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස්. වැඩදනි ඉතින් නේද?
0: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: කතා ටොප් ස්ටෝරි.
1: කොළඹ දිසා අධිකරණ ගොඩනැගිල්ල ගැන පරීක්ෂණ. කොළඹ දිසා අධිකරණ ගොඩනැගිල්ලේ කොටසක් ඉරිතලා යාම සහ වහලයක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාවක් ඇඳවා ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. සිත ප්‍රවෘත්තිකල විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ බිත්ති ඉරිතැලීමට හේතු සහ එහි ව්‍යවහාත්මක ස්ථාවරත්වය පිළිබඳව සකස් කළ විශේෂ ඉංජිනේරු වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි. අධිකරණ පරිශ්‍රයන්හි ආරක්ෂාව සහ ගොඩනැගිලි වල ස්ථාවරත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. කොළඹ දිසා අධිකරණ ගොඩනැගිලි පරිශ්‍රය කොටසක් කඩාවැටීමේ හේතුවෙන් ආරක්ෂිත පියවරක් ලෙස නඩු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙනුණා. මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියා සිටියේ.
2: ඊයේ දිනේදී කොළඹ දිසා අධිකරණ ප්‍රදේශයේ බ්ලොක් 6 කියන එකේ යම් ඉරිතලායමක් සහ වහලයක් කඩාවැටීමක් තියෙනවා. ජීවිත හානි මොකුත් නැහැ. ඊ අපේ ඉංජිනේරුවෝ අමාත්‍යංශ ලේකම්ුත් සම්පූර්ණතර අධීක්ෂණයක් කළා. අද දිනේදී මම හිතන්නේ බොහෝ විට අධිකරණයට කටයුතු කරන එකක් නැහැ. මොකද වාහන එහෙම ගන්න අවස්ථාවක් තියෙන ඒවා පොඩ්ඩක් ආරක්ෂිතමයි. අද දින කොහොමත් අපි රැස්වීමක් ඇඳවලා තියෙන සියලුම පාර්ශ්වකාරවරු ගෙන්නලා ඒ අරුව අද ඒ රැස්වීමෙන් පසුව තායික්මනින් මේක යථාර්ථයටපත් කරන අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.
1: දැන් විදස් පොතක්. ඇමරිකාව සහ ඉරානය අතර නැවත යුද ගැටුම් ආරම්භයත් සමග ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ගණන් නැවත ඉහළ ගොස් තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85.54 ලෙස සටහන් වුණා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල සටහනුයේ ඩොලර් 90.6 ලෙසයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කර

ඔය ලොක්කො ඉන්නවානේද බොස්ලාහෙම ඒගොල්ලන්ට තියෙන එක එක ආර්ට්ස්. ඒවා අපි දන්නේ නෑ. ඒක ඒක ලොක්කෙක් වෙන්න ඕනි කරන්න. ඒ කියන්නේ දැන් මේ ආර්ට්ස් ටික දැනගත්ත කියලා ඔබ කරන්න ගියොත් රස්සාවක් නැති වෙයි. හරිද? අපි ඉස්සලා දැනගමුකෝ මොකද්ද මේ ලොක්කෝ ගාව තියෙන ආර්ට්ස් කියලා. ඒගොල්ලෝ හැම තිස්සෙම මොකක් හරි තැනකට යනවා යන්නේ ටිකක් පරක්කු වෙලා. මීටින් එකකට එන්නේ ටිකක් පරක්කු වෙලා. මං එනකන් හිටියට thank you right okay we start. ඒකට හේතුව ඒගොල්ලන්ට විශේෂ අවධානයක් ගන්නලු. එහෙම ඒගොල්ල පරක් වෙලා ඉන්නේ. දැන් අරවින්දත් පරක් වෙලා. ඒතර ලොක්කෙක්. එහෙම ඒගොල්ල පරක් වෙලා තමයිලු එන්නේ ලොක්කෝ. හරිද? කියන්නේ මේ සාමාන්‍ය මේක නිකන් බහුතරයක් ලොක්කෝ කරන්නේ. සමහරක් ඉඳ හිට ලොක්කෙක් වෙන්න පුළුවන් වෙලාවටම ඇවිල්ලා එහෙම කරන. හරි නියමයි, ඔය නියමයි. හැබැයි මේක ආර්ට් එකක් විදිහට පාවිච්චි කරන කට්ටිය ඉන්න. ওই සල්ලි බලය තියෙන කට්ටිය ටික ප්‍රමාද වෙලා ඉන්නේ. එතකොට එයා එනකන් කට්ටිය බලන් ඉන්නවා සහ එයා එනකොට විශේෂ අවධානයක් එයාට හම්බ වෙනවා. නම්බර් 2 ලොක්කොන්ට සමරකලාට ඔබේ නම අමතක වෙනානේ. නැත්නම් තව කෙනෙක්ගේ නම අමතක වෙනානේ. දැන් සමරකලාට ඕනේ මට මේ කවුද අර හොඳට ෂෝ එක කරන්නේ? කවුද අර කවුද මේ විස්නද? නෑ නෑ, කවුද අර පිරිමි එක්කෙනා? කවුද කවුද ඔයාගේ නම මට එන්නේ නෑනේ. අර අර කැත බොයි කෙනෙක් කියලා කවුද? අර මේ කවුද මං කියනා මේ මමත් ඉදින් මතක නෑ වගේ. කවුද කවුද? රයිට්. එහෙම නම අමතක වෙනවා බලන්න. ඔබේ ලොක්කොන්ටත් එහෙම වෙලා තියෙනවාද කියලා. හරි, ඊට පස්සේ මොකක්hari තැනකට ගිහිලා වැඩකට ගියොත් ඒකල ඉක්මනින් එතනින් යනවා. දැන් අපි නම් අතු ගාලා පුටු අස් කරලා නේද ජාතික ගීය කියනකම් අපි එතනනේ. අපි යන්නේ නැහැ. හැබැයි ලොක්ක ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා මට තව පොඩි වැඩක් තියෙනවා නම් මං ගිහිනා. ඕකේ ඕකේ, තැන්කියු තැන්කියු තැන්කියු තැන්කියු. ඒ ගාලා එතනින් ටක් ගාලා යනවා. බලන් ගියාම අපිට ජීවිතේට ලොක්කෙක් වෙන්න බෑ. අපි කරන්නේ බලන්නගනේ. මමත් ඊට පස්සේ දැන් හිතන්නකෝ ඔබත් දැන් අපිත් ලොක්ක වෙන්න ඕනි කියලා මේව කරා කියලා ඔෆිස් එනවා පරක්කු වෙලා. හරිනි, ඔෆිස් එකේ නම් අමතක වෙනවා. කවුද මේ බොස්ගේ නම? මොකද්ද මට මතක නෑනේ මේ මොකද්ද නම. ඊට පස්සේ කලින් යනවා ඔෆිස්, මේ කියන්නේ පැය 8 වැඩ කරන්න කලින් යනවා. ඒ නිසා ඉස්සෙල්ලා ලොක්කෙක් වෙන්න. හරිද? ලොක්කෙක් වෙලා ඊට පස්සේ මේ දේවල් කරන්න. හරිද? අපි බලමු දැන් ඔබව ලොක්කෙක් කරන්න ඕනි මට. පළවෙනි දේ තමයි ලොක්කෙක් වෙන්න නම් හොඳ නිින්දක් ඕනි. හොඳට නිදාගන්න. නිදාගන්න කාල සීමාව පැය 8. මොනම හේතුවකටවත් ඒ පැය 8 අඩු කරන්න ලෑස්ති වෙන්න එපා. හදිස්සියේ දවස් දෙකක් වෙන්න පුළුවන්. හැබැයි දීර්ඝ කාලීනව ඒ නිදාගන්න පැය 8 අඩු කරන්න එපා. අද පැය 6ක්, අද 5ක්. නෑ නෑ නෑ නෑ නෑ. පැය 8 නිදා ගන්න. මොකද මේ පැය 8ක නිින්ද ඇතුළත තමයි ඔබේ ශරීරයේ විඩාපත් වෙච්ච, ඔබේ ශරීරයේ දුර්වල වෙච්ච, ඒ තියෙනවනේ එක එක අවයව කෑලි තියෙනවනේ ඇඟ ඇතුළේ, ඔක්කොම රෙපයා වෙන්නේ මේ නිදාගෙන ඉන්න කාල සීමාව ඇතුළත. ඕක විශේෂයෙන් කවුරු හරි සෙට් එකක් ඇඟ ඇතුළට ගිහිලා ආ මේ පොඩක් අටාරින්න, අපි මේ අද පොඩි මේකක්, අපි මේ විදුලි බල මණ්ඩලේ රෙපයර් එකක් තියෙනවා, එහෙම කරන්නේ නැහැනේ නේද? ඉතින් ඒ නිසා නිින්දෙදි තමයි මේක රෙපයා වෙන්නේ. ඒකට කාලය අවශ්‍යයි හොඳ නිින්දක් දාන්න. ඊට පස්සේ හිතන්නකෝ දැන් අද දවසම ඔළුව නරක් කළා, වැඩ වැඩි වෙලා, ස්ට්‍රෙස් වෙලා, දුක හිතෙන දේවල් වෙලා, ටොක්සික් මිනිස්සු ආශ්‍රය කරලා අද දවස හරිම ඔබට ටයර්ඩ්. හොඳ නිින්දක් දාන්න. පහුවදා උදේට රිෆ්‍රෙෂ් වෙලා, මනසිනුත් රිෆ්‍රෙෂ් වෙලා ඔගලන්ට වැඩ කරන්න පුළුවන්. හිතන්න අද ඔයාට හිත දුක හිතෙන දවසක්. මිනිස්සු එක එක ඒවා කිව්වා. නැත්නම් ආදරණයෙන්ම කරන කෙනා ඔයාව ප්‍රතික්ෂේප කළා. බූට් එකක් ඇවා දුකයි දුකයි දුකයි එන්න අපේ ගෙදර දුකයි. අද ඔයාට හොඳ නිින්දක් ගන්න. පහුවදාට ප්‍රශ්නේ තියෙයි පොඩ්ඩක් හිතේ. හැබැයි ඊයේ තරම් දුක නෑ නේද? හොඳ නිින්දකට පුළුවන් ඔබව චේන්ජ් කරන්න. ගොඩාක් දේවල් ඔබේ වෙනස් කරන්න ප්‍රශ්නයක් තියෙනවා. විසඳ ගන්න බෑ. හොඳ නිින්දක් ගන්න. පහුවදා උදේට සමහරක් විට ඔබට විසඳුමක් එක්කම ඔයා නැගිටි. ඉතින් නිින්දේ වටිනාකම මෙහෙමයි කියලා වචන වලින් කියලා නිම කරන්න බෑ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා බ්‍රෝ. සමහරක් මිනිස්සුන්ට හරියට නිින්ද යන්නේ නෑ. තමන් කරන කියන දේවල් වැරදි නම්, හොරකම් කරලා නම්, එතකොට එක එක්කෙනාගෙන් සල්ලි අරන් බිස්නස් කරලා එහෙම වෙලා නම් නිින්දයන් නැති වෙයි. ඒක නෙමෙයි මම මේ කියන්නේ. එක එක හේතු තියෙනවා. ඔබේ ස්ට්‍රෙස් එක වෙන්න පුළුවන්. ඔබේ ශරීරයේ පිටත උෂ්ණත්වය වැඩිවීම වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාට නෙගටිව් වයිබ්ස් ඇවිල්ලා ඔළුව නිකන් කුරුවල් වෙලා නිකන් එහෙම වෙන්න පුළුවන්. නැත්නම් තියෙනවානේ අපේ ක්ලොක් එකක් ඇඟේ වැඩ කරනවානේ. ඒ ක්ලොක් එක හරියට බයෝලොජිකල් ක්ලොක් එක හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මේ කරුණු කාරණා හේතු කරගෙන ඔබේ නිින්ද ඔබෙන් ඈතට ගිහිල්ලා ඇති. ඔබ හැමදාම දුක් වෙනවා ඇති. අයියෝ මට හරි නිින්දක් නැහනේ. බලන්නකෝ දැන් අරවින්ද හිතනවා ඇති හැමතිස්සෙම බලන්නේ දිස්නට කොච්චර හොඳට නිින්දද, මට නිින්දක්වත් නැහැ. ඕ ඕ ඕ
ඒවා ප්‍රශ්න වෙන්න පුළුවන් නේද? ඉතින් හොඳ නිින්දක් ලබා ගන්න ඔබ එක එක්කෙනාව හම්බ වෙනවා, කතා කරනවා, මානසික ප්‍රතිකාර ගන්නවා, බෙහෙත් හේත් ගන්නවා. ඒ තවමත් විසඳුමක් හම්බ වෙලා නැත්තම් ප්ලීස් ගයිස් ඔගොල්ලෝ යන්න ඕනි තැමන තමයි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. හරිද? එතනට ගියාම ඔගලන්ට දකින්න හම්බෙනවා වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් රේන්ජ් එකක්. එක මෙට්ටයක් නෙමෙයි, හරිද? මෙට්‍රස් රේන්ජ් එකක්. මේක බැලු බැල්මට මෙට්ටයක් වුණාට මේක ඇතුලේ තියෙන්නේ ඔබට නිින්ද ලබා දීමේ මැජික් එක තමයි මේක ඇතුලේ තියෙන්නේ. මොකද හැමදාම අපි කියනවා ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් වලට ඕනේ නිකන් මෙට්ටයක් විකුණලා දාන්න නෙමෙයි, ඔබට නිින්ද දෙන්න. ඒ වෙනුවෙන් තමයි ඒගොල්ලෝ කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් තමයි පරීක්ෂණ කරලා කරලා අපිට නිින්ද යන්න පුළුවන් විදිහේ ඒ අවශ්‍ය කරන මෙටීරියල්, ඒ තාක්ෂණය හොයාගෙන තියෙන්නේ අන්න ඒ නිසා, රයිට්? ඔබේ ප්‍රශ්නේ මොකක්ද කියලා ඒක දැනගන්න, ඒක මට මෙතන ඉඳන් අංජනෙමින් බලනවා වගේ කියන්න බෑ. ඒක දැනගන්න ඔබ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත යන්න ඕනේ. ගිහලා පොඩි වෙලාවක් ඔබව චෙක් කරනවා, ඊට පස්සේ තීරණය කරනවා ඔබට හරියන්නේ කූලද, ග්‍රැෆීන්ද, බයෝරිදමික්ද, මැග්නරස්ද, එහෙම නැත්තම් රොමෑන්ස්ද, ආරෝග්‍ය, ඔබට කොන්ද අමාරුව මොකරි තියෙනවා වෙන්න පුළුවන් ආරෝග්‍ය මෙට්‍රස් එකක් ගන්න. ඉතින් ඒවා තීරණය කරන්න යන්නකෝ ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. එක දවසක් ගිහලා චුට්ටක් බලන්නකෝ, විනාඩි 40ක් වගේ, විනාඩි 30ක් 40ක් එතන රැඳිලා ඔයාගේ ඔයාගේ නිින්ද ගැන මේ කතා කරන්නේ බ්‍රෝ. නිින්ද යන්න නැහැ කියන්නේ ඇත්තට ප්‍රශ්න ගොඩක, ලෙඩ ගොඩකට මුලක්. ඒ නිසා හරි වෙලාව හරි කාලේ නිදා ගන්න. මොකද අපිට නිින්ද යන්නේ කියලා අපිට උදේ වැඩිපුර වෙලාවක් නිින්ද යනවා වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒක බෑනේ, ඔෆිස් යන පරක් වෙනවනේ. රෑ කාලේ අපි නිින්ද කොහොම හරි දා ගන්න ඕනේ. ඒකට තමයි අපි මෙච්චර මේ මහන්සියෙන් මෙච්චර මේ ඔබව උනන්දු කරන්නේ. මේ වැඩේ වැඩ කරන වැඩක් යන්න ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත වෝඩ් ප්ලේස් වල තියෙන්නේ. හරිද? අපි දැන් කතා කරමු බටර් ගැන. ඉතින් දැන් ඉස්සර වගේ නෙමෙයි, දැන් ඉස්සර ආචිලා සීලා ගොඩාක් ඔය කුකීස් හදනවා, මේවා හදනවා, කොසන්ත හදනවා, එහෙම නෑනේ නේද? ඉස්සලා ලුණු මිරිස් රොටි හදනවා, ඕගේ වැඩ තමයි ගෙවල්ල තියෙන්නේ. හැබැයි දැන් අපේ අම්මලගේ තාත්තලගේ ජෙනරේෂන් එක ඉඳන් ඔන්න පටන් ගත්තා බේකරි වැඩ ගෙදර කරන්න. වෙනදට ඉතින් බේකරියට ගිහිලා තමයි ඔක්කොම අවශ්‍ය කරන දේවල් ගන්නේ. දැන් අපි ගෙවල් වල කේක් හදනවා, අරවා හදනවා, මේවා හදනවා, බනිස් හදනවා, ඔක්කොම ජාති පේස්ට්‍රීස් හදනවා, ඔක්කොම අපි ගෙවල් වල හදනවා. ඉතින් ඒවට අපි පාවිච්චි කරන්න ඕනේ හොඳම ඉන්ග්‍රීඩියන්ස්. ආයේ කතා දෙකක් නැහැ, ඉන්ග්‍රීඩියන්ස් හොඳ වුණොත් තමයි ඒ හදන කෑම රස වෙන්නේ. අපිට පුළුවන් බාල මොන හරි දෙයක් දාලා හදන්න. හැබැයි ඒක ගති එනවද? නෑ. අන්න පොයින්ට් එක. දැන් හිතන්නක ඔබ ගෙදර හදනවා කියලා එක එක කෑම જાති. එහෙනම් ඔබේ ගෙදර බටර් තියෙන්න ඕනි. බටර්? කාටද බොලේ බටර් ගන්න පුළුවන් කියලා හිතනනම් අපි ඒකටත් උත්තරේ අරගෙන අවිල්ලා තිනවා පැල්වත්ත බටර්. මාකට් එකේ සාධාරණම මිලට ගන්න පුළුවන් බටර් එක තමයි පැල්වත්ත බටර් කියලා කියන්නේ. දැන් ඒගොල්ලන්ගේ පැකේජින් අලුත් වෙලා තියෙන ලස්සන ගෝල්ඩ් ෆොයිල් පැකේජ් එක තමයි එන්නේ. ඈත තියාම අඳුර ගන්න පුළුවන්. රත්තරම් පාටට පේනවා ලස්සන බෝ එකකුත් එක්ක. ඉතින් හිතන්නකෝ ඔගලන්ට ඕනි සෝල්ටඩ් එක ගන්න.

එකනේ ලුණු සහිත එක ගන්න ඕනේ නම් ඔබ නිල් පාට බෝ එක තියෙන එක ගන්න. ඊට පස්සේ ලුණු රහිත එක අන්සෝල්ටඩ් එක ගන්න ඕනේ නම් රතු පාට බෝ එක තියෙන එක ගන්න. සුදු ලුණු මිශ්‍ර බටර් එක තියෙන, ඒ කියන්නේ ගාලික් මික්ස්ඩ් බටර් එක තියෙන, ඒක පර්පල්. දම් පාට බෝ එකේ නෝගලන්ට ගන්න පුළුවන් ග්‍රෑම් ගානත් 50 100 200 වගේ තියෙන 200 පැක් එකක් අරගෙන යන්න නේ නේද? කොච්චර නිකන් පාන් කෑල්ලක් උනත් පැල්වත්ත බටර් දාලා කෑවම ඒක වෙනම තියෙනවා නේ ටේස්ට් එකක්. හරිද? ඉතින් කෑම જાති ගොඩාක් හදන්න පුළුවන්. විශේෂයෙන්ම ওই පොඩි ළමයි කෑම කන්න හරි හොරයි. හොඳ හොඳ දේවල් කඩල වගේ දේවල් කන්න හරි හොරයි. ඉතින් පොඩ්ඩක් දාන්න පැල්වත්ත බටර් ටිකක් දාලා පොඩ්ඩක් ඒක මික්ස් කරලා දෙන්න. ඒ සුවඳ, ඒ රස, ඒ පාට next level pal watta name ape butter san name ay kile hitaagena meka ape rate product ekak ekay apita me adu gananta dennat puluwa saha ape rate kiri tika aragena ape kiri goviyot etenin egolo diunu wenawa neida meka hari lassana system ekak hitannuko den loke kohe prashnayak awath apita butter gena prashnayak naha ne pal watta butter ape rate awashya gena butter tika dena iti ekata e business ekak tawat wedi diunu wenna api parigo pogi kiyum kawuda api පාරිභෝගිකයෝ අපිත් පාරිභෝගිකයෝ විදිහට ෆුල් සපෝට් එක දෙන්න ඕනේ. ඉතින් අපිට කරන්න තියෙන එකම වැඩේ තමයි අපේ රටේ හොඳම බටර් එකක් තියෙනවා. ඒක මිලදී ගන්න එක. පැල්වත්ත බටර්. හරිද? ඉතින් රාජසේවකීනි. දැන් ඔයගොල්ලෝ ගැන තමයි මේ කතා කරන්න යන්නේ. අපේ අම්මා පොඩි කාලේ ඉඳන් මට කියනවා අම්මටත් වඩා අපේ ආච්චිගේ තමයි හීනයක් තිබේ මාව රාජසේවකෙක් කරන්න. මම ඉතින් රාජසේවකෙක් උනේ නෑ. හැබැයි මට අද හිතෙනවා අයියෝ මම රාජසේවකෙක් උනා නම් මම චෙතක් එකක් ගන්නව නේද රුපියල් 160,000 අඩුවෙන් කියලා. මොනා කරන්නද? හැබැයි ඔබ රාජසේවකෙක් නම් ඔබ වාසනාවන්තයි. ඔබ වැඩ කරන, ජනතාවට සේවය කරන, නියමයි ඉතින් ස්ටයිල් එකට ඉන්න රාජසේවකෙක් නම් ඔබ යන්න DPMC රාජ ප්‍රණාමයටදී ඔබට පුළුවන් චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගන්න රුපියල් 160,000 අඩුවෙන්. ලොකු ගාණක්. ලොකු ගානක් බ්‍රෝ. ඉතින් අපිට නම් මේ ඇත්තට ලොකු සතුටක් නෑ, ඉරිසියයි. එහෙම විශේෂ සතුටක් නෑ. කමන්නේ කමන්නේ කමන්නේ අපි මේ වැඩේ කතා කරමුකෝනේ. දැන් අපි කිව්වනේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක රුපියල් 160,000 වට්ටමක් එක ගන්න පුළුවන්කම තියෙනවා. එතනින් අතර වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ තියෙන අනිත් බයික්ස් වලට, ත්‍රී වීල් වලටත් ඒගොල්ලෝ ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා රාජසේවකයන්ට. අපි බැලුවොත් බජාජ් මෝටර් සයිකල් එකක් ගන්නවා කියලා මෝටර් සයිකල් රේන්ජ් එකක් තියෙනවානේ. මෝටර් සයිකල් එකක් ගන්නවනම් රුපියල් 85,000 දක්වා ඩිස්කවුන්ට් තියෙනවා. එක එක මෝටර් සයිකල් වලට එක එක ඩිස්කවුන්ට්. හරි. ඊට පස්සේ බජාජ් පෙට්‍රල් ත්‍රී වීල් එකක් ගන්නකොට රුපියල් 25,000 ඩිස්කවුන්ට් එකක්. වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් ගන්නකොට රුපියල් 125,000. මම හොඳට අහපලා කියන්නේ ඉලක්කම් 125,000 ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. තව විශේෂ වට්ටම්, ලීසින් පහසුකම්ද, දැන් ඔය වැසි ආවරණ කට්ටල ඒවත් ඔයගලන්ට නොමිලේ ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් රාජසේවකයන්ට තමයි මේ සුවිශේෂී අවස්ථාව. ඉතින් ඕගොල්ලෝ ගැන වැඩියෙන් හිතලා තියෙනවා DPMC එක. ඉතින් ඒ නිසා තමයි මේ විදිහට රාජ ප්‍රණාම විශේෂ වට්ටම් සහ වරප්‍රසාද දෙන්න තීරණය කළා තියෙන්නේ. ඇතර ඔබ විශේෂ චරිතයක් රාජසේවකයෙක් කියලා කියන්නේ විශේෂ චරිතයක්. හැබැයි හරියට වැඩ කරන්න ඕනේ නේ. කාවත් නිකන් රස්තිය අදු කරලා නැත්තම් ඒ මිනිස්සු කියන වැඩ ටික ඒ වෙලාවේ ලස්සනට කරලා දීලා තියෙනවා නම් ඇත්තටම ඔබට සැලූට් එකක් දෙන්න ඕනේ රාජසේවකෙක්. ඉතින් එහෙම රාජසේවකයන් වෙනුවෙන් තමයි අපේ ඩේවිඩ් පීරිස් එක DPMC රාජ ප්‍රණාම වැඩසටහන දියත් කරන්නේ. එහෙනම් ඉතින් යන්න, ලීලා ගන්න. ළඟදිම දවසක මේක ඉවරයි කියලා කිව්වම තමයි අනේ අම්මෝ ගාලා. එතකොට තමයි ෆෝම් වෙන්නේ. එතකොට තමයි අපි රාජසේවකයෝ කියලා නිකන් සිංහයෝ වගේ කෑ ගහන්නේ නේ. දැන්ම යන්න බ්‍රෝ. ඕගලන්ට විතරයි මේ වාසිය තියෙන්නේ. පෞද්ගලිකංශ අපිට නෑ. 9:20

0: මොකක්කරි ත්‍රීවිල් එකක් ගන්න ඕනේ.
1: මොකක්කරි නෙවෙයි, ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය ත්‍රිරෝද රථ මහගෙදර වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනු රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනු ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396
4: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
5: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
6: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති වැඩි විස්තර සඳහා 011147550 අමතන්න
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
8: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
9: සර් නේද LB රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ
10: ඒත් ලොකු කරලා නේද
9: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
10: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
11: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි පෙප්සි ඉතිරි රුපියල් 110යි සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි කාගිල්ස් ෆුඩ් සිටි
12: ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් වෙතින් GWM හයිබ්‍රිඩ් හා ප්ලග්ඉන් හයිබ්‍රිඩ් SUV මාදිලි රසක් හවල් H6 හවල් GT ටැන්ක් 300 හා ටැන්ක් 500 රථ දැන් යුනියන් ප්ලේසී GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් වෙතින් අදම ඔබේ ටෙස්ට් ඩ්‍රයිව් එක වෙන් කරවා ගන්න අමතන්න 011 7888 666
13: හද ගැස්මට සියත
14: Ofit Premium Inverter Air Conditioner Rupiah 179,999 sita Smart Wi-Fi Fast Cooling samaga 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0.76252630
15: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්
16: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා
17: Hello hi මම Jason Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා එකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නෑ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තේට ආවට පස්සේ.
18: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන

0: ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492
1: ලංකා ටයිල්ස් 98.2 FM 98.3 දශම හ

ලස්ස නොයිසගනේ ගොඩක් අයි කියනෝ වෙනයගේ සින්දු කියන්න චන්දන ලීනා රච්චට දෙන්න එපා කියලතකොට යා කියන වර්ෂණ එකට තමයි හිත බැඳන්න කියලනේ. තවත් සමරක් අයි කියනෝ මට සින්දු කියන්න එපා කිය. මගේ සින්දුවක් අවදරි හැදුවත් ඒක මට කියන්න පාලු. ඔන්න අපේ තත්ත්වේ මේ එක නෙමේ. දැන් අපි හොඳ වැඩක් කරා කියලා හිතන්නකෝ. මිනිස්සු ඒ ගැන කතා කරන්න කැමති නෑ. ඒගොල්ලෝ ඉන්නවා නිශ්ශබ්දව, කිසි දෙයක් දන්නේ නැති ගානට ඒගොල්ලෝ ඉන්නවා. හැබැයි අපි අතින් වැරද්දක් වුණොත් අම්මෝ, ඒක මේ මුළු සක්වලටම ඇහෙන්න කෑ ගහලා කතා කරන ඕන තරම් මිනිස්සු ඉන්නවා පබ්ලිසිටි එක දෙන්න. හිතන්නකෝ අපි මුකුත් කරන්නේ නැහැ, වැරද්දක් කරන්නෙත් නැහැ, හොඳක් කරන්නෙත් නැහැ, නිකන් ඉන්නවා කියලා. එහෙනම් අපි ගැන කතාවක් හදලා ගොතලා, වැරදි කතාව හොඳ කතාවක් හදලා ගොතනවා නේ, ඉට්ස් ඕකේ. හැබැයි අපි ගැන මොකක් හරි වැරදි කතාවක් හදලා ගොතලා ඒක ආයි විශ්වය පුරා පැතිරී ගියා. ඉතින් එහෙම තමයි අපි අපිට ජීවත් වෙන්න හරි අමුතු පරිසරයක් තියෙන. අපිට කාවත් කන්ට්‍රෝල් කරන්න බෑ කාගේවත් කටවල්. ඉතින් ඒ නිසා කවදාවත් ඕගොල්ලෝ තව කෙනෙක්ව මැනේජ් කරන්න එයා කියන එක අනුව තමන්ගේ ජීවිත වෙනස්ක ඒවට ලොකුවට ට්‍රයි කරන්න යන්න එපා. මම සීරියස් කියන්නේ, මම ලොකුවට ඇඩ්වයිස් කරන්න ලොකු පොරක් නෙමෙයි. හැබැයි මන්නම් ගොඩක් ඔය අනිත් අය කියන එච්චරටම ගණන් ගන්නේ නැහැ. කවුරු හරි වැරදි කමෙන්ට් එකක් දැම්මොත් මම ඒකට රිප්ලයි කරන්න යන්නේ නැහැ. ජීවිතේට රිප්ලයි කරන්න නැහැ. සමහරක් කට්ටිය ඔය සමහරකට අපි ආටිස්ට්ලත් දකිනවා, කවුරු හරි මොකක් හරි දානවා කමෙන්ට් එකක් දාපු එකට ඒකට රිප්ලයි කරනවා නිකන් සැරෙන්. නිකන් මේ මනුස්සයට මොකටද වැඩක් තියනවාද? අපිට පුළුවන් ද මැනේජ් කරන්න? එයා අද දාන කමෙන්ට් එකට අපි වැරදි විදිහට මොකක් හරි බැනලා එයාට එකපාරක් රිප්ලයි කරන්න පුළුවන්. එයාට තව දවසක් දාන්න පුළුවන්. එදාටත් අපි රිප්ලයි කරා. තව දවස්. ඕක ඉවර වෙන වැඩක්ද? අතාරින්න. ඒ වගේ දේවල් මැනේජ් කරන්න යන්න එපා. ඕගලන්ට එච්චර ඔය වගේ දේවල් ඔය තව කවුරු හරි කියන දේවල් පස්සෙම එල්ලි එල්ලි යන එච්චර කාලයක් තියෙනවා නම් කරුණාකරලා ඔබ බිස්නස් එකක් පටන් ගන්න. ඒ කියන්නේ ඔබට හොඳට වෙලාව තියෙන මිනිස්සෙක්. අනිත් අය කියන ඒවා පස්සෙල්ලියල් යන්න එපා. ඔයා වාටම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න, හොඳ ප්ලෑන් එකක් හදාගන්න. මේ ඔක්කොම තියෙනවා ඔය සෝෂල් මීඩියා වල, චැට් ජීපීටි වලින් දාන්නකෝ. මට රුපියල් 1000කින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක් කියන්නකෝ. ව්‍යාපාරය වෙනවා 100 ගානට. හරිද? මේ 1000කින් පටන් ගන්න පුළුවන් ඒවා. ඉතින් ඒ නිසා පොඩි නිකන් ව්‍යාපාර පැත්තකට පොඩ්ඩක් ඔළුව හරවන්න. ඔබ සාමාන්‍යයෙන් දැන් ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ජොබ් එකෙන් 100% අයින් වෙලා බිස්නස් එකක් කරන්න කියනවා නෙමෙයි. ජොබ් එකේ ඉන්න ගමන් ජොබ් එකටත් පාඩුවක් වෙන්නේ නැති විදිහට, මතන එතන ඉන්නේ කාල හම්බ කරගන්නේ දැනට නේද? මේ කාල හම්බ කරන්නේ නෙමෙයි නේ, වැඩ කරලා හම්බ කරන්නේ. හරි. ඉතින් අපි ව්‍යාපාරයක් ස්ටාර්ට් කරන්න බලාපොරොත්තු වෙන ඔබට අපි පොඩි ශක්තියක් වෙන වැඩක් ගැන කතා කරන්න ලෑස්ති. අපි මේ කියන්නේ LOLC ෆයිනෑන්ස් ගැන. දැන් මේ වෙනකොටත් ඔබ හොඳටම දන්නවා ව්‍යාපාරයක් ආරම්භ කරන එකේ ඉඳලා ව්‍යාපාරයක් පවත්වගෙන යන්න ලොකු සහයෝගයක් මේ වෙනකොට අපේ රටේ සෑහෙන ව්‍යාපාරිකයෝ පිරිසක් ඉන්නවා LOLC ෆයිනෑන්ස් නිසා ගොඩ ගිය. මොකද සෑහෙන කාලයක් අපිත් එක ඉන්න කට්ටියක් තමයි LOLC ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඉතින් මේ වෙලාවේ අපි ඒගොල්ලන්ගේ ෆැක්ටරින් සර්විස් එක ගැන කතා කරනවා. ව්‍යාපාරයක් ස්ටාර්ට් කරන්න දෙන උදව් උපකාර ගැන අපි දැන් දන්නවා. ඒක කාලයක් තිස්සේ අපි කතා කරලා තියෙනවා. හිතන්න ව්‍යාපාරය යනවා, දැන් ඔන්න යනවා. මේ ව්‍යාපාරයේ දිගට යනකොට මේකේ පොඩි රෝලක් නිගහන්නේ බිස්නස් කරන මිනිස්සු දන්නවා. ඒගොල්ලෝ ඒකට කියන්නේ රෝල කියලා තමයි. ඒ කියන්නේ ණයට බඩු දෙනවා, ඊට පස්සේ සල්ලි ආවම ආයතන ටික කරනවා. ඕක රෝලක් වගේ තමයි යන්නේ. ණයට දෙන්න නැතුව බිස්නස් එක කරගෙන යන්නත් බෑ. මම මේ විශේෂයෙන්ම කියන්නේ නිෂ්පාදකයයි පාරිභෝගිකයයි හම්බ වෙන තැන නෙමෙයි. අපි කොහොමත් බඩු ගන්නෙ ණයට නෙමෙයිනේ. අපිට ඉතින් සල්ලි දීලා ගන්න එපා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. සමහරක් විට නිෂ්පාදකයා අලෙවි කරන කෙනෙක් එක්ක තමන්ගේ ගනුදෙනුව කරනවා නම් දවස් 90 දවස් 120 වගේ ණයට තමයි දෙන්න ඕනේ. මුදල් දීමේ ඒ බැඳීමත් එක්ක තමයි වැඩ කටයුතු කරගෙන යන්න වෙන්නේ. ඔහොම කරගෙන යනකොට හදිස්සියේ ඔයාට තව ලොකු ඕඩර් එකක් එනවා කියලා හිතන්නකෝ. දැන් ඔයාගේ අතේ සල්ලි නැහැ, අමුද්‍රව්‍ය ගන්න සල්ලි නැහැ. අතන සල්ලි එනකන් ඔන්න ඉතින් බලාගෙන ඉන්නවා. පොඩි කෝල් එකක් දීලා බලනවා, මේ කොහමද මිස්ටර් මෙහෙම සල්ලි ටික ගන්න පුළා? අනේ මෙහෙමනේ, අපිත් තාම මේක මේ හරියට දැන් විකුණගෙන නැහනේ. තවස් 90ක් ගිහිල්ලා තමයි අපිට දෙන්න වෙන්නේ. මොකද කරන්නේ? ප්‍රශ්නයක් නේ, ඉතුරු වැඩ ටික කරගෙන යන්න. රයිට්. එතනදී උදව් කරනවා LOLC ෆයිනෑන්ස්, ඒගොල්ලන්ගේ ෆැක්ටරින් සර්විස් එක. ඔබට පුළුවන් නම් ඒ ඉන්වොයිස් ටිකත් අරගෙන LOLC එකට යන්න. ඒගොල්ලෝ බලනවා කොහොමද ඔයා ණය දීපු පුද්ගලයාගේ කොහොමද ගෙවීම, කොහොමද එයාගේ තියෙන වැඩ කටයුතු, පහුගිය වාර්තා කොහොමද, අතීතය හොඳයිද, ඒව ඔක්කොම චෙක් කරලා එයාත් බිස්නස් එක කරගෙන යන්න. එයාත් හොඳ මනුස්සෙක් නම්, ඔබත් හොඳ මනුස්සෙක් නම් ඔබට පුළුවන් අර ඉන්වොයිස් එක පෙන්නලා ඉන්වොයිස් එකේ තියෙන ගාණෙන් 80% හරි 85% යන ගන් හරි
මුදල් ලබා ගන්න. ඒ ඔබේම සල්ලි තමයි ඔබ ගන්න හොඳද? ඒක අපහු ගෙවන්න දෙයක් නැහැ. ඔබට ලැබෙන්න තියෙන සල්ලිනේ. ඊට පස්සේ LOLC ෆයිනෑන්ස් අර පුද්ගලයාගෙන් ඔබට සල්ලි දෙන්න තියෙන එකනයිනේ. එයාගෙන් ගිහිලා ඒ සල්ලි ටික එකතු කරගෙන ඔබට තව දෙන්න තියෙන 120ක්නේ. එතනින් චූටි කමිෂන් එකක් තියාගෙන ඉතුරු සල්ලි ටික ඔබට දෙනවා. වැඩේට ආසයිද නැද්ද? වැඩේ ෂෝක්ද නැද්ද? මං ආසයි මේ මැසේජ් එක ඔබත් එක්ක ගොඩාක් ෂෙයා කරගන්න. මොකද ඔබටත් මේක ඇහුනොත් දන්න කෙන ව්‍යාපාර කරන පොඩි බිස්නස් කරන ඕන තරම් මිනිස්සු ඉන්නවා, ලොකු බිස්නස් කරන මිනිස්සුත් ඉන්නවා. පොඩ්ඩක් මේ මැසේජ් එක දෙන්න. සමහරක් විට පොඩි තැනක හිර වෙලා ඒගොල්ලෝ මේ වෙලාවේ කල්පනා කර කර ඇති ඊළඟ පියවරට කොහොමද යන්නේ කියලා. ඒගොල්ලන්ට ලොකු අස්වැසුමක්. අන්න මේවට තමයි අස්වැසුම කියන්නේ නේද? ඇත්තට ව්‍යාපාර කරන මිනිස්සුන්ව නගා සිටවන්න මහන්සි වෙන්න ඕනේ රටක් විදියට. ඒක LOLC ෆයිනෑන්ස් නම් එකෙම්ම කරනවා. Thank you so much. මේක ලොකු වැඩසටහනක්, ලස්සන වැඩසටහනක්. අපේ ඉන්න ව්‍යාපාරිකයන්ව ගොඩ ගන්න, ඒගොල්ලන්ව ශක්තිමත් කරන්න, ඒගොල්ලන්ට ලොකු එනර්ජි එකක් දෙන වැඩසටහනක් මේක. ඉතින් ඔබට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම්, මේ වගේ තැනක ඔබත් හිර වෙලා නම් ඉන්නේ, මං හිතනවා මේක තමයි ඔබට තියෙන හොඳම විසඳුම. LOLC ෆයිනෑන්ස් එකට යන්න ඒගොල්ලන්ගේ ශාඛා තියෙනවා ලංකාව පුරාම. ඔබ දන්නේ නැති තැනක් නෙමෙයිනේ LOLC ෆයිනෑන්ස් කියලා කියන්නේ. හොඳ සේවක මඩුල්ලක් ඉන්නවා. ඒගොල්ලෝ හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඔබට ඔබේ ප්‍රශ්නේ ලස්සනට කතා කරගෙන ඔබට විසඳ ගන්න පුළුවන්. මේ මිනිස්සුත් එක්ක හරි ෂෝක් කතා කරනකොට දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේ මිනිස්සු හොඳ නොලෙජ් එකක් තියෙන මිනිස්සු තමයි මේ වැඩේට යොදවලා තියෙන්නේ LOLC ෆයිනෑන්ස්. ඒ නිසා කතා බහ කරලා වැඩේ ගොඩ දාගන්න. හරිද? එහෙනම් හරිනේ, ඔයාගේ බිස්නස් එක ඔන්න ගොඩ යන්න විදියක් කියලා දුන්නා. ඊළඟට අපි කතා කරමු අපේ ආසම, මම නම් ආසම මාතෘකාවක්. ඒ තමයි අබාන්ස් ඕඩියෝ ගැන කතා කරන්න ඕනේ. ඉතින් මෙහෙමයි, දැන් ඔගලන් ගෙදර හිතන්නකෝ පාටි ස්පීක් එකක් තියෙනවා කියලා. ඔබට ඕනේ ඔබේ ගේ ඇතුලේ පාටිය දාන්නද, නැත්නම් මුළු ගමේම මිනිස්සු ඒගොල්ලන්ගේ ගෙවල් වල ඉඳලා නටන පාටියක් දාන්න? මට ඒක කියන ඔක්කොට මිස්සල. සමහර මිනිස්සු දන්නේ සමහර දේවල් පාවිච්චි කරන විදිය. ඒ නිසා තමයි මේ පහුගිය දවස්වල ඔය නීති රීතිත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙම සද්ද පාවිච්චි කරනවා නම් තමන්ගේ අසල් වැසියාට කරදරයක් නොවන විදියට ඒක පාවිච්චි කරන්නේ. ඒ ඩිසිප්ලින් එක අපිට තියෙන්න ඕනේ. හරිද? මේක ස්පීකර්ගේ ප්‍රශ්නයක් නෙමෙයි, ස්පීකර් එක පාවිච්චි කරන මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ ඩිසිප්ලින් එක ඔබට තියෙනවා නම් ඔබට කියාපුම භාණ්ඩයක් අපි කතා කරනවා. ඒ තමයි අබාන්ස් ඕඩියෝ ගැන. මෙතන තියෙනවා මේ මාදිලි ගොඩක්. හරිද? දැන් අපි ගත්තොත් පෝර්ටබල් බ්ලූටූත් ස්පීක් එකේ ඉඳලා පාටි ස්පීක් එකට යනකම් මෙන්න මෙච්චර මෙන්න ඒ ගානට යනකම් ඔයගලන්ට ස්පීකර්ස් ගන්න පුළුවන්කම තියෙනවා. රුපියල් 2799 ඉඳලා ගන්න මොඩල්ස් තියෙනවා. හරිද? මේකේ තියෙන විශේෂම කෑල්ල තමයි රුපියල් 1500ක මූලික ගෙවීමකින් ඔබට මේ පාටි ස්පීකර්ස් ගෙදර අරගෙන යන්න පුළුවන්. රුපියල් 1500යි. හරිද? ඊට පස්සේ පොලිය පොඩි පොඩි පොඩිම පොඩි පොලියකට මාසිකව ටිකෙන් ටික ගෙවාගෙන යන අවස්ථාව හදලා දීලා තිනවා. මාස 12ක වගකීමේ සහතිකයක්, අවුරුද්දක වගකීමේ සහතිකයක් හම්බ වෙනවා. ඉතින් ඔයගලන්ට මේවා ඔක්කොම බලලා කරලා අතගාලා එහෙම ගන්න ඕනේ නම් යන්න අබාන්ස් ෂෝරූම්ස් වලට, එහෙම නැත්නම් buyabans.com සයිට් එකට ගියොත් ඔයගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා ඔන්ලයින්ම. ඉතින් මියුසික් කියන එක ඕනි ලයිෆ් එකට. සමහර ළමයි ඉන්නවා පාඩම් කරන්නෙත් ඒගොල්ලන්ගේ අර පෝර්ටබල් බ්ලූටූත් ස්පීක් එක දාගෙන තමයි පාඩම් කරන්නේ. සින්දුව යනවා, එයාගේ වැඩ. එහෙම තමයි උයන්න, ගෙවල් අස් කරන වෙලාවට එහෙම පොඩි මියුසික් එකක් ඕනේ නේ. ඊට පස්සේ පොඩි පාටියක් දානකොට පොඩි මියුසික් එකක් ඕනේ. ජීවිතේම නිකන් මියුසික් එක තමයි බලාගෙන යනකොට හැම එකකටම රිදම් එකක් තියෙනවානේ නේ. ඉතින් ඒ රිදම් එකට සෙට් වෙන්න ඕගලන්ට අබාන්ස් ඕඩියෝ එකත් එක්ක සෙට් වෙන්නම වෙනවා. මෙච්චර සාධාරණ ගානකට ඕඩියෝ සිස්ටම් එකක් ගන්න, පාටි ස්පීකර්ස් ගන්න වෙන තැනක් නම් මම අහලා නැහැ, ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් අබාන්ස් එකටම තමයි ඔබට යන්න වෙන්නේ. මම ආයෙත් කියනවා, රුපියල් 1500ක් මූලික ගෙවීම විදිහට කළා ඕගලන්ට පෝර්ටබල් බ්ලූටූත් ස්පීක් එකේ ඉඳන් පාටි ස්පීක් එකට වෙනකම්ම ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ගන්න පුළුවන්. ගන්න පුළුවන්. හරි. දැන් මට කියනකෝ, මට කියනකෝ ඔගලන් ගෙදර රූෆ් ටොප් එකක් තියෙනවද කියලා. අපේ ගෙදර නම් රූෆ් ටොප් එකක් තියෙනවා. ඒ සීරියස් තියෙනවා. දැන් ඔය අරවින්ද අය කියනවනේ අපේ ගෙදර රූෆ් ටොප් එකක්, අපේ ගෙදර රූෆ් ටොප් එකක් තියෙනවා. හරිද? මම ෆොටෝස් දාන්න. ඉතින් ඔය රූෆ් ටොප් එකේ සාමාන්‍යයෙන් අපි නිකන් පොඩ්ඩක් සිමෙන්තියෙන් වගේ පොඩි නිකන් සීන් එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් දවල් කාලේ මේ එල්නිනොයි අරවය මේවා ඔක්කොමත් එක පුදුම රස්නයක් තියෙන්නේ. වසන්න බෑ. මම මේ වීකෙන්ඩ් එකේ තමයි හොඳටම දැනගත්තේ. මේ වීකෙන්ඩ් එකේ මම වැඩි කොහෙවත් ගියේ නෑ, ගෙදර හිටියේ. ඉන්නම බෑ කියන්නකෝ, පුදුම රස්නයක්. ඒ අර අපි හදලා තිනෝ රූෆ් ටොප් එකට එන රස්නේ
කෙලින්ම රූෆ් ටොප් එකේ තියනේ විවෘත මේක තියෙනවානේ සිමෙන්ති පොළව, ඔක උරාගෙන උරාගෙන ගේ ඇතුළට රස්න ගහනවා. ෆෑන් එකක් දැම්මත් කිසිම සීතලක් එන්නේ නැහැ. අනිත් එක ඒසී එක උනත් සෑහෙන වෙලාවක් දාලා තියන්න ඕනේ, එක දිගට දාලා තියන්න ඕනේ. එතකොට තමයි රස්නේ පොඩ්ඩක් හරි අඩු වෙන්නේ. ඉතින් ඒසී එක දවසක් විතර දාලා තිබ්බා. ඒ වගේ නමුතෙන් කියන්න ඕනේ නැහැ කරන්ට් බිල් එක ගැන. මේකට විසඳුමක් අපි තෙව්වනි, අපි දෙක එක විසඳුම් හෙව්වා. අපි තනකොළ දැම්මා, ලොකු ලොකු ගස් දැම්මා, එක එක දේවල් කරා. හැබැයි අපේ විසඳුම එච්චර ප්‍රැක්ටිකල් ඒකට විසඳුමක් උනේ නැහැ. හැබැයි අපේ ලංකා ටයිල්ස් හොයාගත්ත එකට හොඳම විසඳුමක්, ඒක දැන් මුළු ලංකාවම කතා කරන විසඳුමක් බවට පත් වෙලා, ඒ තමයි කූල් රූෆ් ටොප් ටයිල් එක. මේ ටයිල් එක දැන් මම අර එන තාපය, ඒ රස්නේ මේ ටයිල් එක උරාගන්නේ නැහැ, මේක පරාවර්තනය කරලා දානවා. අධික රස්නේ වෙලාවක, ඒ කියන්නේ ඔය දවල් එකට දෙකට වුණත් මේ ටයිල් එක උඩ ඇවිදලා යන්න පුළුවන් කියලා විශ්වාස කරන්නකෝ. ඒ කියන්නේ කොච්චර රස්නේ පරාවර්තනය කරනවාද. සාමාන්‍ය ඉන්ඩෙක්ස් එක තියෙන්නේ 80 ගණන් වල. හැබැයි අපේ ලංකා ටයිල්ස් වල ඉන්ඩෙක්ස් එක පෙන්නන්නේ 96යි ගාන. ඒ තරම් ඒක හරිම ප්‍රායෝගිකව ප්‍රතිඵල ලැබෙන විදියට හදපු සුපිරිම සුපිරි තාක්ෂණ එකතු කරලා හදපු සුපිරිම ඓතිහාසිකගත වෙන ප්‍රොඩක්ට් එකක් තමයි කූල් රූෆ් ටොප් ටයිල් එක. ලංකා ටයිල්ස් හඳුන්වලා දුන්න. ඉතින් ඕගලන්ටත් රූෆ් ටොප් එකක් තියෙනවා නම් ඒ පැත්ත පලාත යන්නේ නැත්තම් ආසයිනේ නේද? ගෙදර රූෆ් ටොප් එකක් හැදේ පොඩ්ඩක් නිගන්නේ, නිවාඩු පාඩුවේ ඉන්නනේ. ඉතින් අපි ඒ වගේ තැනක් කරගමුකෝ. ඒක ඒකට දාන්න කූල් රූෆ් ටොප් ටයිල්. අපිට ටයිල්ස් මුලින්ම හඳුන්වලා දෙන්නේ ලංකා ටයිල්ස්. ඊට පස්සේ අලුත්ම ට්‍රෙන්ඩ්ස් අපිට හඳුන්වලා දෙන්නේ ලංකා ටයිල්ස්. ටයිල් ගැන කතා කරද්දී ලංකා ටයිල්ස් ගැන කතා නොකර කා ගැන කතා කරන්නද? ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ගන්න ඕනේ නම් ඩෙෆිනිට්ලි යන්න ලංකා ටයිල්ස්.

නවයයි විනාඩි 48යි වෙලාව. මේ වෙලාව ලියලා තියාගන්න, මොකද ඔයාගේ ජීවිතේ වෙනස් කරන ආරංචියක් මම ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. හරිද? වාහන කොච්චර නම් පාරේ අපි දකිනවද? වාහන එක එක මොඩල්ස් ලෝකෙම ජනප්‍රිය සුපිරි හැම වාහනයකම අඩුම තමයි එකක් හරි ලංකාවේදී අපි දකිනවා. එච්චර දියුණුයි අපි. යස්. ඉතින් මේ අතර විශේෂයෙන්ම අපේ ඇස් හොරකම් කරන වාහනයක් අපි මේ දවස්වල දකිනවා. වාහන රේන්ජ් එකක්. ඒක ගැන ඉතිහාසය හොයලා බැලුවම මේක කාගේද මේ වාහනේ, කවුද අයිතිකාරය? කියන්නේ මේ සාමාන්‍ය වාහනේ අරගෙන ඉන්න අයිතිකාරයව නෙමෙයි මම කියන්නේ. යාම හොයනවා පස්සේ. මං කියන්නේ නේ මේ වාහනේ මොකද්ද ඔය ගැන විස්තර හොයනකොට අපිට වා ගන්න ලැබුණ දේ තමයි මේක ඇවිල්ලා GWM. GWM කියන්නේ මොකද්ද? ඒගොල්ල තමයි ලෝකේ ඉන්න ප්‍රීමියම් ඔටෝමෝටිව් සන්නාමයක්. ඉතින් ගොඩක් ඔය වාහන සම්බන්ධයෙන් දන්න මිනිස්සුන්ගෙන් ඇහුවම ඒගොල්ල දන්නවා මේ බ්‍රෑන්ඩ් එක ගැන. ඉතින් ඒගොල්ලන්ගේ වාහන රේන්ජ් එක අපිට ගොඩක් වෙලාවට පාරේ තොටේදී දැන් දකින්නවා. දැකපු ගමන් නිකන් මේ පෙනුමට ඒ SUV එකට එක් තියෙන දැන් විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ ටෑන්ක් 500, ටෑන්ක් 300 ගත්තොත් හරිම පවර්ෆුල් වෙහිකල් එකක්. ඕනම තැනක නිකන් යකෙක් වගේ පේන, කැපි පේන සහ හරිම ස්ට්‍රෝං වාහනයක්. ඉතින් එක එක්කෙනාගේ වාහන සිහින එක එක විදියයි ඉන්නේ. සමහර කට්ටිය ආසයි හරි හුරු බුහුටි එහෙම වාහන ගන්න. සමහර කට්ටිය ආසයි පොඩි නිකම් ඉන්න ඕනේ හැඩි දැඩි යකෙක් වගේ ආයි ගැම්ම තියෙන වාහනයක් ගන්න. ඒ අයට අපි මතක් කරනවා GWM වෙතින් අපිට හඳුන්වලා දෙනවා ටෑන්ක් 500, ටෑන්ක් 300 වාහන සීරීස් එක. ඉතින් ඒ වාහනයක් ගන්න පුළුවන්. හරිම ලස්සන නිමාවක් තියෙන්නේ. ඒකේ තියෙන ෆීචර්ස් ගැන ඒව ගැන අපි වෙනම දවසක කතා කරමු. ඒක අරවින්දත් එක්ක කතා කරන්න ඕනේ. ඉතින් දන්න මනුස්සයර ඒක දෙන්න බෑනේ. ඉතින් මට පුළුවන් වාහනේ පිටත සහ වාහනේ පෙනුමත් එක්ක මට දැනෙන දේ නම් ඒක හරිම ස්ට්‍රෝං වාහනයක්. සහ සමහරක් විට ඔබ හොයන්නේ ඒ ජාතිය මොඩල් එකක් වෙන්න ඇති. ඔබේ තියෙන එක එක සිහින වාහන මම මෙන්න මේකකට යනවා කවදා හරි කියලා එහෙම ඩ්‍රීම් එකක් තියෙනවනම් ඔයාට හරියන්නේ ටෑන්ක් 500 නැත්නම් ටෑන්ක් 300 හයිබ්‍රිඩ් එක. ඉතින් මේ අපි කතා කරන්නේ GWM වාහන ගැන. කවුද ලංකාවේ මේ වැඩේ බලන කෙනා? ඒකත් හරිම වැදගත්. ඒක බලන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. ඉතින් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් ගැන කතා කරද්දී අපි වාහන බර ගාණක් ගැන පහුගිය දවස් ටිකේම කතා කරා. ඒගොල්ලෝ ලංකාවට ගෙන්නන ඒගොල්ලොත් එක ගොඩක් දැවැන්තියෝ එකතු වෙනවා. මේකට හේතුව තමයි මේගොල්ලන්ගේ ආෆ්ටර් සේල් සර්විස් එක. අලුත් වාහනයක් ලංකාවට ආවම අපේ රටේ ඉන්න මිනිස්සු, මොලේ තියෙන බුද්ධිමත් මිනිස්සු, ඒගොල්ලෝ පොඩ්ඩක් හොයලා බලනවා. දැන් අපි අලුත් වාහනයක් ගන්නම අපි මේ බ්‍රෑන්ඩ් එක ගැන දන්නම, හැබැයි මේ ලංකාවේ කවුද මේකේ ඩීල, කවුද මේ වැඩේ බාර අරගෙන කරන්නේ කියලා ලංකාවේ මිනිස්සු හොයනවා. සාමාන්‍යයෙන් අපේ මිනිස්සු අර නිකන් දැක්ක පමණින් අරගෙන නිකන් එහෙම අමාරුවේ වැටෙන්න වාහන ගන්න මිනිස්සු නෙමෙයි. ඇත්තනේ බර ගාණක් වියදම් කරනවා වාහනයක් ගන්න ගියාම. ඉතින් අපිට හොයන්න වෙනවනි බ්‍රෝ නේද? කවුද අපිට මේකේ පිටිපස්සේ ඉන්න කෙනා? කවුද අපිට, කවුද සහයෝගය දක්වන්නේ වාහනේ විකුණුවාට පස්සේ කියලා? කිසි දෙයකට බය වෙන්න එපා. මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්. ඒගොල්ලෝ ආෆ්ටර් සේල් සර්විස් එක ගැන ඉතින් තිතටම දන්නවා. ඒක ඉතින් අපි බඩේ තියෙන බට්ටික වගේ ඒ විශ්වාසය අපිට තියෙනවා. ඉතින් ඒ වැඩේ ලස්සනට කරගෙන යන නිසා ඔබට හරි විශ්වාසයෙන් ගන්න පුළුවන් වාහන මොඩල් කිහිපයක් ගැන අපි මේ දවස්වල කියන එකක් තමයි හවල් H6 එක. මේකේ හයිබ්‍රිඩ් එක තියෙනවා, ප්ලගින් හයිබ්‍රිඩ් එක තියෙනවා. විශේෂයෙන්ම මේක සාමාන්‍යයෙන් ඔය නිකන් අපි දවස ගානේ වාහන පාවිච්චි කරන අයනේ ඔෆිස් එන්න, දැන් අපි වගේ කට්ටිය ඒගොල්ලන්ට කියාපු වාහනයක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ හවල් H6 GT එක, ඒක හයිබ්‍රිඩ් එකක්. මේකේ ස්පෝර්ටි ලක්ෂරි SUV එකක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ ලක්ෂරි ලුක් එක, ඒ නිමාව, හරිම ස්පෝර්ටි වාහනයක්. ඉතින් එහෙම මොඩල් එකකට කැමති නම් ඔයගලන්ට යන්න පුළුවන් හවල් H6 GT හයිබ්‍රිඩ් එක. ඒ වගේ මර මං කලින් කිව්වා වගේ ඔගල ආසනන් පුඩිනම් යකා වගේ ඉන්න වාහනයක් ගන්න, හොඳම පර්ෆෝමන්ස් තියෙන ටෑන්ක් 500 හරි ටෑන්ක් 300 හරි එකක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් එක තියෙනවා. ඒක තියෙන්නේ යූනියන් ප්ලේස් හයිඩ් පාර්ක් කෝන එකේ. ඉතින් එතනට ගියොත් ඔයගලන්ට වාහන එක්ස්පීරියන්ස් කරන අවස්ථාව තියෙනවා. ඕනම වාහනයක් අපි පාර තොටේදී දැක්කම අපේ හිත යනවා. හැබැයි ගිහිල්ලා වාහනේ බලලා ඒක එක්ස්පීරියන්ස් කරාම තමයි නිකන් ඒක ඇඟ ඇතුළට එන්නේ. මුලින් තියෙන නිකන් ඇඟ වටේ තියෙන්නේ ඕරා එකක් වගේ වාහනේ කැරකෙනවා. හැබැයි ගිහිල්ලා බලලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් දැම්මම මේ වාහනේ නෑ ඇඟ ඇතුළට ගාල. ඊට පස්සේ ඔබට ගන්න හිතෙන එක ආයිතින් සක්කරයටවත් නවත්තන්න බෑ. විශේෂයෙන්ම මේ රේන්ජ් එකේ වාහන මිනිස්සු බලන්න ආපු බහුතරයක් මිනිස්සු අරගෙන ගියා. හේතුව තමයි මේකේ තියෙන ක්වලිටි එකට, ඒ නිමාවට, ඒ පර්ෆෝමන්ස් වලට. ඉතින් ඔබත් ආස නැද්ද?
GWM වාහනයක් ගන්න. එක්ක ඔබ හවල් H6 එකක්, හවල් H6 GT එකක්, ටැංක් 500, ටැංක් 300. ඔබේ චොයිස් එක. එහෙනම් අනිවාර්යෙන් අද යන්න කියලා අපි මතක් කරනවා ඔයගලන්ට. මේ යුනියන් ප්ලේස් වල තියෙන හයිඩ් පාර්ක් කෝනවල තියෙන එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට, GWM එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට. ඒ වගේම ඔයගලන්ට කෝල් කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. ටෙස්ට් ඩ්‍රයිව් එකක් බුක් කරලාම යන එක මම හිතනවා වඩාත් හොඳයි කියලා. එතකොට ඒගොල්ලෝ දන්නවනේ ඔයා ඇවිල්ලා වැඩේ මේම මෙහෙම මේ වෙලාවට එනවා එහෙම කියලා. ඒක ටිකක් හොඳයි නේ. අපි ආසයි නේද අපිට ඒ විශේෂ පිළිගැනීමකුත් තියෙනවානේ. රයිට්. ඒකට කතා කරන්න 0117 888 666 මුලින්ම පොඩ්ඩ සර්ච් කරලා බලන්නකෝ මේ මම කියපු මොඩල්ස් ටික කොයි වගේද කියලා. ඊට පස්සේ ඔබට ගිහිලා බලන්නම හිතනවා. හරිද? හරි, අපි දැන් බලමු උසස් අධ්‍යාපනය ගැන. ඉගෙන ගන්න ආස වුණත් යුනිවර්සිටිය පහු කරලා මේ දිහාවවත් නොබලා එහෙම කරන්න ඕනේ නැහැ. අපි ඉගෙන ගන්න ආසයි. හැබැයි අපි හැමෝටම රාජ්‍ය කැම්පස් එකකට යන, රජයේ යුනිවර්සිටිකට යන අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට අපි උසස් අධ්‍යාපනය කොහොම හරි කරන්න තමයි ට්‍රයි කරන්න. විශේෂයෙන්ම අපේ අම්මල තාත්තලා හරි උනන්දුයි අපිට උගන්නන්න. තැන්ක් යූ අම්ම තාත්තා. බඩට බට්ටික නැතුව, අඳින්න හරියට ඇඳුමක් නැතුව, තමන්ට කියලා කිසිම සතුරු අඩුම ධර්ම ෆිල්ම් එකක්වත් බලන්න යන්නේ නැහැ. කිසිම හරි අමුතු ලයිෆ් එකක් අපේ රටේ අම්මල තාත්තලා ගත කරන්නේ. ඒ හැම සතයක්ම තමන්ගේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් තමයි වැය කරන්නේ. තැන්ක් යූ. ඒ වගේ දරුවන්ව ඔසවා තබන සියලුම දෙමව්පියන්ට ගොඩාක් ස්තුති. මොකද අපි අද මේ වගේ වැජබෙන්නේ අපි හැමෝම අපේ අම්මල තාත්තල නිසා. ඒකට විශේෂ ස්තුතියක් තියෙන්න ඕනේ. දැන් ඒගොල්ලෝ තනියෙන් ඒ බර ඇද්දා. හැබැයි දැන් ඉන්න අම්මල තාත්තලට හිතට සහනයක් දෙන නිවුස් එකක් මම කියන්නද. දැන් අම්මා තාත්තා ඔගලන්ට තනියම මේක ඇදගෙන යන්න ඕනේ නැහැ. කමර්ෂල් බැංක් එකත් ඔයාට ලොකු ශක්තියක් වෙලා ඇවිල්ලා ඉන්නවා. ඔබ බලනකොටම පිටිපස්ස දැන් ඔන්න ඇදගෙන යනවා බලන්න. කමර්ෂල් බැංක් එකක් තියෙනවා. යස්. හරිද? දැන් මෙහෙමයි වැඩේ. දේශීය විදේශීය උසස් අධ්‍යාපන සඳහා ණය ලබා ගැනීමේ පහසුකම ඒගොල්ලෝ වැඩි දියුණු කරලා දීලා තියෙනවා. I think සුපිරියටම වැඩි දියුණු කරලා තියෙනවා අධ්‍යාපනික ණය ගන්න. දැන් හිතන්න ඔබට සම්පූර්ණ පාඨමාලාවට ගාණක් යනවා. ඒකෙන් 75% මුදලක් කමර්ෂල් බැංකකින් ගන්න පුළුවන්. මිලියන 10 දක්වා ණය පහසුකම් ගන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා මං හිතනවා මේක ඔබ අහන, දරුවෝ ඉන්න අම්මලා තාත්තලා අහන හොඳම ආරංචියක්. සමහරක් වෙලාවට හැම සතේම වියදම් කළා උසස් අධ්‍යාපනය කියන කෑල්ලේදී දරුවෝ අම්මා මට මේක කරන්න ඕනි කියලා කියද්දි ඔබ හිර වෙන අවස්ථා ඕන තරම් ඇවිල්ලා ඇති ලයිෆ් එකේ. මීට පස්සේ එහෙම වෙන්න ඕනේ නැහැ. යන කමර්ෂල් බැංක් එකට ගිහලා කතා කරගන්න මිලියන 10 දක්වා ණය පහසුකම් ගන්න පුළුවන්. නම්‍යශීලී ගෙවීමේ ක්‍රමයක් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා. අවුරුදු 2ක් දක්වා දීර්ඝ සහනකාණයක් හම්බ වෙනවා. ඉතින් මං හිතනවා මේක අම්මා තාත්තා ඒ වගේම මේ ස්ටුඩෙන්ට්ස්ලා අහපු හොඳම ආරංචිය වෙයි කියලා. රැකියාවක් කරන්න නැති සිසුන්ට තමන්ගේ දෙමව්පියෝ බාරකරු හරි තමන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්න කෙනත් එක්ක හරි ඒකාබද්ධව මේ වැඩේට ආයුධම් කිරීමේ හැකියාවත් කමර්ෂල් බැංක් එක ලබා දීලා තියෙන බව කරුණාවෙන් සැලකන්න. ජීවිතේ අපි අමාරුයි කියලා හිතුවට එච්චරම අමාරු නෑනේ. බලන්නකො අපිට ගොඩ යන්න කොච්චර තැන් තියෙනවද කියලා. වැඩේ කියන්නේ අපි මේවා ට්‍රයි කරන්නේ. අපි පණ්ඩිතයි යන්නේ. සුමිලතාලේ නුනතාන කතාවෙන් හොරෙන් හොරෙන් මදස බලන මේ වෙලකන් අරවින්දගෙන් කෝල් එකක් නෑ. මේ වෙනකන් ඒ නිරන්තරේ සඳුන්තා අනේ කරදරයක් නෑ.

දශමතෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා හද ගැස්මට සියත සියත පත්තරේ උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අතර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: සිංහකිරි ඕගස් බොනන්සා, සැම්සුන්, හයිසින්ස්, පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවහින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම
1: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 070455 කොහා.
5: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
6: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
5: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
6: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
5: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
6: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 අපිට වට්ස්ඇප් කරන්න.
5: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්වියු කරන්නේ එක සැරේ.
7: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ 9යි 10යි 0714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: ප්‍රශ්න 4යි රුපියල් 5000.
9: සියතෝ පොකට් මනී 98.2 98.4. දෙන්නම් පට්ට චුන්තු සින්දු.

0: යත දිවයිනපුරා
1: උදේ 10යි විනාඩි 3යි දැන්
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: තවමත් ඔබේ ටොයෝටා වාහනය ගැනද හිතන්නේ? ටොයෝටා ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම ටොයෝටා ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112936003

0: यह था टॉप स्टोरी।
1: डीजल मिल ගැන खनिज तेल संस्थावෙන් පැහැදිලි කිරීමක්। ලෝක වෙළඳපොලේ ඩීසල් මිල අඩු නොවීම හමුවේ එහි සහනය මෙවර ජනතාවට ලබා දීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයිරොනිත්ති කුමාර පැවසුවේ ඉදිරියේදී ඩීසල් මිල අඩු වුවහොත් එහි වාසියද ජනතාවට ලබා දීමට අපේක්ෂා කරන බවයි.
2: ඒ 92 පෙට්‍රල් රුපියල් 15 කිනුත් ඩොක්ටර් 95 පෙට්‍රල් රුපියල් 20 කිනුත් අඩු කරලා තියෙනවා. එම අඩු කරන්න හේතුනේ ලෝක වෙළඳපොලේ ඇතුළත් තියෙන අහනය ජනතාවට දෙන්න ඕන නිසා. ඒ වගේම ඩීසල් මිල සහ 92 95 සහනයක් වශයෙන් ලබා දීලා තියෙනවා. නමුත් ඩීසල් මිල ගොඩක් ඉහළින් තියෙන ලෝක වෙළඳපොලේ අපි ඒකට පරිපහසු කරන තැනුත් අපි ලබා ගන්නවා. ඒ අනුව ඩීසල් වල මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ. පෙට්‍රෝල් වල හැකියාවක් තියෙනවා. ඒක තමයි සහනය ජනතාවට ලබා දීලා තියෙන්නේ.
1: ඇමරිකාව සහ ඉරානය අතර නැවත යුදකටු ආරම්භයත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් නැවත ඉහළ ගොස් තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85.54 ලෙස සටහන් වුණා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල ඩොලර් 90.6 ලෙස සටහන් වුණා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: සෑම මොහොතක්ම රසවත් කර

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘති.
1: හීට් ස්ට්‍රෝක් කියන්නේ තාප කම්පන තත්ත්වය. මේ තාප කම්පන තත්ත්වය කියලා කියන්නේ අපි වතුර නොබී දීර්ඝ කාලීනව ක්‍රීඩා කරනවා, පාරේ වැඩ කරනවා, කුඹුරවල වැඩ කරනවා. එතනදී අපේ හෘද වස්තුවට සහ මොළයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. එතනදී තමයි අපි සමහරක්කට සී නැති වෙන්න පුළුවන්, කලන්ත ගතිය ඇති වෙන්න පුළුවන්, ඒකම ෆිට් එකක් වලිප්පුවක් ඇති වෙන්න පුළුවන්, සමහරවල් මරණය පවා සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට සුළු දෙයකින් අතරම ස්වභාවික දියර ආර වතුර ටික වැඩිපුර පාවිච්චි කරලා මේ කාලෙදි, අද රස්සේ තියෙන කාලෙදි අපි ක්‍රියාකාරකම් කළොත් මේක අවම කරගන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: ඉතින් fancy එක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
5: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: advance ticket ටික pay.
7: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය people's leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
8: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
9: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි, කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි, සස්ටා තේෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි, දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි. කාගිල් ස්වුඩ්
12: ආයෙන්නස මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
13: මං ඉතින් එල්බි රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
12: එල්බි රන් අය තමයි මගේ හයිය.
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
15: කොහොමද තරහින්
16: කඩේ වහලට දාපු ෂීට් මාස 3 මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
17: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
18: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
19: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාල සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත් කම.
20: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 076-8233-1000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
21: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
22: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
23: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
24: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
25: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
26: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
27: සියත පොකට් මනි අනුග්‍රහය.
28: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

උදේ 10 විනාඩි 27 දැන් වෙලාව තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එක පැත්තට ගිහිල්ලාම වැඩේ පටන් ගන්නයි හදන්නේ. අපි ඔබට මතක් කරා වීකෙන්ඩ් එකේ යාලගේ ෆ්‍රී ඩිලිවරි ප්‍රොමෝෂන් එක ගැන. ඔබට ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් ගෙන්න ගන්න පුළුවන්කම තිබුණා ඩිලිවරි ගස්තුලින්. නැතුවම ඒගොල්ලන්ගේ ඔන්ලයින් ස්ටෝර් එකෙන් අගෝස්තු 28 29 30 ඊ දවසින් වැඩේ ඉවරයි. දැන් ඔක ඉවරුණා කියලා දුක් වෙන්න එපා. සාමාන්‍යයෙන් සතියකට සරයක් නැත්නම් සද්දයකට සරයක් වගේ ගොල්ලෝ මේ වැඩේ අනවුස් කරනවා. හැබැයි මේව ඉක්මනටම ඔබට දැනගන්න පුළුවන් එක්ක අපේ ප්‍රෝග්‍රෑම් එක අහලා, එහෙම නැත්නම් එයාලගේ Facebook page එක follow කරලා තියාගත්තොත්.

එතකම අපි ඔබට වීකෙන්ඩ් එකේ තව ආරංචියක් මතක් කරානේ ස්වර්ණමහල් එකේ. එයාලගේ වීගමු ශාඛාවට ගිහිල්ලා ඔබ ගාව තියෙන පැරණි රන් ආභරණ ඔබට පුළුවන්කම තිබුණා මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකකට හොමාරු කරගන්න. ඉතින් ඒ වැඩේ නම් ඔන්න ඉවර. හැබැයි කාලකට සැරයක් ඒගොල්ලොත් ওই වැඩේ නවුස් කරනවා. දැන් ස්වර්ණමහල් එකට ඉතින් යන්න බැරිද අපිට? ගිහිල්ලා ජුවලරිස් ගන්න බැරිද? නෑ, ඔබට තාමත් පුළුවන්. ඒ විශ්වාසය අවුරුදු ගාණක් තිස්සේ පරිස්සම් කරපු හොඳම තැනනේ ස්වර්ණමහල් කියන්නේ. ඉතින් ඒගොල්ලෝ ආරාධනා කරනවා ඔබට එන්න කියලා. එයාලගේ බ්‍රාන්චස් වලට ඇවිල්ලා ඒ විශ්වාසයෙන් ජුවලරිස් ගන්න. වෙන වෙන තැන් වලින් ජුවලරිස් අරගෙන වෙන තැනකට ගිහිල්ලා උගස් තියන්න හරි නැත්නම් අලුත් කරගන්න හරි ගියාම ඔබ දැනගන්නවා සමහර වෙලාවට ඔබ අරන් තියෙන වටිනාකම නෙවෙයි ඒ ජුවලරිස් වල තියෙන. සමහරලාට රත්තරන් කියලා අරගෙන තියෙනෙත් රත්තරන් නෙවෙයි. ඉතින් එහෙම විශ්වාසයක් නැති තැනකින් ජුවලරිස් අරන් අමාරුවේ වැටෙන්න එපා. යන්න විශ්වාසය රකපු තැනට ඒ තමයි ස්වර්ණමහා ජුවලර්ස්. කතා කරන්න 011 753 44 01 011 753 44 07 කියන නම්බරයකට ඔබට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.

0: ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල්තිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: සිල්ලට තිත තියන්න සීමා අභිභවන ශක්තිවන්තයා පැමිණියා. නවතම Toyota Hilux 2026 ධාවනීය කර බලන්න. දැන් රුපියල් මිලියන 23.5 සිට ඉහළට. වැඩි විස්තර 0112939.3.
2: Cargill's Food City සතියන්තයේ අඩුම මිල පෙරළිය. බීට්‍රූට් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 300යි. අලිකිට පෙර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 500යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිලකන පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා බලංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමනිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අදම එන්න, අදම aran යන්න. අමතන 0114700.
4: ඒක හරිම අපූර්ව ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
4: Music. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
4: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: 98.4 මෙගාවාට්ෂියට FM. දහයයි විනාඩි 50යි දැන් වෙලාව. පහුගිය දවසක තිබ්බ රටම එකට මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමත් එක්ක විශේෂ මාධ්‍ය හමුවක්. එතනදී නම්බර්ස් වගේ ඇනවුස් කරා. එතනදී කියනවා මත්ද්‍රව්‍ය හේතුවෙන් දවසකට මරණ 80% අතර සිද්ධ වෙනවා කියලා. ඒත් එකම දුම්පානයේ හිඳ දෛනිකව ලංකාව ඇතුලේ මරණ 50කට ආසන්න සංඛ්‍යාවක් සිද්ධ වෙනවා. වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයේ හිඳ දවසකට මරණ 10ත් 15ත් අතර ගාණක් සිද්ධ වෙනවා. මේ අපේ රට ඇතුලේ කවදා හරි දවසක ගත්ත එක වැරදි තීරණයක් හේතුවෙන් මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඒකයි අපි ඔබට මතක් කරන්නේ රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක හරිම වෙලාවේ හරිම තීරණේ ගන්න. මොකද මත්ද්‍රව්‍ය කියන ඔබේ ප්‍රශ්න වලට උත්තරයක් නෙවෙයි. ටික කාලයක් ඇදී ඔබටම තේරෙන්න ගන්නවා මේක මම ගත්ත හරි තීරණයක් නෙමෙයි කියලා. හැබැයි එතකොට ඔබ සෑහෙන පරක්කු වෙලා වෙන්න පුළුවන්. සමහරලාට ඔබේ පවුලේ කට්ටිය ඔබට නැති වෙලා වෙන්න පුළුවන්. සමාජ වෙනද තිබ තත්ත්වය ඔබට නැති වෙලා තියෙන්න පුළුවන්. හොඳම දේ තමයි ඔබට තිබ්බ මානසික නිදහසත් ඔබට එතකොට නැති වෙලා ගිහිල්ලා. ඒක හොඳම දෙයක් නෙවෙයි නරක දෙයක් නේද? ඉතින් ඇයි එතනට වැටෙන්නේ? අපිට පුළුවන් හරි වෙලාවේ හරිම තීරණේ ගන්න. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා ඒ වගේ පුරුද්දක දැනටමත් ඉන්නවනම් පුනරුත්ථාපනයේ ඒ ප්‍රතිකාර වලට යමු වෙන්න. සාමේ සමාජ මතයක් තියෙනවානේ පුනරුත්ථාපනයේ වෙලාවට පස්සේ පිළිගැනීමක් නැහැ කියලා. නෑ, එහෙම දෙයක් නෑ. පුනරුත්ථාපනයේ වෙලා එනවා කියන්නේ ඔබ කර කර හිටපු නරක පුරුද්දක් ඈත් කරලා ඒක හරිම විදිහට නවත්තලා දාලා අලුත් කෙනෙක් විදිහට සමාජයට එන්න. ඉතින් සමාජය ලෑස්ති ඔබ බාරගන්න. ඔබට තමයි තීරණේ ගන්න තියෙන්නේ හරිම වෙලාවේ හරිම තීරණේ. 19:27 කියන අංකයට කතා කරන්න. එතනින් ඔබට පුනරුත්ථාපනයේ සහාය ප්‍රතිකාර කටයුතු ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම විෂ මත්ද්‍රව්‍ය නීතිරෝධී මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන ඔබට තොරතුරු දැනුම් දෙන්න පුළුවන්. 18:18 කියන අංකයට කතා කරන මම අර කලින් කිව්ව නම්බර්ස් ටිකත් මතක තියාගන්න. ඒ වගේ දේවල් රට ඇතුලේ සිද්ධ වෙනවා. ඒකින්ද හරිම වෙලාවේ අපි හරිම තීරණේ ගමු. අපි හොඳ සමාජයක් ගොඩනගමු අපේම ආදරණීයන් වෙනුවෙන්. දැන් වෙලා උදේ 10:52.
1: හද ගැස්මට සියත.
2: සියත පාත්‍රයේ උදේ 7:50 අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
4: අස්සයට කන්න බොන්න දීලා අස්සයව බලා කියා ගන්න එකෙන් අස්සයව තේරුම් ගන්න තරමය අස්සය අයව තේරුම් ගන්න තරම අස්සයත් එක්ක හැදෙන සම්බන්ධතාවය අරවැන් මේවැක් මානසික ව්‍යාධීන් වලට යම් කිසි සහනයක් දෙන්න පුළුවන් කියලා හොයාගෙන
5: තියෙනවා. මට නම් ෂුවර් නෑ.
4: ඔව් හැම පිස්සුවක්ම හොඳ වෙන්නේ නැහැ. ඔයාට මේ දිනපතා හැන්දෑවේ චාලිව හම්බ වෙලත් ඉති ගේම් කිසිම ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
7: අනුග්‍රහය
8: පුංචි කාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි පුංචි කාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර නිවස
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
10: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
11: විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0676 8333 444 සීතා හදවත් දිනු හිතවත් කම
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන bill පතට run සහනයක්. CDB run ණය. රත්තරන් ණය දෙන

0: උදේ 11 විනාඩි 3යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම Toyota ලංකාවේ වෙත යන්න. නැතිනම් අමතන්න 0112936003.

0: Kolkata top story.
1: ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බදු අය කිරීම ගැන රිට් ආඥාවක්. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන තිබෙන තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණ රිට් ආඥාවක් නිකුත් කළා. ඒ ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල සමාජිකින් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් විසින් ඉදිරියේදී ගනු ලැබූ තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝග නිකුත් කරන බවත් විනිසුරුවරු සඳහන් කළා. දැන් තවත් දේශීය පුවතක්. වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලීන් 84,545 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබෙනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඔවුන් දිස්ත්‍රික හතක පවුල් 26,457 අයත් බවයි. මෙවන විට ප්‍රාදේශලකම් කොට්ටාස 22ක පවුල් 24,144 අයත් පුද්ගලයින් 75,734 දෙනෙකුට පානීය ජලය සපයා ඇති බවයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. සියතමි ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කර

0: හද ගැස්මට සියත.
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: ගදරංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
4: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
3: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
9: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
10: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.76883344 සීත හදවත් දිනු හිතවත් කම.
11: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.77133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
12: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
14: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
15: ගන්නවා ලයිසන් එක.
16: දැන් හරිනේ අමාරු.
14: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
14: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
13: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
14: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
17: 11.84යි. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15%ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්?
13: 13.19 කෝල් එකක් ගන්නකෝ.
14: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
18: ජර්මනියේ අගනුවර වන්නේ 1 ෆ්‍රැන්ක්ෆර්ට්, 2 බර්ලින්.
19: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ගල්පාත අමිලා දිල්රුක්ෂි.
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
19: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම වට්ස්ඇප් කරන්න.
1: සියත පොකට් මනි.
19: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
1: අනුග්‍රහය.
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
5: 98.2 98.4
6: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: 98 දශම 4න් මේ කොමුවට සියතා FM
1: උදේකලහයි විනාඩි 25යි දැන් වෙලාව. ඔබට ජීවිතේ gift එකක් විදියට gold jewelry සම්බෙලා තියනවාද? එහෙම ලැබිච්ච කෙනෙක් ඔබ දැකලා තියනවාද? මොනවාගේ සතුටක්ද එයාගේ මූණවල තියෙන්නේ? ඇත්තටම මේ gift එකක් දෙනකොට අපි මුලින්ම හිතන්නේ පයි ඒ දෙන gift එක ඒක ලැබෙන කෙනාට කොච්චර වටිනවද කියලා සහ සැහැණ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕන. ඉතින් gold වලින් gift එකක් දෙනවා නම් jewelries ගන්න හිම හිතාගෙන ඉන්නවා නම් ඔබට යන්න පුළුවන් හොඳම තැන තමයි ස්වර්ණමහල් jewelers කියන්නේ. මොකද රත්තරන් වල තියෙන විශ්වාසෙ පොඩ්ඩක්වත් අඩු නොකරපු තැනක් තමයි ස්වර්ණමහල් jewelers කියන්නේ. ඉතින් එයාලගේ වෙබ්සයිට් එකට ගියොත් ඔබට එයාලගේ බ්‍රාන්ච් එකකට යන්න කලින් අයිඩියා එකක් ගන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. හරිම ලේසි විදියට එයාලගේ වෙබ්සයිට් එක හදලා තිනවා. එතනට ගියාම gold jewelry කියලා වෙනම කලෙක්ෂන් එකක් තියෙනවා. ඊට පස්සේ wedding and engagement කියලා වෙනම සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ මේ පුංචි බබාලට අලුතෙන් ඉපදිච්ච කට්ටියට ඔන්න angel collection කියලා අලුතෙන්ම jewelries collection එකක්ම දාලා තිනවා. එතනට ගියාම ඔබට මතකයි අර පොඩි කාලේ දාගෙන හිටිය පංචායෝදයක් අන්න ඒව ඔබට customize කරලා හදාගන්න පුළුවන්කම තියෙනවා එතනින්. ඒත් එක්කම පුංචි බබාලා තේ දාන අර baby bangles ඒවත් ඔබට එතනින් තෝරගන්න පුළුවන්කම තියෙනවා. යන්න කලින් වැඩි විස්තර දැනගන්න ඕන නම් 0111 753 44 06 එහෙම නැත්නම් 0111 753 44 07 කියන නම්බරකට කතා කරලා ඔබට විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ඉක්මනටම තිලකවර්ධන සෙලියුල් එකටත් අපි යන්න ඕන. ස්මාර්ට් ෆෝන් එකක් ගෙවන්න ගන්නව නම් එහෙම නැත්නම් එකපාර සල්ලි දීලා ගන්නව නම් මේ දෙකට මොට්ටුයි ඔන්න තිලකවර්ධන සෙලියුල් එක. එතනට ගියාට පස්සේ අපි ගෙවන්න දෙන වැඩ කියන මුලින් මතක් කරමු. ඒකනේ ලොකු ප්‍රොමෝෂන් එක. ඔබට පුළුවන්කම තියෙනවා ඔබ කැමති Android ස්මාර්ට් ෆෝන් එකක් ෆෝන් එකේ ගාණින් 30%ක් ගෙවලා ඉතුරු ටික ගෙවාගෙන යන මාස 24ක් කාලයක් ඒගොල්ලෝ දෙනවා. ඔබත් එක්ක මතක් කරලා ගැරන්ටි කෙනෙක් එක්ක ගෙන යන්න දෙන්නගේ ID cards අරගෙන යන්න. ඒ වෙලාවෙම 30% ඩවුන් පේමන්ට් එක කරලා ඔබට ෆෝන් එක අරන් එන්න පුළුවන්. යන්න කරින් ඩවුන් පේමන්ට් එක ගැන දැනගන්න ඕන නම් 0777465650 කියන නම්බරයට කෝල් එකක් දෙන්න. කිරිබත්ගොඩ, වත්තල, කඩවත, ගම්පහ, ඡායල, නිට්ටඹු, මහනුවර, කුරුණෑගල ඔය කියන ඕනම තැනකට ගියොත් ඔබට තිලකවර්ධන සිරුවලකින් ස්මාර්ට් ෆෝන් එකක් ගන්න වැඩේ කරගන්න පුළුවන්.

0: ඉන්ෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0676 251 3020.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. ඒකට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
4: නා.
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන
7: අඩුම මිලට කොහොමද දෙන්නේ
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් නැහැ තියෙනවා
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
14: පැලස් ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
17: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා නැතෝ වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
18: 1500cc ටර්බෝ එන්ජින්කින් බලගැන්වෙන බයික් X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114 678

0: ශ්‍රීලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව නැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ අස කරන සැප නින්දක සුවය වෙදිවෝ ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලෑග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කලම්බෝ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 011 4 700 550
3: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 011 5 880 400 එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිසියට තියෙන තැන
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
7: ගන්නතරට සුවසිරුනේ දැන් මම බය නැහැ
8: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
9: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්නම්
10: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
9: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
10: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
11: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
12: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
13: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න
14: Advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
13: Advance ticket ටික pay
12: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් Commercial Bankwe ස්ථාවර තැන්පතු සඳහා 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13 16 අමතන්න

0: අද ගැස්මට සියත සියත පත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
2: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
3: සියත පොකට් මනි.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට.
1: කද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව. බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
2: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
1: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
3: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් අරහා සී ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
7: සිංහකිරි ඕගස් බොනන්සා. Samsung, Hisense, Panasonic, Kandy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික මාර්කට් එක ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවහින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
8: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
8: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
8: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: පෙට්‍රල් මිල අඩුවත් ත්‍රිරෝත්‍රාත ගස්තු සංශෝධනය නොවන බව සංගම් කියයි. අතුරුදන් වූ පුද්ගලයින් සිවුදනාගෙන් තුන් දෙනෙකුගේ සිරු රුස්වා කෙනේ. රවී කරුණානායක අල්ලස් කොමිසම හමුවට.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.1 98.1

0: Siyata Divinapura.
1: දෙකොළහයි විනාඩි 53යි දැන් වෙලාව. හරිම වෙලාවේ හරිම තීරණේ ගන්න කියලා ඔබට මතක් කරන්නයි මේ හදන්නේ. රටමිකට ජාතික මෙහෙයුමත් එක්ක අපි ඔබට දවස ගානේ කියනවා හානිකර මත්ද්‍රව්‍ය වලින් අපි කොහොමද පරිස්සම් වෙන්න ඕන, අපේ දරුවන්ව පරිස්සම් කරගන්න ඕන කොහොමද කියලා. විශේෂයෙන්ම මේ මාසේ දරුවෝ ගෙවල් වල ඉන්නේ, අම්මා තාත්තා තව ටික දවසයි ඒගොල්ලෝ ඉස්කෝලේ පටන් ගන්නකන් ඔය ඉන්නේ. එතකොට හැමතිස්සෙම ගෙදර ඉන්නේ නැහැනේ. එතකොට එළියට යනවා, අලුත් යාළුවෝ හම් වෙනවා, අලුත් අලුත් දේවල් කරනවා. හැබැයි ඔබ දරුවට විශ්වාසය හදලා තියන්න ඕන. මොන හරි ප්‍රශ්නයක් එයාට වුණොත් ඒක කෙලින්ම වෙල ඔබට කියන්න. සමහරවිට දරුවෝ හිතනනේ මේක කිව්වොත් මට ගෙදරින් බනීද, මං කියන දේ ආයිද. සමහරවිට අම්මා තාත්තා ඉදිරියව බහන්නේ පාඩම් කරා, ක්ලාස් ගියද, ඔය වගේ ප්‍රශ්නේ. හැබැයි අහන්න වගේ දවස කොහොමද, මොන හරි ප්‍රශ්නයක් වුණාද, අන්න ඒ වගේ ඔබ දරුවත් එක්ක හොඳ සම්බන්ධයක් හදාගෙන තිබ්බොත් කිසිම වෙලාවක මේකින ප්‍රශ්න වලට අපේ දරුවෝ වැටෙන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවත් ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් ඒ වෙනුවෙන් පෙනී සිටින්නත් ඔබට යුතුකමක් තියෙනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මතක් කරන්නේ පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කටයුතු පිළිබඳ තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන් 1927 කියන අංකයට කතා කරලා. එතකම විෂ මද්‍රව්‍ය නීතිරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් ගැන තොරතුරු ඔබට දැනුම් දෙන්න පුළුවන් 18:18 කියන අංකයට කතා කරලා. හරිම වෙලාවේ හරිම තීරණේ ගන්න. විශේෂයෙන්ම පණිවිඩය මතක් කරේ මේ අපේ අම්මලා තාත්තලට දරුවන්ව පරිස්සම් කරගන්න, මොකද ඒ අය තමයි මේ දේවල් වල ලොකුම ඉලක්කයක් වෙලා ඉන්නේ. රටමිකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩය මතක් කරේ.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සියත ටීවී දහස්වන ටෙලිවැකිය අත. පෙට්‍රල් බිල අඩුවත් චිරෝතරත ගස්තු සංශෝධනය නොවන බව සංගම් කියයි. හෙට සිට වැසි අඩු වන ලකුණු. අතුරුදන් උපුද්ගලින් සිවුදනාගෙන් තුන් දෙනෙකුගේ සිරු රොස්වා ගැනේ. රවී කරුණානායක අල්ලස් කොමිසම හමුවට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: එකක් RDB Youth Plus සිදුරුම් ගිනුම
1: ලෝක පොල් දිනේට සමගාමීව සැප්තැම්බර් 2 වනදා රට පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය
2: සියත ටීවී ටෙලිවැකිය වැඩසටහනේ දහස්වන ටෙලිවැකිය අද විකාශය වනවා. මෙරට ඉතිහාසය තුළ ප්‍රවෘත්ති විකාශයක් අතරතුර සතිය දින දහස්සක විකාශය වූ පළමු වැඩසටහන ලෙසින් මෙම වැඩසටහන සමාන රසකට පාත්‍ර වුණා. ජනතාව වෙනුවෙන් හඬනගමින් ටෙලිවැකියට පණ පොවනු ලබන්නේ සියත ටීවී සාමාන්‍යධිකාරී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල හේමන්තමාවලගේ විසින්. විනාඩි 7ක පමණ කාල පරාසයකට නිර්මාණය වන ටෙලිවැකියේ සමස්ත විකාශන කාලය අද වන විට පැය 116ක්. සමාජ අසාධාරණ භාවයන් දේශපාලන පක්ෂ බෙහෙද නොතකා හෙළිදරව් කිරීම හේතුවෙන් ටෙලිවැකිය රටපුරා ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා. ලෝක වෙළඳපොලේ ඩීසල් මිල අඩු නොවීම හමුවේ එහි සහනය මෙවර ජනතාවට ලබා දීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නිත්‍යකුමාර පැවසුවේ ඉදිරියේදී ඩීසල් මිල අඩු වුවහොත් එහි වාසියට ජනතාවට ලබා දීමට බලාපොරොත්තු වන බවයි.
3: ඩීසල් මිල සහ 92 95 ප්‍රමාණකින් වැඩි වුණා. නමුත් සැප්තැම්බර් පළවෙනිදා ඉඳන් බොරතෙල් මිල එක සුළු වශයෙන් අඩු වෙනවා. ඉපරලයක් 80.1 ඉඳන් 79.7 අඩු වෙනවා. ඒ සහනය ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ විදිහට සහනයක් වශයෙන් ලබා දීලා තියෙන. නමුත් ඩීසල් මිල ගොඩක් ඉහළින් තියෙන ලෝක වෙළඳපොලේ අපි එතකොට පිරිපහසු කරන තැනුත් අපි ලබා ගන්නවා. ඒ අනුව ඩීසල් වල මිල අඩු කිරීමේ හැකියාවක් නැහැ. පෙට්‍රෝල් වල හැකියාවක් තියෙනවා. ඒක
2: රටේ පවතින ආර්ථික තත්ත්වය සමග සැසඳීමේදී පෙට්‍රල් මිල අවම මිලකින් අඩු වූ පමණින් ත්‍රීරෝදරත ගාස්තු අඩු කළ නොහැකි බවයි සමස්ත ලංකා ත්‍රීරෝදරත රියදුරන්ගේ සංගමේ සභාපති සුදෙල් ජයරුක් පැවසුවේ.
4: අපි සාමාන්‍යයෙන් හයර් ගාස්තු රුපියල් 100ට ධාවනයේදී පෙට්‍රල් රුපියල් 250ට අඩුව තියෙද්දී ඉතින් ඒ මිල දක්වා අඩුවීමක් සිදු වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ සාහන සලසා දෙන්න. නැතුවොත් අපිට ඒ සාහන සලසා දෙන්න බැහැ. මොකද මේ දැවෙන ආර්ථිකයෙන් අපි ගොඩාක් පීඩාවට පත් වෙලා තියෙනවා. එතරම් වෘත්තිකය වශයෙන් අපි රජයට සෑහෙන සහයෝගයක් ලබා දීලා තියෙනවා මේ රජය බලයට පත් කරගන්න. ඉතින් ඒ හරහා අපි බලාපොරොත්තු අපි 250ට වඩා අඩුවීමක් දක්වා ගමන් නොකොරොත් තෙල් මිල අයර් ගාස්තු අඩු කිරීමට අපිට හැකියාවක් නැති බව මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරති.
2: පෙට්‍රල් මිල අඩුවීම පිළිබඳව ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්. වැඩිමිලට ඉන්ධන මිලදී ගැනීම හමුවේ ඉදිරියේදී විදුලි බිල වැඩි විය හැකි බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමේ කැඳවම්කරු සංජීව ධමික සඳහන් කළේ.
5: අපට දෙන්න දේශපාලනික තීරණය කළ මිල නොවේ. අපිට ඕනේ මේ සාධාරණ විදුලි භාවය සහිත මිල ක්‍රමයක් අපිට පැහැදිලිව ලබා දෙන්න. මොකද මේ ප්‍රීමියම් වැඩි ගන්නට ගෙනල්ලා මේ තෙල් ගෙනල්ලා ඒවා විදුලි බලයට දෙනවා. ඒ නිසා විදුලි බලයට දෙන ඉන්ධන පිළිබඳව මිල වෙනස්කම් පැහැදිලි කිරීමක් කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා. මොකද ඩීසල් වල මිල, නැත්ත වල මිල, ඒ වගේම අපි දන්නවා දැවි තෙල් වල මිල රටට පැහැදිලි කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද මේක කොමිෂන් සභාවේ මිල ගණන් එළිදරව් කරනකොට ඒ අයටත් වැදගත් වෙනවා. ඒ නිසා මේ ගිවිසුම් හරියට විදුලි බල මණ්ඩලය සහ පෙට්‍රෝලියම් එක අතර ක්‍රියාත්මක වෙලත් නැහැ. ඒ නිසා ගිවිසුම් නැති මිල දැනට අනුමත කරන්න මේක විදුලි පාරිභෝගිකයාට ඉදිරියේදී මිල කෙරෙහි සෑහෙන බලපෑමක් වෙනවා කියලා අපි දකිමු.
2: ඇමරිකාව සහ ඉරානය අතර නැවත යුද කැටුම් ආරම්භයත් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් නැවත ඉහළ ගොස් තිබෙනවා. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85.54ක් ලෙස සටහන් වුණා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල ඩොලර් 90.6ක් ලෙසයි සටහන් වුණේ. එල්නිනෝ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව කාලුකන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන සඳහන් කළේ දිවෙනට ලැබෙන වර්ෂාපතනය හෙට සිට අඩුවේ හැකි බවයි.
6: මේ දිනවල පවතින එල්නිනෝ තත්ත්වය දැන් අපිට පේනවා ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තු මේ නිසා හෙටින් ආරම්භ මාසයේ දැස තරමක් අඩුවේවි කියලා. කියන්නේ විශේෂයෙන් ගත්තොත් උතුරු නැගෙනහිර උතුරු මැද ඒ වගේම හම්බන්තොට උන්නාර වගේ දිස්ත්‍රික්කවල වැසි තාමත් අපි අඩුවෙන් තමයි අපේක්ෂා කරන්නේ. මේ මාසයේ ලබන මාසයේ අවසානයේ වෙන විදිහ තමයි අපි බලාපොරොත්තු වෙන දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැස්ස ආරම්භ වෙවි කියලා.
2: වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලින් 84,545 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා ක්‍රමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඔවුන් දිස්ත්‍රික්ක 7ක පවුල් 26,457කට අයත් බවයි. මෙවන විට ප්‍රාදේශීයකම් කොටස් 22ක පවුල් 24,144කට අයත් පුද්ගලින් 75,734 දෙනෙකුට පානීය ජලය සපයා ඇති බවයි ආපදා ක්‍රමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. නෙරියකුළම, පූනෑව, කැබිතිගොල්ලෑව, පන්කුලම සහ සිංහපුර යන ප්‍රදේශවලට මෙවන විට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු 28 සිට සැප්තැම්බර් 7 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතින බවයි. එල්නිනෝ තත්ත්වය හේතුවෙන් කෘෂිකර්මාන්තයට දැඩි බලපෑම් මෙල්ලවන බවයි රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම පැවසුවේ.
7: දැනට ඇත්තටම කෘෂිකර්මයේ තෙත් කලාපයේ වැස්සට බලපෑමක් වෙතු වෙන්නේ මෝසම් සුළං සක්‍රීය වීම තියෙන නිසා. නමුත් වීලි කලාපයට මේ දිනවල වනල සතුන්ටත් අනිත් පානීය ජලයටත් මේ ඔක්කොටම ගැටලුවක් තියෙනවා. එතකොට මේකත් එක්ක ජලාශවල තියෙන ජල මට්ටම් වල අඩුවීමක් පවතිනවා. ඒකත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කන්න සැලසුම් කරනකොට ඒ ජල මට්ටමත් එක්ක පාලනය කරන්න පුළුවන් දී වෝග වර්ග වලට සහ වගා කන්න සැලසුම් වලට යන්න අපි අපේක්ෂා කරනවා. මේ ඊළඟ කන්නේ කලින් පටන් ගන්න තියෙන වැසි වලින් විශේෂයෙන් මහවැලි කලාප පොළ මොකද කලින් පටන් ගත්තම් විශාල වර්ෂාවක් ලැබිලම නොවැම්බර් මාසෙදී අස්වැන්න හානි වෙන්න තියෙන හැකියාව අවම වෙනවා කලින් වැපරුවන් පස්සේ. මොකද ගොයන් ගස් යම් කිසි මට්ටමකට පොළවට අල්ලලා ශක්තිමත් ගස් බවට පත් වෙලා තියෙන නිසා දැන් පරක්කොළ වැපරුවකින් වගාබිම සම්පූර්ණයෙන් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් වී වගාවේදී මේ කන්නේ පොඩ්ඩක් ඉස්සරහට ගන්න සති දෙකකින් වගේ අපේක්ෂා කරනවා. ඒ තියෙන වාරි ජලයෙන් වගා කරන බිම් වලදී
2: දේශගුණික විපර්යාස ජාතික ආරක්ෂක ගැටලුවක් ලෙස සලකා කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ රැස්වූ අවස්ථාවේදී.
8: ක්ලයිමට් කෝකස් එක කියන්නේ විධායක බලතල තියෙන කමිටුවක් නෙවෙයි. විධායක බලතල තියෙන්නේ ජනාධිපතිතුමාටත් පවතින රජයට. අපි නමුත් මේ අදහස් ඒකරාශී කර ගැනීම තුළ අපි ඇත්ත වශයෙන්ම අපි සන්නිවේදනය කරනවා රජයටත්. ඇත්ත වශයෙන්ම පරිසර හිතකාමී ක්‍රියාමාර්ගවලට අපි ධනාත්මක ලෙස අපේ දායකත්වය ලබා දෙන. ඒ නිසා මම ඊළඟ පාර යෝජනා කරන්න යන සැලැස්මක් විශේෂයෙන්ම අපේ සිවිල් ප්‍රජාව ඒ වගේම අපේ අධ්‍යාපනඥයින් විශේෂඥයින්ට තියෙන ලොකු කැපකිරීමක් කරන්න. දැන් ඔබ සතු දැනුම පරිසර සංරක්ෂණය ගමට ගෙන යෑම. අපි ප්‍රාලය කොට්ටාස 341ම අපි හදන්න ඕන එන්වයරන්මෙන්ටල් ක්ලබ්ස් පරිසර හිතකාමී සමාජ. ඒ සමාජ තුළ අපිට පුළුවන් වෙයි ලොකු දැනුවත් වීමක් කරන්න.
2: දිසා අධිකරණයේ 103කට වැඩි නඩු ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව සමග නීතිඥ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ජ්‍යෙෂ්ඨ නීතිඥ සුදත් වික්‍රමරත්න පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
9: දිසා අධිකරණවල තියෙනවා ඉඩම් නඩු, බෙදුම් නඩු, දික්කසාද නඩු යනාදී වශයෙන් 260,665. ඒතර ඒවෙත් ඒ තත්ත්වෙමයි තියෙන්නේ. දිසා අධිකරණ ප්‍රමාණවත් මදි, පහසුකම් මදි. අන්න ඒවටයි විනිශ්චයකාරතුමාලා අලුතෙන් අරගෙන එතුමන්ලා ඒ දැනුම බුද්ධිය පාවිච්චි කරලා ඒ නඩු ඉවර කරන්න. ඒතර මහාධිකරණ තියෙන නඩු 27,327. ඒවයි ඉක්මනට අහන්න ඕනේ. විශේෂයෙන් රස පරීක්ෂක වාර්තා නැතිවීම නිසා නඩු 1000 ගණක් හිර වෙලා තියෙනවා. එවැනි ආකාරයේ ඊගොට දිසා අධිකරණවල කොමිෂන් වාර්තා නැතිවීම නිසා ප්‍රමාද වීම නිසා නඩු 1000 ගණක් හිර වෙලා තියෙනවා. අන්න ඒවටයි උත්තර දෙන්න ඕනේ. ශ්‍රේෂ්ඨ අධිකරණේ උතුමයි ප්‍රශ්නේ වැදගත්. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාර දුර හතරක් තාමත් පත් කළා නැහැ. දැන් අවුරුද්දකට වැඩි. ඒකට අභියාචන අධිකරණයේ එක විනිශ්චකාර දුරයක් පුරක් පාඩු වෙනවා. ඒ කියන්නේ කිසිම ක්‍රියාමාර්ග මේවා ගන්න ඕනේ විනිශ්චකාරතුමෙක් විශ්‍රාම ගැනීමට 3 මාසයකට පෙර තමයි මේ ජනාධිපති කාර්යාලයේ මේ පිළිබඳ විමසීමක් කරන අග්‍ර විනිශ්චකාරතුමා. ඒ නිසා අග්‍ර විනිශ්චකාරතුමා ඒ නාමිකව යවන්න ඕනේ ජනාධිපතිවරයාට. ජනාධිපතිට ඒක ව්‍යවස්ථාදායක සභාවට දාන්න ඕනේ. එහෙම කිසි දෙයක් කරන්නේ නැතුව මේක ගේන්නේ කෙලිම මහා මහා තක්කඩි දේශපාලන යටි කූට්ටු ව්‍යාපාරයක් සඳහා.
2: ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමට ලබා දී තිබූ කාලය අදිනවසන් වීමට නියමිතයි. 22 සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 18 වනදායි. එදින සිට සශෝධනයට එරෙහිව සහ ඊට සහය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට දින 14ක කාලයක් හිමි වුණා. එම පෙත්සම් විභාග කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින 3-21 අතර කාලයක් තුළ සිය මතය කතානායකවරයා වෙත දැනුම් දිය යුතුයි. 22 සංශෝධනය සභාදෙන් මෙවන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව 27ක්. සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමටද 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර තිබෙනවා. අගවිනිසුරුවරයෙකුට අවුරුදු 67 සම්පූර්ණ වන දිනය හෝ දුරයට පත්වන දින සිට වසර 6ක් සම්පූර්ණ වන දින යන දෙකෙන් කලින් එළඹෙන දිනය අගවිනිසුරුගේ විශ්‍රාම දිනය ලෙස සැලකීමටද සංශෝධනය මගින් නියෝජිතයි. කොළඹ දිසා අධිකරණ ගොඩනැගිල්ලේ කොටසක් ඉරිතලා යාම සහ වහලයක් කඩා වැටීමේ සිද්ධිය සභාදෙන් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසනවා. සිත ප්‍රවෘත්ති කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ බිත්ති ඉරිතලීමට හේතු සහ එහි ව්‍යවහාත්මක ස්ථාවරත්වය පිළිබඳව සකස් කළ විශේෂ ඉංජිනේරු වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි. අධිකරණ පරිශ්‍රයන්හි ආරක්ෂාව සහ ගොඩනැගිලිවල ස්ථාවරත්වය පිළිබඳව විශේෂ අවධානය යොමු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අදාළ සියලුම පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක් පවත්වන බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියා සිටියා.
10: ඊයේ දිනේදී කොළඹ දිසාධිකරණ ප්‍රදේශයේ බ්ලොක් 6 කියන එකේ යම් ඉරිතලා යාමක් සහ වහලයක් කඩා වැටීමක් තියෙනවා. ජීවිත හානි මුකුත් නැහැ. ඊ අපේ ඉංජිනේරුණුත් අමාත්‍යංශ ලේකමුත් සම්පූර්ණයෙන් අධීක්ෂණයක් කළා. අද දිනේදී මං හිතන්නේ බොහෝ විට අධිකරණ වැඩ කටයුතු කරන එකක් නැහැ. මොකද වාහනේම ගන්න ප්‍රවස්තාවක් තියෙන ඒවා පොඩ්ඩක් ආරක්ෂිතමදි. අද දින කොහොමත් අපි රැස්වීමක් ඇඳවලා තියෙන සියලුම පාර්ශ්වකාරවරු ගෙන්නලා ඒ අරුව අද ඒ රැස්වීමෙන් පසුව තායික්මනින් මේක යථා තත්ත්වයට පත් කරන අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.
2: ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන තිබෙන තීරණය බලරහිත කරමින් අභ්‍යාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කළා. ඒ ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල සමාජිකින් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් විසින් ඉදිරියේදී ගනු ලබන තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝගය නිකුත් කරන බව විනිසුරුවරු සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා. ඒ විමර්ශන කොමිෂන් සභාව සිදු කළ කැඳවීමකට අනුවයි. ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකින් තුන්දෙනෙකු දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු සිදු කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි. එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රවි කරුණානායක මන්ත්‍රීවරයාට පසුගියදා දැනුම් දී තිබුණා. නමුත් කොමිසම හමුවට මන්ත්‍රීවරයා නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් මන්ත්‍රීවරයාගේ නිවස වෙත යාමට කටයුතු කර තිබෙනවා. පසුව මන්ත්‍රීවරයා කොමිසමේ පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස සිදු කළ ඉල්ලීමකට අනුව අද අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියා. පමුණුගම මුහුදු තීරයේ දිය නමින් සිටියදී අතුරුදන් වූ පුද්ගලින් සිව් දිනාගෙන් තුන්දෙනෙකුගේ සිරුරු මෙවන විට සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ අතුරුදන් වූ කාන්තාව සහ ගැහැණු ළමුන් දෙදෙනාගේ සිරුරුයි. අතුරුදන් වූ පිරිමි දරුවාගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. ඒ නාවික හමුදාවේ සහාය ලබා ගනිමින් මෙලෙස දිය ගිලිය ඇත්තේ ජායල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක් වන කාන්තාවක්, අවුරුදු 4ක් සහ 12ක් වයසදි දැරිවියන් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි දරුවෙක්. හෝකන්දර වනගුරු මාවත ප්‍රදේශයේදී කුෂ්ම ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් මොල් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්යබල කාය විසින් එහිදී කුෂ්ම ද්‍රව්‍ය තොගය සමග රුපියල් 39,290ක මුදලක්ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 32 වරිදී පුද්ගලයෙක්. හදිසි ජලගැලීමෙන් පසු ජලවිදුලි ව්‍යාපෘතිවල උමංග තුල සෙරවී සිටින බවට සැක කෙරෙන සිය ගණනක් පුද්ගලින් මුදා ගැනීමට නේපාලය මෙහෙයුම් දැඩි කර තිබෙනවා. ත්‍රිශූලී 3A ජලවිදුලි ව්‍යාපෘතිය අතුරු ස්ථානවල උමංග තුල සිටින පිරිස සමග සම්බන්ධ වීමට චීන සහ ඉන්දිය විශේෂඥයින් ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් උත්සාහ කළා. එහෙත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. නේපාලය අතුරුදන්ව සිටින 2500කට වැඩි පිරිසතරින් සියකරණක් ජලවිදුලි ව්‍යාපෘතිවල සේවකින් බවට පුරෝකථනය කෙරුණා. පසුගිය 26 වනදා නේපාලයේ හටගත් ජලගැලීම් හේතුවෙන් මියගොස් ඇතිකරන මෙවන විට ඉහළ ගොස් ඇත්තේ 794ක් දක්වයි. ටිබෙටේ පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් 546 දෙනෙකු අතුරුදන්ව සිටිනවා. ටිබෙටේ අතුරුදන්වුවන්ගෙන් අඩකට ආසන පිරිසක් විදේශිකයින්. යලි සිරස්තල සියත ටීවී දහස්වන ටෙලිවකිය අත පෙට්‍රල් මිල අඩුවත් චීරෝදරත ගස්තු සංශෝධනය නොවන බව සංගම් කියයි. හෙට සිට වැසි අඩුවන ලකුඩු අතුරතන් වූ පුද්ගලින් සිවදනාගෙන් තුන් දෙනෙකුගේ සිරුරුසවා කැනේ. රවි කරුණානායක අල්ලස් කොමසම හමුවට සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සව සහයයි තියට එද ක්‍රන්දි සිටින්න පෑන් පේපුවත් සමක.
11: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: අපි අද යන්නේ වෙනස් තැනක තියෙන මගුල් ගෙදරකට.
2: අපි ඉතින් ඒ ගැන වැඩි විස්තර ඇහුවේ අටවන බුවනක සඳුද වැටෙන සිකුරාදට වගේ ස්ටේජ් ඩ්‍රාමාස් ඩිරෙක්ට් කරපු චාලක රණසූරියගෙන්.
1: පෝරකේක මගුල් ගෙයක් ගන්න නේද යන්නේ?
3: අටවන බුවනක තමයි අවසන් කරෝදි මිචනාටි. ඊට පස්සේ 2026 මේ අවුරුද්ද කරන අලුත්ම නාට්‍ය තමයි පෝරකේක මගුල් ගෙයක්.
2: ගොඩක් ෆේමස් අය ඩ්‍රාමාකේ ඉන්නව නේද?
3: ජෙනට් ඇන්තනි, දිනක්ෂි ප්‍රියසාග්, කුසල් මදුරංග සහ චනුක සංදීප් තමයි රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. නිෂ්පාදනයෙන් දිලුපනි රෝෂිනි අල්වි සහ ආශා ලොකුඅඩුගේ සම්බන්ධ වෙලා ඉන්නම්.
1: පිටකවරේ බලලා පොත කියවන්න බෑ නේද?
3: ජෙනට් ඇන්තනි වික්ෂුන් වහන්සේ නමකගේ චරිතයක් තමයි මේ නාට්‍ය නිරූපණය කරන්නේ. පෝස්ට් එක එළියට දැම්මට පස්සේ ටිකක් විවේචනත් එල්ල වෙලා තිබුණා. මෙහෙම ආගම හාස්‍යයට ලක් කරන්න එපා කියන එක. නමුත් මම ආරාධනා කරනවා මේක නාට්‍ය බලලා ඉන්න කිසිම අකටයුත්තක් සහ එහෙම හාස්‍යයට ලක් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නාට්‍ය ඇතුලේ ඉතේ රටේ වෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි මේ නාට්‍ය මම රචනා කරේ.
2: කවද්ද අපි ඩ්‍රාමාවක් බලන්න එන්න ඕනේ?
3: සැප්තැම්බර් මාසේ 12 වෙනිදා හැම නැත්නම් 13 වෙනිදා නාමල්මාලනි තුන්චි තියටරේකට ඇවිල්ලා නාට්‍ය බලන්න. ඊට පස්සේ ඔබ දෙන අදහස ඉතාම වටිනවා අපිට.
0: Talk of the town.
1: බොලිවුඩ් වල කින් කාන් කියන්නේ නිකම්ම නිකන් නමක් විතරක් නෙවෙයි කියලා පහුගිය දවසක ෂාරුක් ආයෙම ඔප්පු කරලා තියෙනවා.
2: අලුත්ම ක්‍රෝල් සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් වැලුවේෂන් එකට අනුව ෂාරුක් ඛාන්ගේ බ්‍රෑන්ඩ් වැලියු එක ඇමරිකානු ඩොලර් මිලියන 177.9ක්.
1: ඒ කියන්නේ මෙච්චර කාලයක් මේ ලිස්ට් එකේ උඩින්ම හිටපු විරාත් කොහලිවත් පහු කරගෙන ෂාරුක් ඛාන් ආයෙමත් ඉන්දියාස් මෝස්ට් වැලියුබල් සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් එක වෙලා තියෙනවා.
2: දැන් මේ රෑන්කින් එකේ නම්බර් 2 ඉන්නේ රන්වීර් සිං. බ්‍රෑන්ඩ් වැලියු එක ඇමරිකානු ඩොලර් මිලියන 162.9ක්. නම්බර් 3 ඉන්නේ විරාත් කොහලි.
0: Talk of the town.

0: ඉන්ද්‍රාන්ස් ටිකෙන් ටික පෙයි.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ
2: හච් 15 පිස්සු.

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම.
1: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ శ్రీలాంకిక ఇహలమ ప్రమితియట సహా జాత్యంతర తత్వంట అనుకూలవన పదవు జిమ్యూ ప్రకపరంగే జాతిక సురక్షితకరణయ కెలని ఫైర్ షీల్డ్ పర్పల్ ఫైర్ దాన్ విలంద పొలే
1: කාගිල් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය ලීක්ස් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 240යි මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි අපේ මිල රුපියල් 350යි මේ මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි කුන්දේසි සහිතයි
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 380
3: විශාලතම ටොයෝටා රතපෙළ ගැස්ම ජනුවින් අමතර කොටස් සහ රටපුරා විශේෂඥ සේවා මධ්‍යස්ථාන රැසකින් සමන්විත ටොයෝටා ලංකා අමතන්න 0112 939.3
4: මෙන්න ප්‍රශ්නය නිරිත දිග මෝසන් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ 1 මැයි සිට සැප්තැම්බර් දක්වා 2 නොවැම්බර් සිට ජනවාරි දක්වා
5: එක උත්තරේ
6: ඉස්කෝලේ 11 වසරේ ඉගෙන ගන්න පානතුරු චෙතුමි මන්දි අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
7: යත පොකට් මනි.
6: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
1: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
6: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
9: කාජිරිය ගොබ්බයා.
10: එයි, හටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
11: නිලබල කරේති ඔලමුල පුරේ.
6: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
12: සියත ටීවී තුලින්.

0: අද ගැස්මට සියත සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0711 455 11.
2: මොකෝ මේ තරහින් කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: සිංහකිරි ඕගස් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
5: Assetline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Assetline Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 0111 400 400.

0: මගලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
3: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක, ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
3: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
3: මේ චාන්ස් එක මිස් කරගන්න එපා, මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
5: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ ටොයට වාහනය ගැනද හිතන්නේ? ටොයට ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වින් කරවා ගන්න අදම ටොයට ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: theater top story
1: ravi karuna nayaka tarangwata පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොමිෂන් සභාව සිදු කළ කැඳවීමකට අනුව අද එහි පැමිණි අවස්ථාවේදී. දැන් විදෙස් පෝතක්. ඉරානයේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයක් වන කාක් දූපත දැඩි ප්‍රහාරයකට ලක්වමින් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් දූපතට ප්‍රහාරයක් එළවන බවට වෙනත් සාක්ෂි මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ට්‍රම්ප්ගේ ප්‍රකාශය සමග පළ කළ පිපිරීම් දැක්වෙන වීඩියෝව AI තාක්ෂණය නිර්මාණය කළ එකක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව විචාරකයින් පවසනවා. යුද්ධය ආරම්භ වීමට පෙර ඉරානයේ තෙල් අපනයනවලින් 90%ක් පමණ කාක් දූපත හරහා සිදු වුණා. ඒට ප්‍රහාරයක් එල්ල වුවොත් ඉරානය බලශක්ති වළඳාමට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකියි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කර

0: දැන් වෙලාව දවල් එකයි විනාඩි 11යි.
1: හද ගැස්මට සියත ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩු මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84නේ. දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩන ඉතින් නේද?
4: ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
5: delivery පරක් වෙලා orders miss වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන ගන්නත් pick me flash තියනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බොරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවා නම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුණත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒමගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
10: සින්දු සියොත අනුග්‍රහය.
11: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ මුචාතරේ.
10: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
12: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමක සරණ මහල් ෂුවලස් પરම්පරා කනනාවක විශ්වාසයේ සමකින් සොපිරසතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟමදි සරණ මහල් ශාඛා වෙත පැමිණෙන්න.
13: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
14: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
15: මං ඉතින් LB රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
14: LB රන්නය තමයි මගේ හයිය.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නාය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.

0: නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් දෙන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
5: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න උනා.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
4: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0700

0: විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ අස කරන සැප නින්දක සුවය වෙදෙවෝ ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලෑග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝධ රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147550.
3: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 011580400 එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
7: ගන්නතරට සුසුලුමෙට දැන් මම බය නැහැ
8: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
9: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
10: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
9: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
10: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
11: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
12: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
13: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
14: Avance ken ona deyak adagewanna ganna
15: Avance ticket tika pay
16: Vishwasa arakshawa saha ehelama pratilabha samagin commercial bank we sthavara tanpatu sandaha 111 ak ක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
17: මෙන්න ප්‍රශ්නය පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම හඳුන්වන්නේ 1 පරිභ්‍රමණය 2 භ්‍රමණය
18: ඉස්කෝලේ 8 වසරේ ඉගෙන ගන්න හෝකන්දර ත්‍රිනේෂ් ධනසූරිය අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දින්න ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
19: යත පොකට් මනි.
18: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
19: 98.2 98.4 දී

0: හද ගැස්මට සියත.
1: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
2: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
2: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට WhatsApp කරන්න.
2: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
4: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
6: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිනි පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
7: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
8: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි, වාරික පහසුයි, ත්‍රිවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 CIC අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
9: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
12: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
7: සියත ටීවී තුලින්.

0: ඉන්දියයි දැංගලාව හවස දෙකයි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: किया था टॉप स्टोरी।
1: मंत्री अर्चना के अभियाचनाधिकरण नेमक पार्लिमेंट मंत्री रामनाथन अर्चना के मंत्री दूरे बलरहित किरीमे नियोग गुणकनेम श्रेष्ठाधिकरण यमुकन පෙත්සම අභියෝජනාධිකරණය හමුවේ අද කැඳව අවස්ථාවේදී ඉල්ලීම සිදු කරනු ලැබුවේ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනානි දයාරත්න විසින්. අභියෝජනාධිකරණය සඳහන් කළේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සුදුසු අවස්ථාවේදී නියෝගයක් නිකුත් කරන බවයි. මේ අතර යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද නියම කළා. නඩුව අද කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ. එහිදී රාජ්‍ය නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම නඩුකරයට සම්බන්ධ කරුණකට අදාළව විත්තිකරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි. එම අභියාචනය සැප්තැම්බර් මස 4 වනදා සලකා බැලීමට නියමිත බවද රාජ්‍ය නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. මෙම නඩුව ඉන්පසු එළඹෙන දිනයක කැඳවන ලෙස ඉල්ලීමක් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව සැප්තැම්බර් මස 28 වනදා දක්වා කල් තබනු ලැබුවා. මුදල් විශුද්ධකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තණියට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කර

ඉටි රූපේ වගේ සුදු කෙල්ල ඔබේ හද මෙල්ල කරන්න බල්ලාගෙන ආවා. Hey, good afternoon. කවියක් වගේනේ මං කතා කරද්දී. Right. දවස් දෙකකට පස්සේ අපි හම්බුණා. ගිය සතිය වගේ නෑ මේ සතිය හොඳේ. මැද්දේ මුකුත් නිවාඩු නෑ. දවස් පහම එක දිගට වැඩ කිරිල්ලක් තමයි තියෙන්නේ. කම නෑනේ. වැඩ කරන්න හයියට ඉන්නවනේ මම. දවස් පහේම ඔබේ ළඟින් දෙකේ ඉඳන් පහ වෙනකම්.

ආදරෙන් බලාගෙන ඉන්නේ. මේ පැත්තට එනකම් WhatsApp message එකක් දානකම් නම්බක මතකයිනේ කියන්නද? 0711 98 2 98 4.

මල්ලි කෙනෙක්ට කියන සින්දුවත්ද? ලස්සනයි මලේ කියලා කියනවා ඒක ඇහුව. අනේ මන්දයිතේ.

0: අද ගැස්මට සියත
1: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
6: අවන්ස් ටිකෙන් ටික පේ.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
8: සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
9: Bajaj Vigo ලක්ෂයේ සුපිරි වාසිය. Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. විහෙතම අඩු ඉදිරිය වැඩි Bajaj Vigo එක හැම ගමනක්ම ලාභයක්. AV Peris e-mobility with you.
10: Delivery පරක් වෙලා orders miss වෙනවද? Affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න. Pick Me Flash කරන්න.
11: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. Bibma 2026 by NIBM where innovation earns recognition.
12: Aluminium මනේ
13: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
14: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕනතරම් Alumex නම් ඉස්තර.

0: සර්නේ තෙල්බීරන්න ඇඩ්ඩික ඉන්නේ. ඒ ඇඩ්ඩික දැකල තමයි සමා තෙල්බියකට ගිය.
1: ඒත් ලොකු කරලා නේද?
0: නැතුවස එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
2: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
3: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම්, මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි, ගෝල්ඩි චිකන් සොසේජස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි, පෙප්සි ඉතිරි රුපියල් 110යි, සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත්පේස්ට් ඉතිරි රුපියල් 105යි. කාගිල්ස් වුඩ්
4: සිටි. මාත් එහෙම කේක් කන්නවත් ආවේ නෑනේ.
5: මට උන වගේ සේන
4: ලින් පස් පංගුව බමු
5: සෑහෙන වෙලාවක් යයිනේ
4: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
6: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයක යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
8: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
9: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා මං නම් හිතන්නේ නැහැ
8: සර් දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
10: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
11: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
8: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
12: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්
7: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 0117888666.
13: 98.2 98.4. Denna patta chuntu sindu menna radio jockey.

2:21 වෙලාව. අද එකනගේ බර්ත්ඩේ නේ. 24 වෙනි බර්ත්ඩේ එක. ඉතින් මං හිතුවා මුලින්ම යාට විෂ් කරලා ඉන්න. ඉන්දු මිනි, හයි සුදු නෝනා. ලංකා කඩේ. එතකොට තමයි මට ආව මතක් වෙන්නේ. බණ්ඩාරගම නේද? ඉතින් ජනම්දින් මුබාරක්. සුබ වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ. නිදුක් නිරෝගී සුව, දීර්ඝායුෂ සපිරි. සල්ලි වැඩිපුර ලැබෙන. ආදරේ හොයන අයගෙම්ම, ඒ කියන්නේ ඔයා ප්‍රාර්ථනා කරන අයගෙම්ම ආදරේ ලැබෙන. ජීවිතේ හරිම ලස්සන වෙන. සුබම සුබ එකක් වේවා. නිලෝෂා, නිශානි, ප්‍රදීපා, ඉනෝකා, කුමාරි, ඉන්ද්‍රාණි ඔක්කොම විශ්කර

නදී කියලා තියෙනවා ආදරයටලු රණ්ඩු කරන්නේ පොඩ්ඩ ඇත්ත. මට මෙහෙම නම් හස්බන්ට අම්බෝ කොහොම ඇද්ද කන ඉවරයිනේ. දුමින්ද ඔයා කියලවන්න බලන්න කොහොමද වාගේ සිටුවේෂන් එක කියලා.

කවි චෝඩි දයාදිල් කවි කෑච්ච කියාරය කියන්න මොකද කියලා. වෙලාවකට හදවත කඩල දැම්මා, බිඳල දැම්මා, වෙලාවකට හදවත අල්ලගත්තා. අන්න එක තමයි ඒකෙන් කියන්නේ. හරි, චෝඩි බ්‍රේකයක් ගන්නවා. ඊට පස්සේ අපි අය සිංදුව හමු. වෙලාව හවස 2:30.

0: එක ලයිට් වට ෆෝන් විලට සහනය මෙන්න
1: එක රොන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: කොහොමයි තරහින් කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
3: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10 වගකීම. වහලා ගහන්න නැතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවර.
5: තනරි තහනේ රුත්‍රායියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු
4: වුණා. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්ගේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Kavardhan Textiles. Sri Lankawe prathama watawata Rhino Roofing within handunwa dena. Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet. Rhino Roofing within handunwa dena. Rhino Premier Roofing Sheet. Wedi vistara sandaha 1396 amathanna. Ekata
1: Satvenna. Plus points Advenna. Future ekata ready venna. Youth Plus, Youth Plus.
2: Youth ekew ata plus point ekak. RDB Youth Plus idurum ginuma.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 1322.
4: Cargill's Food City Satyanti Aduma Mila Perelia. Beetroot kilogram eka velandupala mila rupiyal 520. Ape mila rupiyal 300. Alikata pera kilogram ekak velandupala mila rupiyal 500. Ape mila rupiyal 340. Mema mila ganan pera danum dimakin toro wenas wiya haki. Mema dimana walanguwanne 2026 agosthu 29 sita 31 dakwa toga awasan wenaturu pamanai. Kondisi sahithai.
5: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තිබූ ඔබ සැමට ස්තුතියි.
6: මේ සතුන් අතරින් උපය ජීවියෙකු වන්නේ 1 සලමන්දරා 2 දියකාවා.
7: ඉස්කෝලේ 7 වසරේ ඉගෙන ගන්න කඩවත දෙවුදු මෙත් සරණේ අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
8: යත පොකට් මනි.
7: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
9: අමුවටයි 10 මිනිත් කැර. අමුවටයි

හවස දෙකයි වනාඩි 43යි වෙලාව. කොරියාව තුෂාර. එහෙම කිව්වා පොඩණිය අවුල්ලාගේ නේ. කොරියාව තුෂාර. අපි එක ලස්සනට ගේමු සවුත් කොරියාවල තුෂාර. හයි. කොහමද වීකෙන්ඩ් එක? හොඳින් ගෙවුණාද? මන්නති පාළුව දැනුණාද? ඔව් කියන්න ඔව් කියන්න. ඔව් නේද? අද නම් ඔයා මාත් එක්ක මුකුත් වලිදාගෙන නෑනේ. සමහර වෙලාවට මේ තුෂාර කියන්නේ එක දිගට සතියක් විතර මම නම කියන්න නැතුව සින්දුවක් දෙන්න නැතුව හිටියොත් පොඩ්ඩක් විතර ගේමට එන කොල්ලෙක් තමයි. කමන්නේ ඉති අවලන්නේ. දෛව අනුව ලොව පතනාදේ සිදුවන්නේ ළඟදීම ඔයාව මම මගේ තුරුලට ගන්නේ. මේ ඔයාගේම ලලිත් කියලා ලලිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. අහනේ. ඔක දැන් මං හිතන්නේ අවුරුදු 6කට කිට්ටු කාලයක් තිස්සේ කියනවා නේද? හොඳයි. සෑහෙන හොඳයි. I think තමන්ගේ ප්‍රාර්ථනාව කිසිම හේතුවක් නිසා අත්නොහරින කොල්ලෙක් තමයි ලලිත් කියලා කියන්නේ. ඒක ඉෂ්ට වුණත් නැතත් කොල්ලා ගේමේ ඉන්නේ ගේමේ. ඒක වටිනවා. ඒකට මං කැමතියි. ඒක සිත් ගන්න අසුලුයි. ආදරෙන් එකතු කරගන්නවා ලලිත්. අද පළවෙනි කිස් එක ඔයාට නෙමෙයි මම වෙන කෙනෙක්ට දුන්නා. අර බර්ත්ඩේ ගර්ල්ට දුන්නානේ. දෙවෙනි කිස් එක පුළුවන් ඔයාට දෙන්නද? දකුණු පැත්තක අම්බුලට දෙන්නේ හොඳේ. චට්ටහස්. නෑ. ආදරෙන් එකතු කරගන්නවා. සවුත් කොරියාවල තුෂාර ලංකාවේ කොහෙද දන්නේ නේද කියලා අහලා තියෙනවා. ඒක නම් මං අහලා තිබ්බේ නෑ. චරිත් අජන්ත තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. තුෂාර ඔයා කියලවන්නකෝ බලන්න. මං එතකොට චරිත්ට කියන්නම් ඔයා මෙන්න මෙහෙ කියලා. කොහොමත් සවුත් කොරියාවල ලොකු පිරිසක් ඉන්නවා මාව අහන. ඉතින් ඔගොල්ලෝ ෆිට් වෙන්නානේ. ඒක හොඳයි. මං අද පොඩි වැඩක් දෙනවා කරන්න. මම හැමදාම මොකරි දන්නවනේ වැඩක් උස්සන් එනවා. මේක නිකන් ලොකුවට හිතන්න එපා. හැබැයි වෙලාව තියෙනවා නම් වෙලාව ඉතින් විනාඩි 3ක් 4ක් යයි වැඩි වුණොත් ඔබ වැඩියෙන්ම අහන්නාස සින්දු 5 10ක් වුණත් කමන්නේ. ඒක මේ සියතෙන් ඇහෙන ඒවා වෙන්න පුළුවන්. සමහර විට ඇහෙන්නේ නැති ඒවා වෙන්න පුළුවන්. මඩි කියලවන්. මම පොඩි වැඩක් කරගෙන යනවා මේ දවස්වල. මට ඒකට වැදගත් වෙයි. ඔබ කැමති ඒවා මොනවද කියන එක. අපි ප්ලේ කරන ඒවා වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඔබ අහන්න ආසම සින්දු අඩුම තරමේ 5ක් 10ක් වුණත් කමන්නේ නැහැ ඉතින්. නිකන් ඉන්න ගමන් ටයිප් කරලා යවන්න ඕනේ. ඒ කියන්නේ ටයිම් එකක් තියෙනවා නම් ෆ්‍රී ටයිම් එකක්. පොඩි ඔෆිස් එකේ වැඩ කරන අතර පොඩි චේන්ජ් එකකටත් එක්ක ෆෝන් එක අරගෙන ෂේප් එකේ සින්දු ටික එවන්නකෝ බලන්න. හාද. ඒකවල මඩ පුළුවන් ඉස්සරහට හැමුණොත් ප්ලේ කරන්න නැති ඒවා තියෙනවා නම් ඒවත් බලලා ප්ලේ කරන්න පුළුවන් නේ. මං ආසයි ඔබේ කැමැත්තට ඉඩ දෙන්න. හැමදාම එක සින්දු අයිනි කියන්නේ. ඔනේ කිරිවත්තුලේ සමීර නම් සින්දු ලිස්ට් එකක් එවනවා. මට ඕනේ හැබැයි කැමැති මේවා ටික හොඳ. පොඩි සපෝට් එකක් දෙන්න. රුක්මන් නසිතගේ සාංග එකක් දෙන්නකෝ. දෙන්නම්. හැබැයි දැන් මම රෙඩි කරගෙන තියෙන වෙන එකක් කොහොම හරි එකක් දෙනවා හොඳ. අහගෙන ඉන්න. මේ මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද කියලා මට කියලා නෑ. කේජී නිගම්බෝවල. ආදරෙන් ආව එකතු කරගන්නවා. ඊට පස්සේ මට ෆස්ට් ටයිම් මෙසේජ් එකක් දාපු එකෙක් ඉන්නවා නුගේගොඩ නිලූෂි. NR ෆැෂන් ටේලර් ෂොප් එකේ ඉඳන් තමයි නිලූෂි මෙසේජ් එක දාලා තියෙන්නේ. අවුරුදු 2ක් තිස්සේ මාව අහනවලු. ඉතින් ලස්සන කටකාරී අද තමයි නම්බර් එක හොයාගත්තේ කියලා තියෙනවා. මං දවස ගානෙම ෆෝන් නම්බර් එක කියලා අදයි නම්බර් එක හොයාගත්තේ. කියන්නේ මම නම්බර් එක කියනකොට පැහැදිලි නැද්ද? වේගය වැඩි කියලා නම් ගොඩක් අය කියලා තියෙනවා. මගේද දෝෂය කියන්න බල. එයා මට කියලා වෙනකම් මම ඔයාව ආදරෙන් සින්දුවට එකතු කරගන්නවා පවුල කට්ටියයි.
යාලු ඔක්කොමයි එක්ක. අද හරි මෙසේජ් එකක් දාපු එක මට සතුටක්.

0: අද ගැස්මට සියත ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සේ කල්ල ගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 64 47 අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
3: Enfit Premium Inverter Air Conditioner රුපියල් 179,990 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0766
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
5: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සී ශ්‍රී ලංකා 0.7455
6: ඇසිඩ්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසිඩ්ලයින් ෆිනෑන්ස් අදම එන්න අදම ආරන් යන්න. අමතන
3: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
7: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 10%/11 දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරා ආරම්භ කරන තැන්පතු සඳහා 10.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
10: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
9: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මම ආගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
8: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත රිවයිනපුරා
1: මේ චැට්ලිස්ට් එකේ එක්කෙනෙක් ඉන්නවා හරිම භයානකයි. නම කියන්න පරක්කු වෙච්ච සැනින් පියා කරන් එන්නේ. පිය හැබැයි මම තියාගන්න හොඳේ. පස්සේ අලියෙක් අරන් එන්න වෙයි පිහිය ඉල්ලගන්න. මේ තිලක වර්ධනයකේ මැටීරියල් එකේ වැඩ කරන නාමල් අන්නා නාමල් අයියා. ඇත්ත කින්නෝ චානුක පන්සිලු මල්ලි දේව අයියා ඔක්කොම එකතු කරගන්න.
2: මදරද නොමැත තෙතක්
1: දැන් ෂේප්නේ

0: දැඟලාව හවස තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: यह था टॉप स्टोरी
1: आमिल रुपयल दहाई के निहलटा අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10ක නිහල නැවීමට සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ රුපියල් 17කින් තිරිඟු පිට මිල වැඩි කිරීමට සමාගම් ගත් තීරණයේ හේතුවෙන් පාන් මිල වැඩි කරන බවයි. අනිකුත් බේකර් නිෂ්පාදනවල මිලද පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි ඉහළ දමන බවයි ඔහු සඳහන් කළේ. පිටි මිල වැඩිවීම හමුවේ පරාටා, කොත්තු, රොටි ඇතුළු පිටි ආශ්‍රිත ආහාර මිල ඊයේ සිට ඉහළ දැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමයද කටයුතු කළා. දැන් තවත් දේශීය පුවතක්. 27 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා හෙට කැඳවෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලක් නම් කර ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින්. එම විනිසුරු මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද අගවිනිසුරුවරයායි. අචල වෙංගප්පුලි, අර්ජුන උපසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග විනිසුරුවරුන් එසේස සාමාජිකයන් වනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන්.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කර.

කන ඉවරයි කියලා මෙසේජ් එකක් දාලා තිනවා සමන්ත. පස්සේ දාලා තිනවා විහිළුවක් කළේ කියලා. හක හක හක හක හක. හරි විහිළුව. කන ඉවරුණාට කමන්නේ. පහට බැරිය රිපෙයාර් කරන්න දාන්න නේද?

තනිවුණු යහනට එන විට තවමත් ඔබගේ සුවඳ දැනීමට සීලෙන් ඔබේ රුව දැකගන්නටවත් වරම් ලැබේද මට.

0: අද ගැස්මට සියත
1: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2
3: ඉතින් එල්බී රන්න අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ්ඩකින්නත් කලින් ඉඳන්නේ.
4: එල්බී රන්න අය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
3: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
5: දැන් හරිනේ අමාරු.
3: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
2: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
3: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
2: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
3: ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ.
2: දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො.
3: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
2: වැද්දනි ඉතින් නේද?
6: ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

මේකම රාජේෂ්. ඔයා ඉන්නව මම දැක්කා චැට් ලිස්ට් එකේ. පොඩි කාලින්දන්න මාව අහන්නේ. හරි හුරතල්ලානේ වාගේ කතා. හරි විහිළුයි වානේ. අපි බොසා නැති දවස්වලට මොනි ෂෝ එක කරන්න එනවද? ආශ්චර්ය එක්ක. මගේ චෝක්ස් හොඳයි ඒකයි.

0: කොන්ඩට මැච්වෙන
1: මැච්වෙන
0: බෝල ඇස් දෙක
2: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
0: හවසතුනයි වෙනාඩි විසි අටයි වෙලාව. ගුඩ ආෆ්ටර්නූන් නිල් මැණික. මට එනම දාලා තියෙන හෝමග මාන්ටි දයානි. ඇත්තටම මුලින්ම සුදු මැණික කියාගෙන ආවේ මම සුදු මැණික කියන එකට කැමති නෑ. මොකද මන් දන්න එක්කෙනෙක් ඉන්නවා. එයාට මම පොඩක් කැමති. එයා කැමති වෙන එක්කෙනෙක්ට සුදු මැණික කියනවා. ඒ නිසා මං ඒ සුදු මැණික කියන එකට කැමති නෑ කිව්වහම ආන්ටි මට නිල් මැණික කියන්න ගත්තා. ඒ අර සුදු මැණික කියලා කියන එක්කෙනා මංකේ වෙන එක්කෙනෙක්ට මං කැමති එක්කෙනෙක් වෙන එක්කෙනෙක්ට ඒ නම කියනවා කියලා එයත් මට. ඒක නරයාට සුදු මැණික කියන්නේ මට නිල් මැණික කියලා කියන්නේ. බලන්නනේ අනේ. හැබැයි මං දන්න විදිහට සුදු මැණික් වලට වඩා නිල් මැණික් වටිනවනේ. නේ? මැණික් ගැන දන්න කවුරු හරි ඉන්නවද රත්නපුරේ කොල්ලෝ? මැසේජ් එකක් දාන්න බලන්න. සුදු මැණික් වලට වැඩිය නිල් මැණික් වටිනවා නේද? රාජේෂාලතන කවුද කියලා. කවුදේ කියලා කියන්නේ. කියන්නේ. ඒක රහසක්. මම පොඩ්ඩක් ඕන අඟවන්නම් හරිද? මම අඟවන ඇඟවිල්ලෙන් පුළුවන් නම් තේරුම් ගන්න. බලමු කී දෙනෙක් අඳුරගනීද කියලා. මෙතනින් එහාට කතා කරන සහ මේ අනිකුත් සියලුම දේ වළංගුයි. ඒ කවුද කියලා අඳුරගන්න හරිද? මේ කියලා තියෙන්නේ දුම්බර ලාලි. ඔව් නිල් මැණික් තමයි වටින්නේ කියලා තියෙනවා. එක නේන්න. තැන්කියු ආන්ටි දයානි ඔයා මට නිල් මැණික කියලා කියනවාට. අපි තහන් ඉන්නේ කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. මොකද්ද ඉන්දි කියන්නේ නම් මැණිකක්ලු? මට ඒක තේරෙන්නේ නැහැ. ඉන්දි මේ ඔයා නේද? මාළඹේ ඉන්දි. ලස්සන කෙල්ල. ලස්සන අම්මි. ඇස්සන සුදු අම්මි. එහෙමයි කියන්න ඕනේ. හෝ ෂේර බබා ඉන්නවද? ගොඩ දවසකින් ඕගොල්ලෝ මට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. එතකොට පුතණ්ඩියා. අනේ මට යාගේ නමත් මතක නෑ වගේ දැන්නම්. පග්ගලේ වන පුතාගේ නම? නෂෝන්. රයිට්. නෂෝන් ෂේර බබා. ආදර එකතු කරගන්න අයියයි නංගි දෙන්නම මේ දවස්වල නිවාඩුනේ. මං හිතන්නේ නෙක්ස්ට් වීක් පටන් ගන්න ඉස්කෝලේ. හරි නේද? මට ඉතින් ඉස්කෝලේ යන වයසේ ළමයි එහෙම මට නැති වුණාට. හරිද? මන් දන්නවා අනිත් අයගේ විස්තර. හැම දේ ගැනම අවධානයෙන් ඉන්න පැය නේද? අවධානයෙන් අවබෝධයෙන්. ලලිත් අයියට ඔයා කළු මැණික්ුණත් වටිනවා. ඒක නම් ඇත්ත. ලලිත් ඉතින් මම මැණිකක් නොවුණත් වටිනවා. විජී ඉන්නවා කඳානේ. යාමට මෙසේජ් එකක් දාලා දෙනවා සොංග්ස් ටික මරේ මරු කියලා. ඊළඟට එයත් අහලා තිනෝ කවුද ඒ අර කියපු එක්කෙනා කියලා. වැඩක් නෑනේ එයා ගැන කතා කරලා. ෂාරුක් අයියද කියලා අහලා තියෙනවා. මම මුකුත් කියන්නේ. පුළුවන් නම් අඳුන ගන්න.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිත හලේ ලොතරැයියේ රුපියල් කෝටි 1397 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනඩිත හලේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදනක් මෙහෙම හැමදාම පාර පන්නවනවා.
4: ගෙදර දොර ඉස්සරහා කන්නඩියක් තියලා තියෙනවා. ඒතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
5: Naa.
6: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
7: අනුග්‍රහය
8: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
18: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගන්නතෝ වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
19: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
3: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තවත්ත බට real mobility experience එකකට නැල්වත්ත බට
2: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles
4: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
0: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
7: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත්. අමතන 0115880400 එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
16: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
9: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
8: ගංගාතුරට සුලසුලුමෙට දැන් මම බය නැහැ
17: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
10: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
1: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
10: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
1: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
13: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
14: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
12: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
15: Avance ken ona deyak adagewanna ganna
19: Avance tiken tika pay
11: Vishwasaya arakshawa saha ehelama pratilabha samagin commercial bank wi sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
18: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බොරු නම් කිබ්බෙක් ගන්න මොකද යාලා තාසයි 2 ලැබෙනවනะ double 2 double delight double salary මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන් නේ.
20: සින්දු සියත අනුග්‍රහය.
21: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතුලි සිල්ලාරේ චක්කාරේ.
20: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
22: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂෝලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟමදී සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
23: අපි අහන්නේ විජයබාහු රජුගේ ළමා කාලයේ තොරතුරු සඳහන් මූලාශ්‍රය කුමක්ද? 1. පනාකඩුව තඹසන්නස. 2. බදුළු ටැම්ලිපිය.
24: පනාකඩුව තඹසන්නස.
22: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගිරිඋල්ල මනීෂ ශෂේන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
25: යත පොකට් මනි.
22: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: අද ගැස්මට සියත
1: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම පැන.
2: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාරු වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
5: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සියලු ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිනකත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සියලු ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0771 455 11.

0: பட் எக்ஸ்பீரியன்ஸ் கிட்ட பட்ட
1: சிங்ககிரி ஆகஸ்ட் மொனன்சா சாம்சுங் ஹைசென்ஸ் பனசோனிக் கேண்டியாத்துலு லோவ சூப்பத்தல மாதிரி சதா 60% தக்வா வட்டம் හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවහිනි පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
3: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න CA ශ්‍රී ලංකා 0.7455
4: තරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න

0: ලාමකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ gold real estate usd assets ආයෝජනය සහ sot analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න mastermind institute of studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 0676567874
3: අනුවතයි 0.1 අනුවතයි

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝයක
1: යකෙවලින්ඉන්නවා
2: ගොදත් අදරේ සුදකොචේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාස්තයි අපිත්ත හන්න සිත
1: එතකොට කොරිය
4: සුදු කච්චි මනි හරහයෝ
1: ජැපන් රොමේනිය
0: ලෝකෙටම එකයි සැන කෙලියක් තමයි සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හවස හතරට විනාඩි තුනයි අට කට්ටිය සින්දු එවලා තියෙනවා අහන්න ආසම කැමතිම සින්දු ඊළඟ පැයත් මම විස්තර ඇතුව ඒ ගැන කියන්න දැනට මෙසේජ් එකක් දාලා තියන්නකෝ

0: හවස 4:00 වෙනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: किया था टॉप स्टोरी
1: कोलंब वराए कंटेनर एक मात्राव्य तो गया කොළඹ වරායේ කන්ටේනරයක් තුල තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ටාසයට ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනයකදී රේගෝ මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහෙව සඳහන් කළේ අදාළ කන්ටේනරය පරීක්ෂා කිරීම මේ වන විට සිදු කරමින් සිටින බවයි. මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානයෙන් මෙරටට එවා ඇති බවටද අනාවරණය වී තිබෙනවා. දැන් තවත් දේශීය පුවතක්. මෙම වසරේ මුල් මාස 7 දී මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 10.1 ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මේ බව සඳහන් කළේ 2026 ජූලි මාස අපනයන කාර්ය සාධනයේ ඉදිරිපත් කරමින්. ඔහු සඳහන් කළේ ජනවාරි සිට ජූලි මාසය දක්වා ගත මාස 7 තුළ අපනයන ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 10.427ක් වාර්තා වී ඇති බවයි. එවැනි අපනයන ආදායමක් වාර්තා වූ පළමු අවස්ථාව මේ බවද සභාපතිවරයා සඳහන් කළා.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය
2: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෙනෙහස
4: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

රොමේනියාව අනු ඔයා අත පරක්කුයි සුදු. කමන්නෑ කමන්නෑ, බබාගේ වැඩක් තියෙනවනේ, එනිසා අනිත් අයගේ වගේ ඔයාගේ මං පඩි කපන්නෑ. එන්න පරක්කු වුණා කියලා හරිද? එයාගේ චූටි පැටිය පොඩි බබා, එයා හරි මාසයිලෝ මගේ ප්‍රෝග්‍රෑම් ජිංගල් එකටයි, අපේ ලාඩම් එකේ ජිංගල් එකටයි. මං කියන්න, මකලෝටයි සැන්ඩිටයි මං කියන්නම් හරිද? කොහේ හිටියත් දුවගෙන එනවලු බබා, එදක රේඩිය එකේ යනකොට. අන්නා චූටි පැටියවත් අපි එකතු කරගමු.

දැරණිය කළ චමින්ද ඔයත් දැන් ඔය ටික කියනවනේ. තුරුල් වෙලා ඔබ හුරතල් වෙනකොට මටත් නිදන්නට ඕනෙම නෑ කියලා. තුරුල් වෙන්න නම් බැහැ, හැබැයි හුරතල් වෙන්න පුළුවන්. චමින්ද අද පොඩ්ඩක් නීති මතේ ඉන්නේ. සංසාර පොඩක් කොහොමත් එහෙම තමයිනේ. කවුද සද්ද වැඩි කරලා රේඩියෝ එක අහන්න? එතකොට හරි නිදිමත නැති වෙයි. කලුතර දිලු ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. සුදු නුවරඑළිය අසංකා ඔයාවත් එකතු කරගන්නවා. සුදු

ප්‍රෝගෑම් එක කරන අතරේ මට කෝල් එකක් ඇවිල්ලා තිබ්බා බුද්ධිකුෂාන්ගෙන්. බුද්ධික අයියා, සෝරි මට ආයි කෝල් එක මිස් වුණා. ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ ඔයාට ගන්නම් හොඳේ. මම දැන් තාම අහගෙනද කියලා. කොහමද ඔයා අහන්නේ සියතන සුදු? එනිසා මං හිතුවා ඔයාගේ සින්දුවක් ප්ලේ කරන්න ඕනි කියලා.

0: අද ගැස්මට සියත ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
2: තේදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
3: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවාද බය වෙන්නේ?
5: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
6: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
7: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවියේ.
8: ජනතා පරමාධිපත්‍ය උදුරා ගැනීම සඳහා වන බලවියප්පෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
10: full charge එකෙන් kilometer 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රථය david pieris e-mobility වෙතින් 0.114 700 550
11: cdp ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.118 300 88 300 88 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
15: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාල වල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
16: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
17: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
18: Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77
19: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
1: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
14: අවන්ස් ටිකෙන් ටික පේ.
4: අති විශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0.114 700 550 අමතන්න.
5: එන්න

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: සීල් බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි. සස්ටා තේ ෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස් ෆුඩ් සිටි.
4: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna Bindu Eka Eka Hatai Atasi Asu Atai Haya Siya Hata Haya
5: Theater Tele De Paya Alut Kalavakata Tele Naatya Pelak Balanna
6: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
7: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
8: කාජිරුව ගොබ්බයා.
9: එයි, කටට ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
10: නිලබල කරේති ඔලමුල පුරේ.
11: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
12: සියත ටීවී තුලින්.
13: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
14: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
15: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: වෙන්නපා. මේක උගලක්.
1: ඔසියා තේර ට්‍රිපිට් සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
0: හවස පහ වෙනකන් සුදු කොච්චි ඔයත් එක්ක. හවස 4යි වෙනාඩි 30යි වෙලාව. WhatsApp messages තාපු අය මේ අන්තිම පැය භාගෙට ඇවිල්ලා තියෙන මං අර පළවෙනිම පැයේ කියපු කතාව ආයෙ චුට්ටක් මතක් කරනවා. මට කීප දෙනෙක් මෙවලා තියෙනවා. හැබැයි මං ආසයි මේ chat list එකේ ඉන්න හැමෝම මේ වැඩේට පොඩි support එකක් දෙනවට. මං ඇහුවා මේ පොඩි වැඩක් විදියට දුන්නේ විනාඩි 3-4ක වැඩක්. හැබැයි ඔබ මේ දවස්වල අහන්න ආසම සින්දු මොනවද? සින්දු පහක් මට එවනවද? ඇත්තටම අහන්න ආසම ඒවා පහක්. හොඳ මේ දවස්වල අහන්න ආසම සින්දු පහක්. ඒක සමහර විට මේ අලුතින් ආපු ඒවා නොවෙන්න පුළුවන්. ඒ කාලින්නම් අහන්න ආස සින්දුව වෙන්නත් පුළුවන්. දැන් දුම්බර ලලිත් මට ලිස්ට් එකක් එවලා තියෙනවා. ඒ ඔක්කොම වගේ එවලා තියෙන්නේ අතුල අධිකාරි අතුල අයියාගේ සින්දු. මොකද එයාගේ ෆේවරිට්. එතකොට එයාට ඉතින් එයාගේ සින්දුම තමයි කොච්චර ඇව්වත් එපා නොවෙන්නේ. ඒවම තමයි තව තව මේ සියතෙනුත් අහන්න ඕනේ. ඒ නිසා මම මේ මාව අහගෙන ඉන්න ඔබට ආදරෙන් කියන්නේ. නිකන් සමහරවිට අපි ප්ලේ කරන්නේ නැති වුණත් වෙන්න පුළුවන්. හරි ආසම සින්දු පහ කවුරු හරි ඇහුවයි කියලා හිතන් ආසුදු කොච්චි ඇහුවද? හරිද? මට එවන්න WhatsApp messages දාන්න නමයි ගමයි එක්ක. එතකොට මම සින්දුකුත් දෙන්නම් මේ අන්තිම පෑ භාගේ. කොහොම හරි සින්දුවක් දෙන්න. සහ මේ අපි නිකන් ප්ලේ කරන්නේ නැති වගේ තියෙනවා නම් බලලා මට පුළුවන් එතකොට ඊළඟ දවසේ ප්ලේ ලිස්ට් එකට ඇඩ් කරගන්න. හොඳයි නේ වැඩේ. හා චිලාන් බණ්ඩාරගමින්ද මෙසේජ් එකක් දාලා තිනෝ. අම්බෝ කාලෙකට පස්සේ එයාට ඕන එක සින්දුවක් තියෙනවා. ඒකේ ඇත්තටම කිව්වත් එහෙම හොඳ වර්ෂන් එකක් නෑ. ඒ වුණාට කොල්ලා ඉල්ලන්නේම මගෙන් ඒ සින්දුව අදත් මට කියලා තියෙනවා. මං අහන්න ආසේක විතරයි මට ඕනේ ඒක විතරමයි කියලා. ඒක එක්ක ඔරිජිනල් ආටිස්ට් පොඩක් අලුත් එකක් විදිහට කවර් එකක් විදිහට හරි නැත්නම් රීමේක් එකක් විදිහට හරි එහෙම කළා නම් ඔන්න අපිට ප්ලේ කරන්න තිබ්බ. සමහර සින්දු එහෙම තියෙනවනේ. නැත්නම් ඉතින් AI වර්ෂන් එකකට තමයි අපිට යන්න වෙන්නේ. චිලාන් ඔය ආසයි නේද මම මේ ජොබ් එක හෙටත් කරනවට? ඔය ආසයි නේද සුදු කොච්චිගේ දවල් ෂෝ එක හෙටත් අහන්න? තාමනාද කැමතිව කියලා එවන්න බලන්න. වර්ජිනියා ඔයා මට සින්දු ගොඩක් එවලා තියෙනවා. හින්දි සින්දුත් එවලා තියෙනවා ඒ අතරේ. Thank you කෙල්ලේ. ඉජි අනුර පුසලාව BF ජනපදේ ඉඳන් නිකම්ම මෙසේජ් එකක් දාලා

කිසිම කැමති සින්දුවක් ගැන කියල නෑ. නෝටියා සමීර සුදු මහත්තයට තරහ ගිහිල්ලා සුදු මහත්තයා මට කියලා තියෙනවා රන් මැණිකා කියලා. මට නිල් මැණිකවත් සුදු මැණිකවත් මුකුත් දෙවේ කියන්නේ රන් මැණිකෝ. තැන්කිය සුදු. එවනාට මේ රන් මැණික කියලා කිව්වට එහෙම මැණික් නෑනේ නේද? කමන්න කමන්න. ඊළඟට මහනුවර ජයනාත්ව ආදරෙන් එකතු කරගන්නවා. ඔයා මට මුකුත් දෙවලා නැහැ. සිංහල, ඉංග්‍රීසි, තමිල්, හින්දි නැතුව වෙන ලැංග්වේජස් වල සින්දුවක් අහමුද කියලා දෙකයි ගානකට අහලා දෙනවා. එක මම දැනුයි දැක්කේ. හෙට අහමු හොඳේ? හෙට අනිවාර්යෙන් අහමු. මට කවියක් කියවලා තිබ්බනේ දිනෝජ් කර්ටන්ස්ල දමිත්. ඒක කියවන්න කියලා හිතාගෙන තමයි මයික් එක ඔන් කළේ. අමතකුණා කියන්නකෝ. නුඹහට ආදරේ කරන ඒ රහස කිසිදා අමතක වෙන්නේ නැ. ඔය දැස, ඔය ලස්සන ළඟපරදි මල් රෝස, නුඹේ හැඩ කියමි සැමදා එහෙමද ආස? යස්, එමයි ආස. Thank you, Damit. Mwah! Adreya. Yes.

0: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන්ස් ටිකෙන් ටික පේ.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
3: රත්තරන් නැදෙන ස්තරම් තැනක් අදිසියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක
4: ලයිට් වාටර් ෆෝන්
3: බිලට සහනය මෙන්න
0: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන්නය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
5: මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
0: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් මිස් කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණු මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ග්‍රූප් 13:22.
7: කොහොමද තරහින්? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ. ආගියතක් නැහැ.
8: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
9: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරලිය. ලීක්ස් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 240යි. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 350යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොර වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කුන්දේසි සහිතයි.
10: අපි අහන්නේ විජයබාහු රජුගේ ළමා කාලයේ තොරතුරු සඳහන් මූලාශ්‍රය කුමක්ද? 1. පනාකඩුව තඹසන්නස. 2. බදුලු ටැම් ලිපිය.
11: පනාකඩුව තඹසන්නස.
12: ස්කූල් 10 වසර ඉගෙන ගන්න ගිරිඋල්ල මනීෂ ශෂෙන් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
13: යත පොකට් මනි.
12: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
14: සිංගකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දිවයින පුරා සිංගකිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
15: The Bank සංග්‍රහ ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankුව ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
16: ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට. අමතන්න 0112939.3.
17: අනුවටයි දශම හතර
18: සියත දිවයින පුරා

ඊළඟට මොකද දෙන සින්දුව? මං හිතුවා හිතුවා හිතුවා වෙන මුකුත් මතකෙට ආවේ නැහැ. මේ සින්දුවමයි ඔළුවට ආවේ. අපි කොහොමත් දවස් දෙකක් ඇහුවේ නෑනේ මේක. අනිත් එක මේ දවස්වලනේ අලි හරි ජනප්‍රියයිනේ. මං ඇත්තටම ඊයේ පෙරේද දවස් දෙකේ ෆේස්බුක් ගියත් නැත්නම් ටික්ටොක් එකට ගියත් මම වැඩිපුරම බැලුවේ අලියොන්ගේ වීඩියෝස් අනේ. ඇත්තටම හරි ආදරේ හිතනවා. සමහර එයාලගේ හැසිරීම් බැලුවහමනේ, විශේෂයෙන්ම මේ මහනුවර ඇසල පෙරහැර මංගල්‍යත් එක්ක අලියොන්ට තියෙන ආදරේ මං හිතන්නේ මට වගේ නේ. ඔබේ හිතෙත් ඒ ආදරේ වැඩි වෙන්න ඇති. ඉතින් එතකොට මේ සින්දුවට තියෙන ආදරෙත් පොඩ්ඩක් ආයෙනේ ආයෙ වැඩි වෙනවා වගේනේ. විදුලි එසේ අලි ඇවිදී

0: අද ගැස්මට සියත
1: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් Wi-Fi ෆාස්ට් කෝලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න. අමතන්න
3: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
4: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 7400 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47ට අපිට WhatsApp කරන්න.
0: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ. එක සැරේ.
2: 98.4 98.4
3: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකි.

ආශ්චර්ය වගේ අලිනාවන්න කියලා මටත් යෝජනා කළ තිනවා ක්‍රිෂාන් අයියා. මන්නාවන්නේ අලි නෙවෙයි, මන්නාවන්නේ නරි. හොඳයි නේද? මෙච්චර කාලයක් කළේ මේක. ඕ යස්, සිංගප්පූරුවල ජේඩි. හයි සුදු, අනේ ඔයා ගොඩක් වෙලා ඉඳන් මෙසේජස් දැම්ම, මට බැරි වුණා ඔයාට සාධාරණයක් කරන්න. දැන් නම් සාධාරණයක් කරනවා. අනේ ගිහාන්, ඔයාගේ කවිය කියවන්නමයි හිටියේ, මට පස්සේ හොයාගන්න බැරුණා ඒ මෙසේජ් එක. ඉර කෙතරම් එළිය වුණත් එළි වෙච්චි, මල කොතරම් සොඳුරු වුණත් පර වෙච්චි, හඬ කෙතරම් මිහිරි වුණත් සැර වෙච්චි, අනේ අපිට නැතුවම බැරි සුදු කොච්චි. අනේ නැතුව බෑනේ. Thank you, Gihan. Adrei.

ලිස් මාමා ප්‍රසාද් මාම කිවට කමන්නෑනේ. කවදහරීතින් ඔයා මාමනේ. මමත් කවදහරි නැන්දෙක් තමයි. ආදරෙන් එකතු කරගන්නවා හරිද?

සල්ලි ඔය අත්තිඳලා නිමෑනිකේ ලැන් දැක්කේ මං එන්නම් හෙට හවස දෙකට අදරෙයි ටිකක් නෙවේ ගොඩ්ඩා කාදරේ සුදු කොච්චියක්.

0: සුබ සන්ධ්‍යාවක් හවස පහයි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: Kolkata Top Story.
1: மாவனெல்லை அணைத்துறைக்கின் ஹத்தர் தினைக்குட்ட துவால மாவனெல்ல கடோல் பாலம பிரதேசே சிதுவோ ரியானத்துறைக்கின் புத்கலன் ஹத்தர் தினைக்கு துவால் லபா மாவனெல்ல மூலிக ரோஹலட்ட துளத் கருத்திபினவா அணைத்துறு சிதுவேத்தே வேன் ரத்தையாக வேலி பிரவாகனிய கரவின் திபோ டிப்பர் ரத்தேக முகுனட்ட முகுன கெட்டிமே துவால் லபாயத்தே வேன் ரத்தே கமன் கல புத்கலன் ஹத்தர் தினைக் ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි මාවනැල්ල පොලිසිය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. නේපාලයේ සිදු වූ ජල ගැලීම්වලින් මියගිය සංඛ්‍යාව 919 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ රට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 4700කට අධික පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින බවයි. සොයාගත් මෘතදේහ ගොඩගැසීමේ හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් එම මෘතදේහ වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව මිහිදන් කිරීම සිදු කරන බවයි නේපාල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ජලගැලීම් හේතුවෙන් උමන් මාර්ග තුල සිර වූ පුද්ගලයන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත Top Story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පනදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත් කර

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: 98.2 98.4 දෙන්නම් පටු

0: හෙලෝ
1: හවුඩි හවුඩි සැන්ඩි
0: හවුඩි චාලි සුබ දවසක් අද සඳුදා
2: හා සුබ දවසක් කියලා කිව්වා
0: ඇයි මොකෝ
2: දවසේ ඉවර වෙලා ඉන්නේ මිනිස්සු තියෙන්නේ
0: ඉතින් එහෙම නෑ තව පොඩ්ඩක් තියෙනවා කමන්
2: ඉවර වෙන්නද
0: ඉවර වෙන්න
2: ඒ පොඩ්ඩ සුබ වේවා චුට්ට සුබ හෙට දවස සුබ වේවා. අද දවස දැන් ඉතින් ඔය අමාරුවෙන් අද දවස ඉවර කරලා නේද? ඈ ගාන්තන් ඇඳගෙන ගෙදර යන වෙලාවනේ මේ.
0: එහෙනම් හෙටත් සුබ වේවා. මේ පොඩ්ඩත් සුබ වේවා.
2: මේ පොඩ්ඩයි හෙටයි. ඔය සැන්ඩි මං හිතුවා එහෙම
0: ඔව් ප්‍රශ්න අහනවනේ ඉගිල්ලෙන්න පුළුවන්ද වගේ ගී සති වාහුවේ
2: ඔව් මං හිතුවා එහෙම ඒවා අහන එක නේද හරිනේ නේ ඉගිල්ලෙන්න බැරේ තියෙද දැන දැන එහෙම අහන එක හොඳ නැහැ මේ
0: දැන් අහන්නේ හොඳ ප්‍රශ්නයක්
2: ඔයා ඉස්කෝලේ ගිහින් තියනවද සමාවෙන්න ඒකත් අර ඉගිල්ලෙන්න පුළුවන්ද වගේ නිකන් දැන දැනම මං වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ නැහැ සමාවෙන්න ඕනේ මේ අනේ මට සමාවෙලා උත්තරයක් දෙන්න මේ සමන්නත් මං ගිහින් හැවොත් ඔයා
0: මේ වත් තුඹසේ මොනවද ගහනවා
2: ඒ ඉස්කෝලේ ගිහින් ඉස්කෝලේ ගිහින් තියනවා නේද මොන වතුර බෝතලෙකින් මං රස්සාව කරන්න එකට ඉන්න මිනිහට දමලා අරින්නේ නැහැ නේද අනිවාර්යයෙන්ම ගිහිල්ලා
0: මං ඉස්කෝලේ ගියා කියන්නකෝ.
2: ඔ ගියා කියලා කියමු ඉතින් තත්තයි. හොඳ
0: නෑනේ. ඉතින් මොකටද ඉස්කෝලේ ගණන්
2: හන්නේ? නෑ නෑ දැන්.
0: පෙට්ටි පොලිස් ඉස්කෝලේ මොකක් කර තියෙනවද?
2: නෑ නෑ මොකුත් නෑ ඉතින් ඒකේ තියෙන්නේ. කොයි ඉස්කෝලේද මේ වගකීම පවරන්නේ කියලා මම බලන්නේ. බලනකොට ගිහින් නෑ. ඒක නේ වැඩි. මේ ඉස්කෝල වල සාමය පවත්වා ගන්න එකත් හරි අමාරු වැඩක් මේක.
0: ඔව්.
2: හිටපු ගමන් මෙහෙනම් නෑ එහෙම කියන්නේ ලංකාවේ නම් නෑ. අපේ එහෙනම් තීර හරියට තියෙනවා.
0: එහෙ වෙඩි තියාගන්න.
2: වෙඩි තියනවනේ.
0: ඒකනේ.
2: ඉස්කෝලේට ඇවිල්ලා වෙඩි තියනවා.
0: මෙහෙන ඉතින් ගහ ගන්නවා අතින් පයින්. ඒ අඩ මොකද? අර ඒ වගේ වනේ.
2: අතින් පයින් ගහ ගන්නවා. මහ දෙයක් නෑනේ ඕන් ඩෙස්ක් එකක් උස්සලා ළමයිගේ ඔළුවට ගහයි.
0: ඔළුව පැලේ.
2: ඔළුව පැලේ.
0: හොස්පිටල් එකේ.
2: විසි දෙනෙක් එකතු වෙලා එක ළමයෙකුට ගහයි ඒ වගේ. පොඩි දෙවල්ද?
0: එහෙ
2: වෙඩි තියනවා. කෙලින්ම ඩිෂුම් ඩිෂුම් මාර ප්‍රශ්නයක් එක ගොඩක් ඔස්ට්‍රේලියාවේ එංගලන්තේ මම දැක්ක මෑතක මම හිතන්නේ ඔස්ට්‍රේලියාවෙත් එහෙම එකක් වෙලා නැහැ ඇමරිකාව එංගලන්තේ වගේ රටක් ඇමරිකාවට හොසෙට
0: ඒ කියන්නේ ගිනි අවි පාවිච්චි කරන්න අවසර තියනවා නේද එහේ ළමයින්ට
2: ළමයින්ට ගිනි අවි පාවිච්චි කරන්න අවසර තියනවා කියලා එකක් නැහැ එහෙ ගිනි අවි කියන්නේ නීත්‍යානුකූලව ගිනි අවියක් ළඟ තබා ගැනීමේ ඉඩ අවසරය තියෙනවා වැඩිහිටි මිනිස්සුන්ට.
0: හරි.
2: ඉතින් ඒ හින්දම කඩවල් වල ගන් විකුණන්න තියෙනවා. ඒක ගන්න වෙනම ලයිසන් එකක් ඕනේ ඒක වෙනම කතාවක්. හැබැයි ඉතින් ඒක අවේලබල්. එතකොට ඉතින් ඒකෙන් එහෙම විවිධ දේවල්
0: කරනවා මිනු.
2: දැන් ඒ හින්දා ඉස්කෝලවල ප්‍රචණ්ඩත්වය අවදි වීමට නොදී පවත්වා ගන්න සෑහෙන ට්‍රයි එකක් දෙනවා.
0: මොකද්ද කරන්නේ?
2: කියන්නේ ඒක සමහර වෙලාවට පොඩ්ඩක් අපි කියන්නේ අනවශ්‍ය තරම් මේ සම්බන්ධයෙන් මිනිස්සු ඉස්කෝල සහ ඉස්කෝලවල පරිපාලනය
0: සැලකිලිමත්.
2: මේ ළඟදී දවසක එකේ පන්තියේ ළමයෙක්.
0: එකේ පන්තියේ ළමයෙක්.
2: එකේ පන්තියේ ළමයෙක්. ඒ ළමයාට ගෙදරින් කන්න දීපු සැන්ඩ්විච් එක ඉස්කෝලේට ගෙනල්ලා කකා ඉන්න ගමන් එයා සැන්ඩ්විච් එක හපලා ඉතුරු කරගන්නවා තුවක්කුවක හැඩේ සැන්ඩ්විච් කෑල්ල. හරිද කියන සැන්ඩ්විච් එක කකා ඉන්නවා ගෑට වෙන ඉතුරු කෑල්ල තුවක්කුවක් වගේ කියලා ඒ සැන්ඩ්විච් පෙත්තෙන් හැදිච්ච තුවක්කුවක හැඩේ තියෙන පාන් කෑල්ල එයා පන්ති අනිත් ළමයින්ට දික් කරලා ඩිෂුම් ඩිෂුම් කියනවා කොල්ල ගෙදර. ඒ මදිවට ඒ ළමයාට ඔටිසම් තත්ත්වකුත් තිබුණයි කියලා කියනවා. ඊට පස්සේ මේක හරි ආන්දෝලනයට තුඩු දුන්න මේ නිවුස් එක අපි කොච්චර එක්ස්ට්‍රීම් එන්ඩ් එකකට යනවද ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ගන් එක්ක අපිට අපි නෙවෙයි මේ ඇමරිකාවේ ප්‍රශ්නයක් ඈ ඒගොල්ලගේ ගන් පොලිසියක ගන් අවේලබල් තුවක්කු මිනිසුන්ට ගන්න පුළුවන්. හැබැයි ඉස්කෝලෙට තුවක්කුවක හැඩයට හපපු පාන් කෑල්ලක්වත් ගේන්න දෙන්නේ නැහැ. මොකද්ද දෙබෙදුම එළියේ සල්ලි දීලා තුවක්කු ගන්න පුළුවන්. ඉස්කෝලේ තුවක්කුවක හැඩයට පාන් කෑල්ලක් අතේ තියක් හිටියා කියලා ළමයින් ඉස්කෝලෙන් අස් කරලා ගෙදර යවනවා.
0: ඒකද විසඳුම?
2: ඒකද විසඳුම. අපි මේ කොහෙද ඉන්න අපි මේ මොකද කරන්න කියලා මිනිස්සු කතා වෙනු.
0: ඒකනේ අපි මේ කතා
2: අපිත් දෙකනේ මේ කතා අදපඩ ඒකන තමයි කතා බහ කරන්න බැලුවේ.
0: අපි තව කතා කරන්න ඕනේ මකලෝ මාලපේ පුංචි කර්ණිවස් ගැන.
2: කව සහය අමාර වෙනකන් වෙලාව තියෙනවා අපිට මේව කතා කරන්න.
0: හොඳ හොඳ ලාඩම්
2: හැන්දෑ ජාමේ

0: අද ගැස්මට සියත
1: දෙදස් පන්සේක අඩුම මාසික පාරිකයකට ඕඩියෝ සිිස්ටම් එකක් කරගන්න
2: අවන්සකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන් ස්ටිකෙන් ටික පේ ස්ථාවර තැන් පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.1187888 අමතන්න නයශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර් නිවස
4: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් මම්ස් ජෝයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි ගෝල්ඩී චිකන් සොසේජර්ස් වැලියු පැක් ඉතිරි රුපියල් 250යි පෙප්සි ඉතිරි රුපියල් 110යි සිග්නල් ස්ට්‍රොං ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 105යි කාගිල්ස්
5: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර
7: අසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 ha Platina 100 motorcycle සඳහා පහසුම leasing පහසු leasing වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි helmet එකකුත් නොමිලේ asset line finance අද මෙන්න අද මාරන් යන්න අමතන වින්වයි 114 700යි
8: වාර්තා පිට වාර්තා tabana කෝටි 8 NLB දනඩේ තහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි දහනිය බෙලදීගෙන ඔබත් කෝටි
9: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
10: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
11: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදර වෙන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
12: වෙතින් ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. 0.7133 10 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM where innovation earns recognition.
13: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
14: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bankuwa ශ්‍රී ලංකාවේ අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
15: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදී විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.7683 344 සීතා හදවත් දිනු හිතවත්කම
16: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0.1187 866
17: Onama Deyak Podda Wedi Unath Prashnayak Dan Balanda Bata Muttu Wala Gana Poddak Wedi කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
18: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
19: ගන්නවා ලයිසන් එක.
1: දැන් හරිනේ අමාරු.
18: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි.
17: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
18: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
17: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15ක පොලිය කොහොන හැටියෙ ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
4: දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
3: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
5: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: 라당.
1: 이게 산토스 애들이다라 구루레야. 아라라 베메 샌드위치 빵패 하드부 도와꾸엔 이스콜에 베르갔다.
2: 말하네.
1: 베이디 이게 대패딱 뛰어. 예. 사마하르 댄. 오그네 니티벌 뛰는 프라스네. 니티 하단네 메 වැඩේදී උඩින් බලලානේ.
2: ඔව්.
1: එතකොට මේ නීතිය පිළිපදින මිනිස්සු සමහරලාට නීතිය එහෙම නැත්නම් රෙගුලාසිය බාර ගන්නවා ලිටරලි. වචනාර්ථයෙන්ම බාර ගන්නවා. ඊට පස්සෙ ඉතින් පොඩි එකෙක් බිස්කට් එකක් හපලා ඒක තුවක්කුවක් වගේ අතේ තියාගෙන ඩිෂුම් ඩිෂුම් කිව්වත් මෙන්න ප්‍රචණ්ඩත්වය. පාසල තුල ප්‍රචණ්ඩත්වය වපුරනවා කියලා ඒකට රියැක්ට් කරන්න පටන් ගන්නවා. මේක හරි ලෙහඬ අමාරු ප්‍රශ්නයක්. ඔව්. දැන් සෙල්ලම් තුවක්කු ගේන්න දෙන්නේ නැහැ ඉස්කෝලවල. හ්ම්
2: හ්ම්.
1: ගොඩාක් රටවල් වල. දැන් ඔය දැකලා තියෙනවද අර සබම් බෝල විදිහ තුවක්කු?
2: ඔව් මම දැකලා තියෙනවා.
1: දැකලා තියෙනව නේද?
2: අපේ ඔෆිස් එකෙත් තියෙනවා.
1: ආ, පෙන්සිල්වේනියා වල සබම් බෝල විදිහ තුවක්කුවක් ඉස්කෝලේ අරන් ආපු අවුරුදු 5ක ළමයෙක්ව එක වතාවක ඉස්කෝලෙන් අස්කලා. ඒ අස්කරද්දී අස්කරනකොට ලියන රිපෝට් එකේ ලියලා තියෙනවා මේ ළමයාගෙන් ඉස්කෝලෙට ත්‍රස්ත තර්ජනයක් තියෙනවා. ටෙරරිස්ට් ත්‍රෙට් කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා එයා ගැන රිපෝට් එක ලියනකොට.
2: නරක වැඩක් ඒක.
1: අපි අපිට වැඩේ වලිගෙන් අහුවෙලා වගේ ඒක මිනිස්සුන්ගේ හැටි. අපි බය වුණාම, අපි කලබල වුණාම අපි ගන්න රියැක්ෂන් එක අපි කේස් බයි කේස් නෙවෙයි හැන්ඩල් කරන්නේ. අපි කවදාවත් කිසිම විදියකින් සෙල්ලම් තුවක්කුවක්වත්, ඒ කියන්නේ තුවක්කුව කියන වචනේ කොහෙවත් මේක ඇතුළේ ගෑවෙන්නවත් බෑ කියන තැනකින් තමයි අපි වැඩ කරන්නේ.
2: දැන් ඒ ළමයාට මකලෝ ඒ ළමයාගේ අනාගතයට ඒක
1: ප්‍රශ්නේ. ඒ ළමයාට වෙන ඉස්කෝලයක් හොයාගන්න ගියාම තියෙන අමාරු ඒ රෙකෝඩ් එකත් එක්ක තව වතාවක එක ළමයෙක් මේ නිව්යෝක් වල ඉස්කෝලේ, ඒ කියන්නේ එයාව නම් අස් කරලා නැහැ. එයාට පන්ති තහනමක් ඇවිල්ලා තියෙනවා. පොඩි එකාට අවුරුදු 9යි. ලෙගෝ වලින් හදපු පුංචි පිස්තෝලයක් ඉස්කෝලේට අරගෙන
2: ගිහිල්ලා.
1: අත තරංගත් ලොකු නැති පුංචි පිස්තෝලයක් ලෙගෝ වලින් හදපු එකක් එයාව පන්ති තහනම් කළා. ඕකේ දෙපැත්තක් තියෙනවා. ඉතින් චයිල්ඩ් සයිකොලොජි වල චයිල්ඩ් සයිකොලොජිස්ලා කියන ළමා මනෝවිද්‍යාඥයන් අඳුර ගන්න කාරණයක් තමයි පුංචි කාලේ සමහර විට පිස්තෝල වලින් සෙල්ලම් කරන ළමයි ලොකු වෙනකොට ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්න පුළුවන්.
2: හැබැයි ඒකට විසඳුම ඉස්කෝලෙන් අස්කරන එකද?
1: ඒවා තමයි ඉතින් මේවා තියෙන

මිනිස්සුන්ගේ ඉන්ටෙන්ෂන් එක මොකක්ද කියන තැන ගැප් එකක් තියෙනවා. අපි අරළමය පාංකෑල්ලෙන් වැඩිතිය තියන්නේ ළමයි මරන්නනවේනි. හැබැයි අපිට ඒක අඳුරගන්න පුළුවන් සිස්ටම් එකක් අපි හදාගෙන නෑ. ඒකත් අහුවෙන්නේ ප්‍රචණ්ඩත්වය හැටියටම තමයි. ඔන්න ඕකයි වැඩේ.

0: ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක පොල්තිනයට සමගාමීව තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ වැඩසටහනේ ආරම්භය සැප්තැම්බර් 2 පෙරවරු 9ට පන්නල මාකඳුර මහායාය වතු පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ශක්තිමත් අපනයන ආර්ථිකයක් තුළින් පොහොසත් රටක් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පොල් සංවර්ධන අධිකාරිය
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: ශ්‍රී
3: ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්
4: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
5: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය. බීට්රූට් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 520යි. අපේ මිල රුපියල් 300යි. අලිකිට පෙර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 500යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒවගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025%ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
6: NIBM හඳුන්වා දෙන Best Innovative Business Model Awards 2026. ඔබ නව ව්‍යාපාරයක සුළු හෝ මධ්‍ය පරිමාණ, මහා පරිමාණ හෝ පුද්ගලික ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් ඔබේ බිස්නස් මොඩල් එක ලොවට ඉදිරිපත් කර එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක්. www.bipma.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0170133000 අමතා අදම අයදුම් කරන්න. බිප්මා 2026 by NIBM, where innovation earns recognition.

0: පොයින්ට් එකක් RDB Youth Classic රුංගිනුම.
1: මේ සතුන් අතරින් උපය ජීවියෙකු වන්නේ 1 සලමන්දරා 2 දියකාවා.
2: ඉස්කෝලේ 7 වසරේ ඉගෙන ගන්න කඩවත දෙවුදු මෙත්සරණේ අත පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
3: යත පොකට් මනි.
2: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
4: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැ බුරුනම් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවනම්. ඩබල් 2. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
5: සින්දු සියෝතය. අනුග්‍රහය.
6: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතිලි සිල්ලාරේ මුචාතරේ.
5: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
2: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලස ගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.

0: අපහු ටිකක් ගණන් උස්සල තියෙන්නේ අපිට.
1: ඔව් නේද?
0: ඔව් අර මේ වාහන මත පවරපු తాවකාලික අධිභාරයේ ඉවත් කළේ නැති නිසා තවදුරටත් වාහන ගණන් යනවා කියලා ඔන්න මං අහගෙන වාහන ආනයන කරුවෝ කියලා තිබුණා.
1: ඔව්.
0: තව ටිකක් ඉතින් ගණන් උස්සන්න තමයි වෙන්නේ, මෙහෙම ගියොත් ගණන් ඉස්සෙයි කියලා. ඒ හින්දාම ඉතින් මේ දවස්වල සමහරු සෙකන්ඩ් හෑන්ඩ් වාහනයකට යොමු වෙමින් ඉන්නවා. මේවා ඉතින් බ්‍රෑන්ඩ් නිව් වාහන ගණන් කාලෙට විතරක් නෙවෙයි සෙකන්ඩ් හෑන්ඩ් වාහන විකිණෙන්නේ. සෙකන්ඩ් හෑන්ඩ් වාහන වලට වෙනම මාකට් එකක් තියෙනවා. අලුතෙන් වාහනයක් ගන්න බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න හදන කෙනෙක් තමන් පාවිච්චි කර කර ඉන්න වාහනේ විකුණනවා. එතකොට ඒක යන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකට. වාහන කියන්නේ අරගෙන හුඟක් කල් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්නේ.
1: يعني
0: වාහනයක දිවි පැවැත්ම දිගයි. වාහනයක් අවුරුදු 15ක් 20ක් සමහරට දුවන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට එක්කෙනෙක් එක වාහනයක් පාවිච්චි කරන්නේ අවුරුදු 3යි 4යි 5යි. ඊට පස්සේ යාට ඕන වෙනවා වෙන වාහනයකට යන්න. එතකොට තමයි ගොඩක් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඇක්ටිව් වෙන්නේ. ඉතින් ඔයා වාහනේ මාරු කරන්න හදන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ගන්න පළවෙනි වෙහිකල් එක වෙන්න පුළුවන්. ඔයා සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් දිහා නම් බලන්නේ අනිවාර්යයෙන්ම මාළඹේ පුංචි කාර් නිවස දිහා බලන්න. ඒතර අත්‍යවශ්‍ය සෙකන්ඩ් හෑන්ඩ් වාහන විතරක් නෙවෙයි බ්‍රෑන්ඩ් නිව් වාහන තියෙනවා.
1: දිහා බලල විතර අම්මදි තින් ගිහින් බලන්න.
0: ඔව් ඒක තමයි මං ඒ කිව්වේ. දැන් මං කිව්වහම ඔයගොල්ලෝ පුංචි කාර් නිවස දිහා බලන්න කියලා ඒ වාහන ගන්න ඉන්න මිනිස්සු පුංචි කාර් නිවසේ ෆොටෝ එකක් බලලා හරි මං බැලුවා මං දැන් කොහෙද යනවා වාහනයක් ගන්න කියලා යන්නේ නැහැ. එච්චරම දැන් අන්න දැක්කද අපි වචනාර්ථයෙන්ම දේවල් බාරගත්තාම ඇනෙන ඇනිල්ල.
1: හරි ඔයත් මට කියන්නේ
0: මේ මොන අඩෝ වැඩියාවක්ද
1: මං කියවහම තමයි මේ. හරි දිහා බලලා හරි ගිහින් බලලා හරි
0: බල්ලා හරි පුංචි කාර් නිවසෙන් තමන්ගේ වැඩේ කරගන්න මාළඹේට ගිහිල්ලා මාළඹෙන් යන්න ඕනේ පුංචි කාර් හන්දියට. පුංචි කාර් හන්දියේ හැරෙන්න පුංචි කාර් පාරට. පුංචි කාර් පාරේ මීටර් 600ක් විතර ගම ඇතුළට යනකොට මෙන්න තියෙනවා පුංචි කාර් නිවස වාහන ප්‍රදර්ශනාගාරය. හරිම ලස්සන තැනක තමයි ඒක තියෙන්නේ. ගිහිල්ලා තමන් කැමති වාහනේ තෝරගෙන ඊට පස්සේ ඒගොල්ලන්ට කිව්වහම වාහනේ චෙක් කරන්න කියලා ඒගොල්ලෝ හොයිස්ටර්ස් වල දාලා වාහනේ උස්සලා වාඩි පෙන්නනවා. ඔයා දන්න මගුලක් නැහැනේ. එතකොට දැන් බලලා කියන්නකෝ ඒගොල්ලෝ වාහනේ සියලුම පද්ධති ටික චෙක් කරලා බලලා ඔයාට සහතික කරලා කියනවා බඩු වැඩ කියලා. টপ ක්වොලිටියට තියෙනවා කියලා. ඉතින් ඔයා වාහනේට කැමති නම් කැමති කිව්වට පස්සේ වාහනේ අයිතිකාරයව කන්ටැක්ට් කරලා දෙනවා. එයත් එක්ක තමයි ඔයාට ගණන්
1: කතා කරගන්න තියෙන්නේ.
0: සැන්ඩි හැමදාම කියනවා අයිතිකාරයත් එක්ක කතා කරලා ගණන් එහා මෙහා කරගන්න පුළුවන් කියලා. ඔව් පුළුවන් ඇති. ඔයාලට ඔයගොල්ලන්ට ගණන් මෙහාට කරගන්නවා මිසක් කවදාවත් එහාට කරගන්න ඕන වෙන්නේ නැහැ. මේක කීයද බොස්? මම මේක 50කට වගේ තමයි දාලා තියෙන්නේ. අප්පෝ මදි මදි මම 52ක් දෙන්නා. එහා කරගන්න. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔයා ගණන් කතා කරගෙන ඉතාලම විනිවිද භාවයෙන් නිතෝ ගණ දෙනවා නිමා කරන්න පුළුවන් තැනක් මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ.
1: ඒත් එක්කම මේකත් මතක් කරන්න ඕනේ මකල. දැන් පුංචි කාර් නිවසෙන් අපි වාහනයක් ගන්නකොට තවත් වාසියක් හම්බ වෙනවා. මොකද දන්නවද? දැන් ඔයා ගන්න වාහනේට කොච්චර ලීසින් ගන්න පුළුවන්ද? මූලිකවම කියක් ගෙවන්න ඕනද? වාරික කීයද? මොනවද ඕනේ ලිය කියවිලි? එතකොට මේවා දන්නේ නැතුව වාහනයකට ඇඩ්වාන්ස් කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ඔයාලට කියලා දෙන්න සිංග ෆිනන්ස් සමාගමේ ලීසින් සේවා නිලධාරි පුංචි කාර් නිවසෙම ඉන්න. සිංග ෆිනන්ස් සමාගම මාළඹේ පුංචි කාර් නිවසත් එක්ක සෑහෙන කාලයක් එකට එකතු වෙලා වැඩ කරන ඒ වගේම තමයි. පුංචි කාර් නිවසට එන පාරිභෝගිකයන්ගේ අංක එකේ ලීසින් සහකරු තමයි සිංග ෆිනන්ස් කියලා කියන්නේ. ඉතින් වාහනයක් ගන්න ගියාට පස්සේ සිංග ෆිනන්ස් එකේ කට්ටියත් ඉන්නවනේ. පොඩ්ඩක් කතා කරලා බලන්න මොනවද ලීසින් ගන්නේ කොහොමද විස්තර කතා කරලා ඔයාගේ සිහින වාහනේ ගෙදර අරන් එන්න. අන්න මම ඇඩ්‍රස් එක මතක් කරනවා. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාළඹේ. ඊළඟට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක තමයි මෙන්න මේක www.punchikar.com.

0: tan...
1: La la la la la.
2: La la la la la.
1: La la la la la la la la la la la la la
2: la la la la la la la la la la la
1: la la la la la la la la la la la la la la la la
2: la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la la
3: මේකම කී කී ඉඳලා අපි ගිහිල්ලා ඉන්න කියලා යද්ද වේද අද? මිනිස්සු ටක රේඩියෝ එක බාරද ටියුන් එක බාර වෙලා මොකද්ද ලාදේ සරබර ගාන මොකද්ද
1: මොකද මේ ලඩන් නෙමෙයිද
3: කැඩලාද කැඩලා රේඩියෝ එක කැඩලා
1: සියත නෙමෙයිද වෙන එකක්ද හරි
3: සැන්ඩි 2013
1: ෆිලඩෙල්ෆියාවල ඉස්කෝලෙක
3: පහේ පන්තියේ ළමයෙක් ගෑනු ළමයෙක්
1: හරි
3: ඒ ළමයාව පන්ති තහනමකට ලක් වුණා
1: කුමක්ද හේතුව
3: අන්න ඒක තමයි මම කියන්න හදන්නේ මොකද්ද
1: හේතුව මොකක් වෙන්නේ ඇත්තද
3: හේතුව තමයි ඒ ළමයා අතේ තියන් හිටපු කොළ කෑල්ලක් පිස්තෝලයක හැඩේ සහිතයි කියලා ටීචර් විසින් තීරණය කිරීම.
1: කවුද මේ ටීචර්?
3: ඇයි ටීචර් බට්ටු කරන්නේ?
1: කේන්ති මේ කොහෙවත් තියෙන බටහිර රටවල ටීචර්ලගේ.
3: ඇමරිකාවේ ෆිලඩෙල්ෆියාවල ස්කෝල් එක ටීචර් කෙනෙක්ව මෙතන ඉඳන් බට්ටු කරන්න ලෑ. නාඩගඩද මේක අහගන්න. ඉතින් කඩදාසි කෑල්ල. තව පාරක් ඒත් 2013 මේරිලෑන්ඩ් වල. හරි. ස්කෝල් එක ළමයෙක්ව නැවතත් පන්ති තහනම් කිරීමක් හේතුව ඔයා හිතලා කියන්නේ හේතුව මොකද්ද කියලා දැන් අපි දැක්ක දැන් සෙල්ලම් තුවක්කුවේ ඉඳන් ලෙගෝ තුවක්කුවේ ඉඳන් කඩදාසි කෑල්ලක් දක්වා ළමයින්ගේ පන්ති තහනම් වෙනවා ඒක තුවක්කුවක් වගේ කියලා මං වාට ඉගියක් දෙන්නම් මේක ඊටත් එහා
1: චූටි මොකක් හරි දෙයකට වෙන්නේ
3: කියන්නේ මොකද්ද හිතන්නේ
1: අනේ මන්ද ඉති මට හිතාගන්න බෑ
3: මට තේරෙන්නේ නැහැ මේකට උත්තර දෙන්නේ කොහොමද කියලා
1: මකන කෑල්ලද
3: නැ මේ ළමයාගේ පන්ති තහනම් කරලා තියෙන්නේ ඒ ළමයාගේ අත නිසා
1: අත මොකද්ද
3: ඒ කියන්නේ අතේ මේ ඇඟිලි දෙකක් දික් කරලා ඩිෂුම්
1: කියලා
3: අත නිකන් තුවක්කුවක් වගේ අල්ලගෙන ෂුම් ෂුම්
1: අපේ ස්කෝලේ කොල්ලෝ අපිට හැම තුවක්කු දික්
3: මෙහෙනම් ඉතින් ඉස්කෝල සේරම වහලා වෙලාට මේ ගන්නට වැඩේ ගිහිල්ලා තියෙනවා. අපි ගොඩක් කලාට ප්‍රශ්න විසඳන්නේ එහෙම තමයි. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ ඇති වෙන්න හේතු වෙන අනිත් කාරණා ඔක්කොම එළියේ එහෙම්මම වෙන්න දීලා තිබියදී අපි කොහේ තැනක වලිගයක් අල්ලගෙන කරකෝනවා ඉවරයක් නැතුව.
1: ඒ කියන්නේ ඉතින් මිනිස්සු පොඩි ළමයි දරුවෝ ඉතින් මාර දුකක් විඳින්නේ ඉතින් මේක.
3: අපි ලෝකයක් හදලා තියෙනවා ප්‍රචණ්ඩත්වය හැමදාම නිවුස් වලට පෙන්නන. අපි ලෝකයක් හදලා තියෙනවා නිවුස් වල දේශපාලඥයෝ සහ ඒ යුද්ධ වලට මැදිහත් වෙලා ඉන්න කණ්ඩායම ඇවිල්ලා තමන්ගේ පැත්ත මෙතෙන්දි සාධාරණයි කියලා යුද වදින එක ගහගන්න එක මරා ගන්න එක ඇන කොටා ගන්න එක පිට වෙන කරන්න දෙයක් නැහැ අපිට මේක කරන්නම වෙනවා කියලා කියනවා ඒ කියන ගමන් පිස්තෝලයක හැඩයට ඇඟිල්ල උලුක් කරගෙන ඉන්නවා දැක්කම අපි ළමයින්ව ඉස්කෝල වලින් අයින් කරන්න හදනවා මොකද්ද අපි මේ කතා කරන ලෝක දෙක අපි
1: කිසිම බැලන්ස් එකක්
3: නැහැ නේ අපි මේ එක ලෝකයකද ඉන්නේ ලෝකද ඉස්කෝල තියෙන්නේ එක ලෝකයක යුද්ධ තියෙන්නේ වෙන ලෝකයකද කියලා හිතෙන තරම් එක්ස්ට්‍රීම් එන්ඩ් එකක තමයි ඉතින් මේක තියෙන්නේ
1: මේක හරි ලෙහන් අමාරු වැඩක්
3: නකොල. ලෙහන් අමාරු කියන්නේ මම දන්නේ නැහැ මේ වටරන් hina යනවා. ඉතින් මේවා කළා කියලා තාමත් ඇමරිකාව සහ නොයෙකුත් බටහිර රටවල් වල තාමත් ඉස්කෝල වල වෙඩි තියා ගන්නවා. තාමත් අපි වෙඩි තියා ගන්න එක පැත්තක තියමු ඉස්කෝල වල ළමයි ගහ ගන්නවා, මරා ගන්නවා, කල්ලි කණ්ඩායම් පිටින් ගහ මරා ගන්න අවස්ථා අපි දකිනවා මේ දකුණු ආසියාවේ රටවල් වල සහ මේ ලංකාවේ පවා. අපි එළියේ ප්‍රචණ්ඩත්වයට සපෝට් කරන කල්චර් එකක් මේන්ටේන් කරන ගමන් ඉස්කෝල ඇතුලේ විතරක් ප්‍රචණ්ඩත්වය ගැට ගහලා නවත්ත ගන්න ට්‍රයි කරනවා. කොහේ හරි වරදක් තියෙනවා සැන්ඩි. කොහේ හරි වරදක් තියෙනවා. මට හිතෙනවා අනින්න ඔයාට ටොක්කක්.
1: ඉතින් මට ටොක්කක්
3: කරනවා. මම විතර කාට ටොක්කක් කරන්නේ දෙන්නේ.
1: චාරිට අරිනකො.
3: ඌ පවුඩ්.
4: ගැස්මට
0: සියත. ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0815 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
5: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින දුරින් නිස්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මධ්‍යමයා කරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලුම පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස්. දැන්ම අමතන්න ප්‍රයිම් ගෲප් 1322.
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
4: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170 450 51.
5: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7-10 අමාරු වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
6: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
8: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝඩි අයිවා ෂාප් LMG ආ තේක බඩුවල ලස්සන
9: සර් ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
7: එයාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම හාගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
11: 98.2 FM

0: හවස 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු සියත ටෙලිවිෂන් ටෙලිවැකි දහසයි සැමරුම කොළඹදී රවීට ඇප වරායේ කන්ටේනරයක අයිස් කිලෝ 420ක් 22ටෙහි පෙත්සම් සලකා බැලීම හෙට ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට යෝජනා
1: උන්ගේ ස්කිල් එකෙන් දින පරිදිම තීරණය වෙන්නේ ඒතොර ඒගොල්ලන් හැරලා කියන්න බෑ කාටවත් මට මේක හම්බුන්නේ නැහැ අර හම්බුන්නේ නැහැ මේක හම්බුන්නේ නැහැ කියලා
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: 라당.
1: 하고 사약방울 안 해도 돼.
2: 오 마칼라.
1: 사약나가야?
2: 라섬겐. 오 마칼라. 오
1: 마칼라. 이 라섬드 게라르 해도.
2: 오 마칼라.
1: 나와 같은 분이야. 이 세리 라스나 그런 나간 데파가 왜다나? 어야 내가 라스나 그런 데 하도하면 왠네 따라라 이스콜올림 프라간다트야 이왓 그런 데 하도하게 왜다? 두두바 라스나 깨가도 왠데 왠데?
2: 아니 아니. 만 냈담 메게니깡.
1: 마굴게야 구하기. 어야 냈담 메가 파티야.
2: 메가 파리 마마 냈다.
1: 파티야.
2: 파티야.
1: 이래 메가 파티야.
2: 하리 하리.
1: මං කේක හිටියේ මේ ගන් ගැනනේ ඉස්කෝල පිස්තෝල
2: yes
1: පිස්තෝල දෙයිස්කේ
2: ඉස්කෝලවල පිස්තෝල
1: නැගගෙන ඉස්කෝලවල පිස්තෝලයක් හැදෙන්න කොළ කෑල්ලක් දිනුනොත් ළමයි අයින් කරනවා ඒ ඉස්කෝලේටම ඇත්ත පිස්තෝල ගනනලා සමහරු වෙඩි තියනවා ඒක වද්දන්නේ කොහොමද ඒ කෑල්ල ඒගොල්ලෝ කරන්න කියලා ඒ තරම් දක්ෂලෙස ඒක හෑන්ඩල් කරන්නේ කොහොමද කියලා මොකද ඔය වඩාම ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වෙන රටවල් වල ඉස්කෝල ඇතුළේ වඩාම ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ වෙන රටවල් වල අඩු ගානේ බටර් නයිෆ් එකක්වත් ඉස්කෝලෙට ගේන්න දෙන්නේ නැහැ.
2: ඒකනේ. ඒ
1: කියන්නේ වාර්තා තියෙනවා බර්ත්ඩේ එක දවසේ ගෙදරින් ඉස්කෝලේ පන්තිය ළමයින්ට දෙන්න ගෙදරින් කේක් එක අරගෙන ඇවිල්ලා ඒ කේක් එක කපන්න පිහියක් ගෙනාවා කියලාත් ළමයින්ගේ ඉස්කෝලවලි කෙලින්ම අස් අස් කරලා දාලා තියෙනවා. සමහර ඉස්කෝලවල ස්කවුටින් කරන ළමයි ඉන්නේ. ස්කවුටින් කරන ළමයි ගාව තියෙනවානේ පොඩි ටූල් සෙට් එකක්. ස්කවුටින් වැඩවලට ඕන. ඒකේ පිහියක් තිබුණා කියලා ළමයින්ව ඉස්කෝලෙන් අස් කරලා තියෙනවා.
2: මම යන්නේ මෝඩය යන්නේ.
1: මටත් තියෙන ප්‍රශ්නේ තමයි.
2: ඒ කියන්නේ එච්චරම තේරුමක් නැද්ද ගුරුවරුනේ ගොල්ලෝ?
1: සේෆ්ටි කන්සර්න් එකක්. කොමන් සෙන්ස් කියන්නේ.
2: තව එකක්.
1: තව එකක්නේ. මම මේ කතාව අරගෙන ඇවිල්ලා කියන්නේ මේ ඇමරිකාවේ ඉස්කෝල ගැන කියන්න ඕන හින්දා නෙවෙයි. අපි මෙන්න මේ විදිහට තමයි සමහර ජාතික මට්ටමේ ප්‍රශ්න විතරක් නෙවෙයි අපි එදිනදා ජීවිතේ හම්බෙන ප්‍රශ්නත් විසඳන්න සමහර වෙලාවට try කරනවා.
2: ඒ කියන්නේ උත්තර හොයන්නේ අපි එහෙමනේ.
1: උත්තර හොයන්නේ අපි එහා කොනෙන්. සමහර විට පොඩ්ඩක් සිහි කල්පනා වර්ගෙන දේවල් වලට මුහුණ දුන්නොත් අපිට ඉතාම සරලව බාර ගන්න පුළුවන් දේවල් පවා අපි ලෝක මට්ටමේ සටන් බවට පත් කරගන්නවා. ඉතින් ඒක තමයි ඉතින් මේක හැටි අපි ළමයින් ඉස්කෝලේ යවන්නත් එපා කොහොම හරි. ළමයින්ට කොහොම හරි උගන්වන්නත්
2: එපා.
1: ඒ ගමන් අපි ඒ ළමයින්ව කොහොම හරි ඩිසිප්ලින් කරගන්නත් ඕනේනේ. ඔය ඔක්කොම කරන්න ඉතින් අපි දන්න විදියටද? මේක
2: ඉතින් දන්න විදියද?
1: මේ අපි දන්න විදියට මේක තමයි මොකද මේකට කියන්නේ? මිනිස්සු අවුරුදු ගාණක් තිස්සේ වැඩි දියුණු කරගත්ත සාමාන්‍ය දැනීම කොමන් සෙන්ස් වල ලෙවල් එක තමයි මේ දාන්න පහක්.
2: ඔව්.

0: යන්න යමුද අපි ගිහින් ගමුද කාර් එක ගිහින් ගමුද වෑන් එක පුංචි කාර් නිවස
1: බලන්න ඉතල වඩ බෑග් එකේ බටර් නයිෆ් තුවක්කු හැඩයට නැමිච්ච වැරදිලා නැමිච්ච කඩදාසි කොළ තුවක්කු හැඩයට කාලා ඉතුරු වෙච්ච නයිස් බිස්කට් අනේ මේ තියෙනවා බලන්න තිබුණත් ඒගොල්ලෝ පොලිසියට කතා කරලා ගියා මෙන්න තුවක්කු අරගෙන
0: එහෙම නෑ එහෙම නෑ ඒ කියන්නේ ඒගොල්ලෝ අපිට වැඩි බුද්ධිමත් ඇත්තටම
1: ඒකට වඩා නම් මේ තාලිත් බුද්ධිමත් මේ කියන්න
0: මකලෝ ඔන්න මන් දැන් අහුව පුදුම කරන්න හදන්නේ ඇස් දෙක පහගන්න ඔන්න මකලෝ ඔයාට මතකද අර අපි පහුගිය දවස්වල මාළඹේ පුංචි කාර් නිවසේ අර කඩවත පැත්ත හදන එයා ප්ලේන් එක ගැන විස්තර කිව්වා ඇත්තටම තාම ඒකේ වැඩ ඉවර කරගෙන යන ගමන ඒ කියන්නේ වැඩ දැන් ඔන්න මෙන්න ඉවර වෙන්න තියෙන්නේ ඒගොල්ලෝ කියනවා කඩවත නුවර පාරයින හැදෙන මේ A320 aircraft එකේ වැඩ දැන් ගොඩක් දුරට ඉවරයි ඉවසීමෙන් ඉන්න ඒක කවුරුත් පුදුම කරන අමුතු වැඩක් වේවි කියලා ඒගොල්ලෝ කියනවා ඇත්තටම අපිට හිතාගන්න බෑ ඒක කොච්චර අමුතු වෙයිද කියලා මම මේ බලාගෙන ඉන්නේ මේ කඩවත එහා පැත්තේ නිකන් මේ කටුනායකක් ගහන්න යනවත් දන්නේ නැහැ කියලා අපි බලමු මොකද වෙන්නේ කියලා කොහොමවත් පුංචි කාර් නිවසට යන්න වාහන දිනෝ සුපිරියට අපි කලින් පැයත් කිව්වා ලීසින් පහසුකම් ගන්නකොට අපිට තියෙන ප්‍රශ්න ඔක්කොටම විසඳුම් ලබා ගන්න පුළුවන් සිංගෆිනා සමාගමේ ලීසින් සේවා නිලධාරි මාළඹේ පුංචි කාර් නිවසේ ඉන්න අයගලොත් එක කතා බහ කරලා ඔයාගේ වාහනයට ලීසින් පහසුකම හදා ගන්න පුළුවන් ඉතින් තක්සේරු සේවා තියෙනවා ඉන්ෂුරන්ස් පහසුකම් තියෙනවා ඒවත් එක්ක හොඳට තේ එකක් බීලා නිදහසේ කාලා බීලා නිදහසේ වාහනයක් අරන් එන ආපන ශාලාවක මාළඹේ පුංචි කාර් නිවසේ තියෙනවා කියන එක හොඳට මතක තියාගන්න. ඒකනේ ඇත්තටම මාළඹේ පුංචි කාර් නිවසේට හතර වටෙම කට්ටිය එන්නේ. ලංකාවේ ඉන්න හැම පැත්තෙම කුරුණෑගල, හෙට්ටිපොළ, මාතලේ, ඊට පස්සේ ගාල්ල, මාතර, අම්පාර, ත්‍රිකුණාමලේ ඔය වගේ හැම පැත්තෙන් කොළඹ මේ හැම පැත්තෙම මිනිස්සු මාළඹේ පුංචි කාර් නිවසට එන්නෙම ඒගොල්ලෝ මොලේ ඇතුව ඒ වැඩේ කරලා තියෙන නිසා. සහ වගකීමකින් යුතුව ඒගොල්ලෝ කස්ටමර්ස්ලට වාහන විකුණන හින්දා තමයි ඔය හතර දිබ්බාගෙම මිනිස්සු මාළඹේ පුංචි කාර් නිවසට එන්නේ. එතන ඇත්තටම ගොඩාක් වාහන අපිට මිලදී ගන්න වගේම අපේ වාහන විකුණ ගන්නත් පුළුවන්නේ. කියන්නේ හැම තැනින්ම ආපු වාහන එතන තියෙනවා. ඉතින් වාහනයක් ගන්න යනවා නම් විශ්වාසයක් තියෙන තැන තමයි මාළඹේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. වාහන ලොකු රේන්ජ් එකක් තියෙනවා. වාහන 400ක් විතර තියෙනවා. දැන් ගිහින් බැලුවත් මාළඹේ පුංචි කාර් නිවසේ ලොකු කාර්, පොඩි කාර්, වෑන් නනම් මනම් ඒ වගේ හොඳ වාහන සෙට් එකක් එතන තියෙනවා. ඉතින් යන්න වාහනයක් ගන්න හිතුන ගම චුට්ටක් ගිහිල්ලා බලන්න. තැන තියෙන්නේ මෙන්න මෙහෙම තමයි ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දියේ පුංචි කාර් පාර මාළඹේ. ඊළඟට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක තියෙනවා. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකටත් ගිහින් බලන්න කියලා කියනවා. www.punchikar.com
2: හද ගැස්මට සියත
3: සර් නේද එල්බී රන්නයි ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
4: ඒත් ලොකු කරලා නේද
3: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
6: සමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
7: Hi, I'm Shania, foreign campus.
8: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25%ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.
9: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු වරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
10: ඇලුමෙක්ස් නම් වරන්ටි විත් ගැරන්ටි.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
13: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
9: මං ඉතින් LB රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
13: LB රන්නය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
14: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තිබූ ඔබ සැමට ස්තුතියි.
15: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
16: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.7683 ස්තනයි 444 සීතා හදවත් දිනු හිතවත්කම.
13: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
9: මං ඉතින් LB රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
13: LB රන්නය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.

0: Adang.
1: එහෙනම් ඉතින් අද දවසත් නිමා වේගෙන යනවා. නිවුස් සහන්ඩත් වෙලාව ළඟයි. අපිට දැන් යන්නයි සිද්ධ වෙලා තියෙන.
2: අපි අවසාන වශයෙන් කතා කරනවා.
1: අපි අවසාන වශයෙන් කතා කරන්නේ මෙච්චරලා කතා කර කර හිටිය එක ගැනම තමයි.
2: තව ඉන්සිඩන්ට් එකක් අපි කියනවනේ.
1: ඔව්. ඔයාලට කියන්න මේකනම් හරිම විනෝදයි.
2: ඔව්.
1: කොලරාඩෝ වල මේ 2020 පැන්ඩමික් එක කාලේ.
2: ආ.
1: يعني මේ
2: කොරෝනා
1: කොරෝනා සමයේ. ඒ දවස්වල ක්ලාස් තිබුණේ ගෙදර ඉඳන්නේ.
2: ආ ඔන්ලයින්නේ.
1: ඔන්ලයින් ක්ලාසස් තිබුණේ. එක ළමයෙක් අවුරුදු 12යි මේ ළමයාට. එයා ඔන්ලයින් ක්ලාස් එකේ ඉගෙන ගන්න ගමන් කැමරා එක ඔන් කරලා ඉතින් ටීචර්ට යාව පේනවා. ඔන්ලයින් ක්ලාස් එකේ ඉගෙන ගන්න ගමන් එයා ගෙදර ඇතුලේ ප්ලාස්ටික් සෙල්ලම් තුවක්කුවක් අතට ගත්තයි කියලා එයාට ඔන්ලයින් ක්ලාස් තහනමක්
2: පැනවුණා.
1: හරි. තව සිද්ධියක් මම කියන්නම්. මේ ගිය අවුරුද්දේ ඉස්කෝලේක ළමයෙක් තරගයකට ඉස්කෝලේම ඇතුලේ පැවැත්වෙච්ච තරගයකට එයා ලියන හොල්මන් කතාවක්. ඒ හොල්මන් කතාවේ සිදුවීම් ප්‍රචණ්ඩ වැඩි කියලා ඒ ළමයාට පන්ති තහනමක් දීලා තියෙනවා. එතකොට මේ ඔක්කොම මෙහෙම ඇවිල්ලා තියෙන්නේ මොකක් වරද්දා ගැනීමෙන්ද?
2: නෑ, දැන් මකල ඔයා කියන දේවල් එක සමහරට කෙනෙක්ට හිතන්න පුළුවන් අපි මේ කියන්නේ කමක් නෑ, තුවක්කු අවුලක් නෑ කියන එක. එහෙම එකක් නෙවෙයි.
1: ඒක නෙවෙයි මේ කියන්නේ. තුවක්කු අනිවාර්යෙන් අවුල්. තුවක්කු ගේන්නොට්ටු නෑනේ ඉස්කෝලේකට. සහ අනිත් එක ළමයෙක් පුංචි කාලේ ඉඳන් එයාගේ අනාගතේ යම් කිසි ප්‍රචණ්ඩකාරී බවක් ඇතිවිය හැකි බව ප්‍රදර්ශනය කරනවා නම් ඒකට ඇටෙන්ඩ් වෙන්න ඕනේ. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ.
2: ඒ ඇටෙන්ඩ් වෙන විදිහ තමයි
1: නැවත හිතා බලන්න ඕනේ. නැණික ඒක අපි කොච්චර කොනකට ගෙනියනවද, කොච්චර එක්ස්ට්‍රීම් එන්ඩ් එකකට මේක තල්ලු කරගන්නවද කියන එක. මොකද ලෝකෙ පහුගිය කාලේ ආව කොන්සෙප්ට් එකක්, අදහසක් සීරෝ ටොලරන්ස් කියලා. ඒ කියන්නේ සමාජයෙන් ප්‍රතික්ෂේප කරන දේවල් සම්බන්ධයෙන් 1.1 දරා ගැනීමක් කරන්න ඔට්ටු නෑ. සීරෝ ටොලරන්ස් දරා ගැනීම බිඳුවයි. තුවක්කු කියන එක සම්බන්ධයෙන් පාසල් ළමුන් ප්‍රචණ්ඩත්වයට පත්වීම කියන එක සම්බන්ධයෙන් දරා ගැනීම බිඳුවයි. සීරෝ ටොලරන්ස් ප්‍රශ්නයක් නැහැ. ඒක හරි. හැබැයි ළමයින්ව අපි කොච්චර දුරට තේරුම් ගන්නවාද? අපි ප්‍රචණ්ඩත්වයට එරෙහිව සීරෝ ටොලරන්ස් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ගමන් පොඩි එකෙක් සෙල්ලමට කඩදාසියකින් හදන පිස්තෝලයක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් හැටියටද ගන්නෙ, නිර්මාණශීලී ක්‍රියාවක් හැටියටද? ළමයේ ක්ලියර හොල්මන් කතාවක් අපි බාරගන්නේ ප්‍රචණ්ඩත්වය ප්‍රදර්ශනය කිරීමක් හැටියටද, නිර්මාණශීලීත්ව ප්‍රදර්ශනය කිරීමක්
2: විදිහටද?
1: එහෙම කැලලකුත් මේකේ තියෙනවද? පාම්පෙත්ත කාපු ළමයා පාම්පෙත්ත පිස්තෝලයක හැඩයට කටින් හැපුවාම එයාව අපි ඉස්කෝලෙන් අස් කරනවා. එයා ඒ පාම්පෙත් ඔටුන්නක් හැඩයට කටින් හැපුවා.
2: ප්‍රශ්නයක් නැහැ.
1: එකම නිර්මාණශීලීත්වය නෙමෙයිද මේ තැන් දෙකේම පාවිච්චි
2: වෙන්නේ?
1: මං කියන්නේ මේ සියල්ල අපස්සට හරවන්න ඕනේ කියලා නෙවෙයි, ළමයින්ගේ අතට තුවක්කු දෙන්න ඕනේ කියලා නෙවෙයි. ළමයි ඉස්කෝලේට
2: කියන්නේ පොඩි ළමයාගේ නම් ඒ මානසිකත්වය අපි හදන්න
1: ඕනේ. හැබැයි අපි ඒක මම මතක තියාගන්න ඕනේ, අපි එළියේ ප්‍රචණ්ඩත්වය නඩත්තු කරනවා, ඉස්කෝලේ ඇතුළට විතරක් ප්‍රචණ්ඩත්වය ගේන එක අපි තහනම් කරගන්නවා. ඒකත් අපි තාම විකාර රූපී තැනකට තල්ලු කරගෙන යනවා. අන්තිමට වෙන්නේ ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම විහිළුවක් බවට පත් වෙලා ප්‍රචණ්ඩ වීම ඕකේ කරන්න සිද්ධ වෙනවා. අපි මොකක් හරි තැනක අපි හැමතිස්සම ස්වීට් ස්පොට් එක පහු කරගෙන යනවා. ආයි මේ පැත්තට දුවගෙන එනවා. ආයි ස්වීට් ස්පොට් එක පහු වෙනවා. ආයි අනිත් පැත්තට තල්ලු කරගෙන දුවනවා. ආයි ස්වීට් ස්පොට් එක පහු වෙනවා. හැම දෙයකම තියෙනවා ස්වීට් ස්පොට් එකක්.
2: යස්.
1: ඒක තියෙද්දි කොතනද කියලා අපි කවුරුත් දන්නේ. ඒක තමයි ප්‍රශ්නේ.
2: අද පාඩම අවසානයි. හෙඩ එනවා. මම සන්ඩේ.
1: මම මකලෝනේ.
2: යස්. මේ ජාලි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: සියත ටෙලිවිෂන් ටෙලිවැකි 10යි සැමරුම කොළඹදී. වරායේ කන්ටේනරයක අයිස් කිලෝ 420ක්. 22ටෙරෙහි පෙත්සම් සලකා බැලීමේ හෙට. රවීට ඇප. නේපාල ජලගැල්මෙන් මියගිය සංඛ්‍යාව 900 ඉක්මවයි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
2: සෑම මොහොතක්ම රසවත්ක

0: එකක් RDB Youth Plus ඉදරුම් ගිනුම
1: ලෝක පොල් දිනේට සමගාමීව සැප්තැම්බර් 2 වනදා රට පුරා තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර ලෙස තැඹිලි ගම්මාන 75ක් පිහිටුවීම දැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පොල් සංවර්ධන අධිකාරිය

0: සියත ටෙලිවිෂන් ටෙලිවැකිය විශේෂාංග දහසක් විකාශය කිරීම වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවය අද පැවැත්වුණා. ඒ බත්තරමුල්ල වෝටර්සේජ් පරිශ්‍රයේදී. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සාමාන්‍ය අධිකාරී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ විසින් රචනා කරමින් ඉදිරිපත් කරන සියත ටෙලිවිෂන් ටෙලිවැකිය මේ වන විට රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට පත් විශේෂාංගයක්. ටෙලිවිෂන් ටෙලිවැකිය ඉදිරිපත් කරනු ලබන්නේ දේශපාලන, ආර්ථික සහ සමාජීය ගැටලු පිළිබඳ විශ්ලේෂණාත්මකව ජනතාවට කරුණු ගෙනෙමින්. සියත ටෙලිවිෂන් ටෙලිවැකිය විශේෂාංග දහසක් විකාශය කිරීමේ සැමරුම් උත්සවය සඳහා වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් එක්ව සිටියා. මේ එහිදී අදහස් පළ කළ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාරියප්පෙරුම.
1: පුංචි තිරේ පුවත් දිනපතා බලන අපට නවම අත්දැකීමක් ලබා දුන්නේ මීට දින දහසකට පෙර ආරම්භ කරන ලද ටෙලිවිෂනයේ කතුවකය නොහොත් ටෙලිවිෂන් ටෙලිවැකියයි. සියත ප්‍රවෘත්ති නරඹන ලංකාවාසී මෙන්ම ලෝකවාසී ලාංකිකයන් කෙතරම් මේ විශේෂාංගයට ඇලුම් කරනවාදැයි සොයා බලන විට එනී යන්නේ නූතන ඉලෙක්ට්‍රොනික මාධ්‍ය තුළ මෙතරම් ජනතා ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වූ එකම ප්‍රවෘත්ති විශේෂාංගය මෙම ටෙලිවැකිය බවයි.
0: වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා ප්‍රවීණ රංගන ශිල්පිනි සංගීතා වීරරත්නද එහිදී අදහස් පළ කළා.
2: සියත අපිත් අලුමතින් නැගිට්ට මාධ්‍ය ආයතනයක් බව ඔක්ලන්ට මතක් කරන. අදින් වසර 16කට පෙර අපුව ගිනිබත් කළ අවස්ථාවේ ගොඩක් අය හිතුවා සියත ඉවරයි, සියත අවසාන. ගිනි තිබ්බ විතරක් නෙවෙයි, ඇත්තටම මාධ්‍ය ආයතනයක් පවත්වාගෙන යන්න අවශ්‍ය බොහෝ දේ තහනමට ලක් කරා. බාධක පැමිණුවා, ප්‍රශ්න පිට ප්‍රශ්න පැනෙව්වා. අපුව ගිනි තිබ්බේ එවකට පැවති බලයට අනුගත නූන නිසා වෙන්න ඇති. නිදහස් මතයක් දරන්න පුරවැසියන් වගේම මාධ්‍ය ආයතයකට නම් අයිතියක් තියෙනවා කියන සමාජය බිහි කිරීමට තමයි සියත අලුමතින් නැගිටලා ඔබ වෙත ආවේ කියන එක ටෙලිවැකියේ 1000ක් සම්පූර්ණ වෙන අද දවසේ මුළු රටටම කියලා තියෙනවා.
0: මේ සියත ටෙලිවිෂන් ටෙලිවැක්කිය රචනා කරමින් ඉදිරිපත් කරන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සාමාන්‍ය අධිකාරී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලකි.
3: එක එක කෙනාට එක එක පාට තියෙනවා, දේශපාලන දර්ශන තියෙනවා, කණ්ණාඩි තියෙනවා, ඒ ඔක්කොම දාගන්න ප්‍රශ්නයක් නැහැ. එක තැනක් එනවා කාගෙන් හරි මෙතන ඇහුවොත් අත උස්සලා කියන්න, ආස නැද්ද මේ රට සිංගප්පූරුවක් වෙනවද, ආස නැද්ද මේ රට ජපානයක් වෙනවට, ආස නැද්ද මේ රට දියුණු රටක් වෙනවට, අකමැතිද? හැමෝම අත උස්සලා කියනවා නෑ කැමති. ආස නැද්ද දරුවන්ට දවසක අපි අද ලෝකේ යන ලස්සන රටක් දෙන්න? හැමෝම අත උස්සනවා ඌ කියලා. ඒ නිසා අපි දෙගොල්ලොම හෘදයාංගමයි. මං එතන ඉඳලා ලියන්නේ.
0: 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා හෙට කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කිරීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත්තේ අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන විසින්. එම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද අගවිනිසුරුවරයා. අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග විනිසුරුවරුන් එහි සෙසු සාමාජිකයන් වනවා. 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් ගොනු කිරීමට ලබා දී තිබූ කාලය අදින් අවසන් වුණා. සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 30කට ආසන්නයි. 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය 18 වනදායි. එදිනට සිට සංශෝධනයට එරෙහිව සහ ඊට සහාය පළ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට දින 14ක කාලයක් හිමි වුණා. එම පෙත්සම් විභාග කර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින 3ත් 21ත් අතර කාලයක් තුළ සිය මතය කථානායකවරයා වෙත දෙනුම් දිය යුතුයි. ආණ්ඩුවේ කණ්ඩායම විපක්ෂය නියෝජනය කළේ නම් 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයට විරෝධය පළ කරනු ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
4: එක්කෙනා එක ගානේ පෙත්සම් දැම්මා නම් 159ක් බාර දෙන්න පුළුවන් ආණ්ඩුවට පක්ෂව. ඒක හැම ආණ්ඩුවක්ම කරානේ බලයේ ඉන්නකොට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේවා හර්ධ සාක්ෂියට එකඟව කරන දාන පෙත්සම්ද කියන එකනේ. ජනතා විමුක්ති පෙරමුණ මේ බලයේ ඉන්න උදවිය විපක්ෂයේ හිටියන. මේ වෙන ආණ්ඩුවක් මේ 22 සංශෝධනය ගේනවනම් අද මේ ආණ්ඩුවේ උදවියේ විපක්ෂයේ හිටියානම් ඔබ ඔයා හිතනවාද මේකට පක්ෂව වැඩ කරයි කියලා? එලාට කතාබහ පටන් අරගෙන ලිප්ටන් වටරවුම කොටුව දුම්රිය පොළ මුදල් අමාත්‍යාංශයේ ඉස්සර සම්පූර්ණයෙන්ම මේවා වට කරගෙන අධිකරණ අමාත්‍යාංශයේ ඉස්සර අට්ටාල ගහගෙන අම්මා උපවාස දාගෙන මං හිතන්නේ මේ වෙනකොට පොලිසිය කඳුළු ගෑසුත් ඉවර ඇති ගහලා.
0: ආණ්ඩුව ඒකාධිපතිවාදයකට රට ගෙන යාමට උත්සාහ දරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පැවසුවේ.
5: බරවා කකුලට බේත් ගන්න ගියහම බැන්දේ පිටට. එතකොට දැන් මේක කරන්නේ මොකද්ද? පිටේ බේත් බැඳ ගන්න ඕනිකමට ආණ්ඩුව ජනතාවට බරවා කකුල පෙන්නලා උත්තර හොයන්න හදනවා. ඉතර විදියට රටේ ජනතාව මෝඩයාට අන්දන්ඩ අන්දගෙන තමුන්ගේ ඒකාධිපතිවාදයට රට ගෙනියන්න ඉඩ දෙන්න පුළුවන්ද?
0: කඩිනමින් ආණ්ඩුව බලයෙන් පහ කරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියා සිටියේ.
6: මට එක සහතිකයක් දෙන්න පුළුවන්. වැඩි කල් යන්නේ නැහැ. ගොඩක් අය කියනවා 159ක් ඉන්නවා කියලා. ගොඩක් අය කියනවා 159යි කියලා. එළවනවා. ලියලා තියාගන්න. එළවන එක එළවනවා. හොඳට හිතේ තියාගන්න. සමහර අය බය වෙන්න පුළුවන්. අපිට ඒක අදාළ නැහැ. අපි දේශපාලනේ තෝරගෙන තියන්නේ රටට ජාතියට මොනවා හරි කරන්න. අපේ හාමුදුරුවනේ අපේ සංස්කෘතිය ඉවරයි.
0: ආණ්ඩුව පලිගැනීම් සිදු කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පැවසුවේ.
7: පලිගැනීමේ චේතනාව අද රාජ්‍ය නිලධාරී ඔක්කොම කවුද දැන් ඇතුලේ ඉන්නේ? ඇතුලේ ඉන්න මිනිස්සු එළියේ ඉන්න ඕන මිනිස්සු. එළියේ ඉන්න මිනිස්සු ඇතුලේ ඉන්නවා. කවුද කැරන් බෝඩ් බෙදුවේ? කැරන් බෝඩ් ඔක්කොම කරපු මිනිහා ඇමරිකාවේ අලුත් ගමගේ ඇතුලේ බෙදුව මිනිහා ඇතුලේ. ඊළඟට අර පාස්පෝර්ට් එකේ ඉලුප් පිටිය ඇතුලේ ප්ලෑන් කරපු මිනිහා එළියේ. මේවා කියනකොට සමහර අයට රිදෙයි. ඒවා ඩීල් කරලා අල්ල ගන්නවා ආණ්ඩුව. ආණ්ඩුවට හොඳ නම් ඒ මිනිහා එළියේ.
0: විපක්ෂය ආණ්ඩුවට එරෙහිව එක් වේදිකාවකට පැමිණ සිටින බවයි නියෝජ්‍ය මාත්‍ය සුනිල් වටගල සඳහන් කළේ.
8: පදනම් විරහිතව අපි වේචනය කරන, පදනම් විරහිතව අපි සම්බන්ධයෙන් කටයුතු කරන සුන්බුන් විපක්ෂයේ ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් අපි ගෙනල්ලා තිනවා. ණයයි මුගටියයි අර මොකක් හරි වුණාම එක කොටේ නැගලා යනවලුනේ. දැන් එක කොටේට අපි ගෙනල්ලා තියෙයි. කලින් විවේචනය කරපු රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසයි එකතු වෙලා පාටලි චම්පිකරණවක එක වේදිකාවේ, උදේ ගම්මන්පිල එක වේදිකාවේ, විමල් වීරවංශ එක වේදිකාවේ ආණ්ඩුව පැත්තට පොළු පහරවල් එල්ල කර
0: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක අපමත මුදාහැර තිබෙනවා. ඒ අද පස්වරුවේ ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වර්ෂවිතාන මන්ත්‍රී රවි කරුණානායක රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළා. අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. රාජ්‍ය ආයතනයක විශේෂ ව්‍යාපෘතියක් සඳහා බදවාගත් සේවකයන් 3 දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට අලාභ සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වුණා. මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස මන්ත්‍රී රවි කරුණානායකට අල්ලස් කොමිසම දෙනුම් දී තිබුණේ මීට පෙර අවස්ථාවකදී. එහෙත් මන්ත්‍රීවරයා නොපැමිණීම හේතුවෙන් අල්ලස් කොමිසමේ නිලධාරීන් පසුගියදා ඔහුගේ නිවසටද ගොස් තිබුණා. එහිදී මන්ත්‍රී රවි කරුණානායක කොමිසමෙන් ඉල්ලා සිටියේ තමන්ට වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව කළ දැනුම් දීමක් මත මන්ත්‍රීවරයා අද කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. කොළඹ වරායේ කන්ටේනරයක තිබී අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 420ක් පමණ සොයාගෙන තිබෙනවා. මද්‍රව්‍ය තොගය සොයාගනු ලැබුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව අධිකරණ නියෝගයක් මත සිදු කළ පරීක්ෂාවකදී. මෙම මද්‍රව්‍ය තොගය පකිස්තානයේ සිට මෙරටට එවා ඇති බවද මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා. සිද්ධිය සම්බන්ධයෙන් දෙමටකොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන සඳහන් කළේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිලද පාරිභෝගිකයන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි ඉහළ නංවන බවයි.
9: අද උදේ අපි විශේෂ සාකච්ඡාව පවත්වලා ඒ වැඩි වුණ පිටිමිලට සාපේක්ෂව ග්‍රෑම් 450ක් බර පාංගෙඩියක් රුපියල් 10කින් වැඩි කිරීමට අද මැදම රාත්‍රියේ ඉඳලා අපි සමස්ත ලංකා බේකරිමියන්ගේ සංගමයෙන් වැඩි කරේ පාන් මිල විතරයි. අපිට පොඩි කෑම වලට අපි මෙල අවස්ථාවේ තීරණයක් ගත්තේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම පොඩි කෑම මිලත් ඉහලා දෙමිය යුතුයි. මොකද මේ වෙනකොට පාන් පිටි විතරක් නෙවෙයි බේකරි නිෂ්පාදන අවශ්‍ය කරන සියලුම අමුද්‍රව්‍ය වල මිල ඉහලා ගිහිල්ලා තියෙනවා. සංගමයෙන් තීරණය කරන්න හැ මෙච්චර මුදලකින් වැඩි කරන්න කියලා අපි සමස්ත බේකරිමියන්ගේම ඉල්ලා සිටිනවා. පොඩි කෑම වල මිල ජනතාව අපහසුතාවටපත් නොවන ආකාරයෙන් යම්කිසි වැඩි කිරීමක් සිද්ධ කරගෙන මහ ජනතාවත් පාරිභෝගික ජනතාවත් ආරක්ෂා වෙන පරිදි මේ මිල වැඩි කිරීම සිද්ධ කරන්න කියලා පිතා කරුණාවෙන් සියලු බේකරිමියන් ඉල්ලීමක් කරන මේ අවස්ථාව.
0: තිරිඟු පිටි මිල ඉහළ යාම හමුවේ පරාටා කොත්තු රොටි ඇතුළු පිටි ආශ්‍රිත ආහාර මිල ඊයේ සිට ඉහළ දැමීමට ආපන ශාලා හිමියන්ගේ සංගමයද කටයුතු කළා. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනු ලැබුවා. රුපියල් 414ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 399ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල පහත දමා ඇත්තේ රුපියල් 20කින්. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 475ක් බවයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. මෙම මාසයට අදාළව ඩීසල් හෝ භූමි තෙල් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බවද සංස්ථාව ප්‍රකාශ කළා. මේ අතර පෙට්‍රල් මිල පහත ගියද ත්‍රිරෝධරත ගාස්තුවල අඩුවීමක් සිදු නොවන බවයි ත්‍රිරෝධරත සංගම් පැවසුවේ. සමස්ත ලංකා ත්‍රිරෝධරත රියදුරන්ගේ සංගමේ සභාපති සුදිල් ජයරුක් සඳහන් කළේ පෙට්‍රල් මිල රුපියල් 250 දක්වා පහත යන තෙක් ත්‍රිරෝධරත ගාස්තු අඩු කළ නොහැකි බවයි.
10: සාමාන්‍යයෙන් හයර් ගාස්තු රුපියල් 100ට ධාවනයේදී පෙට්‍රල් රුපියල් 250කට අඩුව තියෙද්දි ඉතින් ඒ මිල දක්වා අඩුවීමක් සිදු වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ සාහන සලසා දෙන්න. නැතුවොත් අපිට ඒ සාහන සලසා දෙන්න බැහැ. මොකද මේ දැවෙන ආර්ථිකයෙන් අපි ගොඩාක් පීඩාවට පත් වෙලා තියෙනවා. සරම වෘත්තිකය වශයෙන් අපි රජයට සෑහෙන සහයෝගයක් ලබා දෙන්න තියෙනවා මේ රජයේ බලයට පත් කරගන්න. ඉතින් ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා සහන රැසක්. මේ සහන රැස රජයේ විසින් අපිට තාම සලසා දීලා නැහැ. කොහොම වුණත් අපි 250ට වඩා අඩුවීමක් දක්වා ගමන් නොකරොත් තෙල් මිල අයර් ගාස්තු අඩු කිරීමට අපිට හැකියාවක් නැති බව මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරතියි.
0: මෙම වසරේ මුල් මාස 7 මෙරට අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 10,000 ඉක්මවා තිබෙනවා. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මේ බව සඳහන් කළේ 2026 ජූලි මාස අපනයන කාර්ය සාධනය ඉදිරිපත් කරමි. ඔහු සඳහන් කළේ ජනවාරි සිට ජූලි මාසය දක්වා ගත වූ මාස 7 තුළ අපනයන ආදායම ලෙස ඇමරිකා ඩොලර් මිලියන 10,437ක් වාර්තා වී ඇති බවයි. එවැනි අපනයන ආදායමක් වාර්තා වූ පළමු අවස්ථාව මේ බවද සභාපතිවරයා සඳහන් කළා. වෙළඳ භාණ්ඩ අපනයනයේ පහත යාමක් සිදු ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පැවසුවා.
11: වෙළඳ භාණ්ඩ අපනයනයේදී යම්කිසි පසුබැසීමක් තියෙනවා. ඒකට හේතුව තමයි අපගේ වෙළඳ භාණ්ඩ අපනයන ආදායමෙන් 40%කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ අපේ අපරල්. අපරල් කර්මාන්තයේ යම්කිසි අඩුවීමක් පෙන්වුම් කරනවා පසුගිය ජූලි මාසෙත් ඒ වගේම පසුගිය මාස කීපෙත්. ඒකට හේතු වෙලා තියෙන්නේ ගෝලීය වෙළඳ පොළ තුළ විශාල වශයෙන් අපගේ අපරල් කර්මාන්තය සඳහා ගෝලීය වෙළඳ පොළ ඉල්ලීමේ අඩුවීමක් තියෙනවා. යුදමේ තත්ත්වයත් එක්ක බාධාවක් ඇති වෙලා තියෙනවා කියලා අපනයන ශේෂ්ත්‍රයේ විශාල වශයෙන් කම්පිටිටිව් වෙන්න. ස්පොට් එක අඩු වෙන්න අපේ තේ කර්මාන්තය බලපානවා. මොකද සමස්ත තේ අපනයන 35%ක වැඩි ප්‍රමාණයක් යන්නේ මැද පෙරදි කලාප වලට. මොකද මේ වෙනකොට අපගේ අපනයන කරුවෝ අපි එක්ස්පෝර්ට් කරාට මොකද මේ වෙනකොට අපි ශාලා වශයෙන් මැද පෙරදිග එක්ස්පෝර්ට් කරන ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 110 කට ප්‍රමාණය අඩුවීමක් තියෙනවා ගිය වසරට වඩා.
12: විදේශීයත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
0: නේපාලයේ සිදු වූ ජල ගැලීමලින් මියගිය සංඛ්‍යාව 903ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 4,200කට අධික පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින බවයි. සොයාගත් මෘතදේහ ගොඩගැසීම හේතුවෙන් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් එම මෘතදේහ වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල මිහිදන් කිරීම සිදු කරන බවයි නේපාල අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. ජලගැලීම් හේතුවෙන් උමන් මාර්ග තුළ සිර වූ පුද්ගලයන් මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ජලවිදුලි සේවකයන් 933 පමණ අතුරුදන් වී සිටින බව සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වුණා.
12: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: ක්‍රීඩා සමාජ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් ඉහළ නැංවිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සමාජික ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංකක්කාර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
13: ජාතික කොන්ත්‍රාත්තුවල වෙන ක්‍රීඩකයන් ප්‍රමාණය අපි යම්කිසි අන්දමකට අඩු කරන්න ඕනේ. මොකද ඉන්න හොඳම ක්‍රීඩකයන්ට ලංකාවේ ක්‍රිකට් වලට ගහන්න ආසාවේ ප්‍රයිඩ් එක ඇති කරන්න නම් තමයි කොන්ත්‍රාත්තුවේ තියෙන්න ඕනේ ඒ ප්‍රයිඩ් එක. ඒ වගේම විනිමය තක්සේරුවක් තියෙන්න ඕනේ මේක ලබා ගන්න ජාතික තලයට ඇවිල්ලා ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම උන්ට ඒක හරි වේතනයක් තියෙන්නත් ඕනේ. ඉතුරුට මොනවද වෙන්නේ කියලා අහුවොත් අපි හැම වෙලාවෙම බලන්නේ ක්‍රීඩා කරලා හොඳටම කරන කට්ටියට අපි ඒ දේ ලබා දෙන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩාවේ නඩත්තුල ඉන්න හුඟක් කාලයක් නඩත්තුල ඉන්න පුළුවන් හොඳ ක්‍රීඩකයන්ට ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. ඉතින් අපි බලනවා ඩොමෙස්ටික් ක්‍රිකට් ගහනාගේ මැච් ෆීස් සෑහෙන වැඩි කරන්න.
0: ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ටෙස්ට් හිස්වැසුම නොලැබීම සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් එහිදී කුමාර් සංගක්කාරගෙන් ප්‍රශ්න කළා.
13: දිනුක් හෙට්ටිආරච්චි ගැන මම ඒක හරියටම දන්නේ නැහැ. මගෙත් එක්ක මං හිතන්නේ දිනුක් ගැහුවා ඒ ටෙස්ට් මැච් එක මට මතක හැටියට ඉතාමත් හොඳ සමත් දඟපන්දු යවන්නේ. ටෙස්ට් කැප් එක පිළිබඳ මම දන්නේ නැහැ. අපිට ඒක හොයලා බලන්න පුළුවන්. මට මතක හැටියට අපි නම්බර දාපු ටෙස්ට් කැපුත් ගෙනාව එක කාලෙකට. අපි ගහන කාලේ තමයි මගේ ටෙස්ට් මැච් කැප් එක ඉංගලන්තෙදී කවුරු හරි මගේ රූම් එකෙන් අරන් ගිහිල්ලා තිබ්බා. මම දන්නේ නැති නිසා මට ටෙස්ට් කැප් එක නැහැ. නමුත් ඔහුට ටෙස්ට් කැප් එක ඔෆිෂියලි ලබා දීලා නැත්නම් ඒක අපි සලකලා බලන්න ඕනේ. මොකද ටෙස්ට් කැප් එක කියන දේ මම එකම ටෙස්ට් කැප් තමයි ඇන්නේ අන්තිමට ඉරිලා මේ වෙලාව අපිට ඒකේ සෑහෙන ප්‍රයිඩ් එකක් තිබ්බා. සමහරවිට හොදන්නෙත් නෑ අපි තියන් ඉන්නවා. ඉතින් ඒකේ ලොකු වැලියු එකක් තියෙනවා. ඉතින් ඔහුට ඒක මම හිතන්නේ ලබා දෙන එක අපිට ලැබිලා නැත්තම් ඒක අපිට සලකලා බලන්න ඕනේ දෙයක්. මොකද ඒ කිව්ව වගේ ටෙස්ට් ක්‍රිකට් ගහනවා කියන එක ලොකු වාසනාවක්.
0: මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් පුද්ගලික අත්තිකාරම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයා ගෙන ඇති තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය රීට් ආඥාවක් නිකුත් කළා. ඒ ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමල සමාජිකයන් පිරිසක් විසින් ඉදිරිපත් කළ පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින්. යලි සිරස්තල සියත ටෙලිවිෂන් ටෙලිවැකි දහසයි සැමරුම කොළඹදී. වරායේ කන්ටේනරයක අයිස් කිලෝ 420ක්. 22ට එරෙහි පෙත්සම් සලකා බැලීම හෙට. රවීට ඇප. නේපාල ජලගැල්මෙන් මියගිය සංඛ්‍යාව 900 ඉක්මවයි. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබරාත්‍රියක්.
12: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: අපි අද යන්නේ වෙනස් තැනක තියෙන මගුල් ගෙදරකට.
2: අපි ඉතින් ඒ ගැන වැඩි විස්තර ඇහුවේ අටවන බුවනක සඳුද වැටෙන සිකුරාදට වගේ ස්ටේජ් ඩ්‍රාමාස් ඩිරෙක්ට් කරපු චාලක රණසූරියගෙන්.
1: පෝරකේක මගුල් ගෙයක් ගන්න නේද යන්නේ?
3: අටවන බුවනක තමයි අවසන් කරුටි මිච්ච නාට්‍ය. ඊට පස්සේ 2026 මේ අවුරුද්දේ කරන අලුත්ම නාට්‍ය තමයි පෝරකේක මගුල් ගෙයක්.
2: ගොඩක් ෆේමස් අය ඩ්‍රාමා එකේ ඉන්නව නේද?
3: ජෙනට් ඇන්තනි, දිනක්ෂි ප්‍රියසාර, කුසල් මදුරංග සහ චනුක සංදීප් තමයි රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්නේ. නිෂ්පාදනයෙන් දිලුපණි රෝෂිනි අල්වි සහ ආශා ලොකුවඩුගේ සම්බන්ධ වෙලා ඉන්නවා.
1: පිටකවරි බලලා පොත කියවන්න බෑ නේද?
3: ජෙනට් ඇන්තනි වික්ෂුන් වහන්සේ නමකගේ චරිතයක් තමයි මේ නාට්‍ය නිරූපණය කරන්නේ. පෝස්ට් එක එළියට දැම්මට පස්සේ ටිකක් විවේචනත් එල්ල වෙලා තිබුණා. මෙහෙම ආගම හාස්‍යයට ලක් කරන්න එපා කියන එක. නමුත් මම ආරාධනා කරනවා මේක නාට්‍ය බලලා ඉන්න කිසිම අකටයුත්තක් සහ එහෙම හාස්‍යයට ලක් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නාට්‍ය ඇතුලේ ඉතේ රටේ වෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තමයි මේ නාට්‍ය මම රචනා කරේ.
2: කවද්ද අපි ඩ්‍රාමා එක බලන්න එන්න ඕනේ?
3: සැප්තැම්බර් මාසේ 12 වෙනිදා හැම නැත්නම් 13 වෙනිදා නාමල්මාලනී පුංචි තියටරේකට ඇවිල්ලා නාට්‍ය බලන්න. ඊට පස්සේ ඔබ දෙන අදහස ඉතාම වටිනවා අපිට.
0: Talk of the Town.
1: බොලිවුඩ් වල කින් කාන් කියන්නේ නිකම්ම නිකන් නමක් විතරක් නෙවෙයි කියලා පහුගිය දවසක ෂාරුක් ආයෙම ඔප්පු කළා තියෙනවා.
2: අලුත්ම ක්‍රෝල් සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් වැලියේෂන් එකට අනුව ෂාරුක් ඛාන්ගේ බ්‍රෑන්ඩ් වැලියු එක ඇමරිකානු ඩොලර් මිලියන 177.9ක්.
1: ඒ කියන්නේ මෙච්චර කාලයක් මේ ලිස්ට් එකේ උඩින්ම හිටපු විරාට් කොහලිවත් පහු කරගෙන ෂාරුක් ඛාන් ආයෙමත් ඉන්දියාස් මෝස්ට් වැලියුබල් සෙලිබ්‍රිටි බ්‍රෑන්ඩ් එක වෙලා තියෙනවා.
2: දැන් මේ රෑන්කින් එකේ නම්බර් 2 ඉන්නේ රන්වීර් සිං. බ්‍රෑන්ඩ් වැලියු එක ඇමරිකානු ඩොලර් මිලියන 162.9ක්. නම්බර් 3 ඉන්නේ විරාට් කොහලි.
4: රෙඩි.
0: Talk of the Town.
4: හද ගැස්මට සියත
5: ඔබ නොදන්න මෙඩිසින්
6: අගිරු දිර පීඩනයට එමත් නැත්නම් ප්‍රෙෂර් එකට හැමදාම බෙහෙත් බොන්න ඕනේද?
5: ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණුකමගේ සමග
6: බොහෝ දෙනෙක් අපෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි ප්‍රෙෂර් එක හැදුනහම එහෙම නැත්නම් අධි රුධිරේ පීඩනය හැදුනහම වෛද්‍යවරයා විසින් නිර්දේශ කරපු බෙහෙත් වර්ග ටික හැමදාම එහෙමත් නැත්නම් ජීවිතේ තිනකම බොන්න ඕනේද කියන කාරණාව. මුලින්ම කියන්න ඕනේ ඔබට අධි රුධිරේ පීඩනේ වරක් හැදුනට පස්සේ එය ජීවිත කාලය පුරාවටම තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එය නිට්ටාවටම සුව කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබට දෙන ඖෂධ වලින් කරන්නේ ඒ රෝගය తాවකාලිකව පාලනය කරලා තබා ගැනීමක් පමණයි. ඔබ අතරමඟදි වෛද්‍ය උපදේශකින් තොරව මේ ඖෂධ නතර කළොත් එහෙම මේ රෝගය නිසා ඇතිවන සංකූලතාවයන් වලට ඔබ ලක් වෙන්න ඉඩ තියෙනවා. මොකද අධි රුධිර පීඩනය කියන්නේ කිසිම රෝග ලක්ෂණයක් ඔබට පිටතින් නොපෙන්නා වුණත් ඔබගේ සිරුරේ තියෙන වැදගත් ඉන්ද්‍රියන් වලට හානි කරන්න පුළුවන් රෝගයක්. කාලයක් තිස්සේ අධි රුධිර පීඩනය පාලනයකින් තොරව තිබුණොත් එහෙම ඔබගේ හදවතට, මොළයට, ඇස් වලට වගේම වකුගඩු වලටත් හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ අධි රුධිර පීඩනය හොඳින් පාලනය කරගත්තේ නැතිනම් අධි රුධිර පීඩන නිසා ඇතිවෙන්න පුළුවන් මාරාන්තික සංකූලතාවයන් වන මොළයේ රුධිරනහර පුපුරායෑම් හෙවත් ආඝාත තත්ත්වයන් වගේම හෘදය අබාධ උනත් ඇති වෙන්න පුළුවන්. හොඳ ආහාර පානනකින් ඔබගේ දේහේ බර අඩු කර ගැනීමෙනුත්, ඒ වගේම නිතිපතා ව්‍යායාම කිරීමෙනුත්, ඊට අමතරව ඔබගේ ජීවන රටාවේ යම් යම් වෙනස්කම් සිදු කර ගැනීම මගිනුත් සමහර වෙලාවට ඔබට පුළුවන්කමක් ලැබෙනවා ඖෂධ වලින් තොරව රුධිර පීඩනය පාලනය කරගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
5: ඔබ නොදන්න මෙඩිසින්
2: මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
7: ආ එන්න සර්. මල්ලී එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
8: මං ඉතින් LB රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
7: LB රන්නයි තමයි මගේ හයිය.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලමි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
11: මේ සතුන් අතරින් උපය ජීවියෙකු වන්නේ 1. සලමන්දරා, 2. දියකාවා.
2: ඉස්කෝලේ 7 වසරේ ඉගෙන ගන්න කඩවත දෙවුදු මෙත්සරණේ අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න.
12: ඔයා ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
13: Yapa Pocket Money.
12: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
14: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
15: මොකෝ මේ තරහින්?
16: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
17: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: සීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
19: සර් නේද LB රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් LB එකට ගියේ.
20: ඒත් ලොකු කරලා නේද?
19: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
21: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
22: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ Alice නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
21: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී ආ තේක්ක බඩුවල ලස්සන.
23: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
21: එයාගේ නම සීතා.
22: සීතා
21: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
14: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
24: The Bank සංග්‍රහව ලෝකයේ විශිෂ්ටතම බැංකු 10 අතරින් Commercial Bank of Sri Lanka අංක 1 බැංකුව ලෙස ශ්‍රේණිගත කර ඇත. මේ විශිෂ්ටත්වය ලබන්නට අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට ස්තුතියි.
25: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
26: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
25: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
26: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
25: හතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
26: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
25: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්වියු කරන්නේ එක සැරේයි.
7: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
27: LB රන්නය තමයි මගේ හයිය.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
13: 98.2 98.4 දෙව.

0: දැම්වලව රාත්‍රි 7:03.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

රාත්‍රී 7යි විනාඩි 9යි. කොහොමද ඉතින් ඔයාගේ වීකෙන්ඩ් එක? කොහොමද ඔයාගේ ලොง වීකෙන්ඩ් එක? කොහොමද ඔයාගේ අත තවස? ඇත්තම කිව්වොත් මේ වීකෙන්ඩ් එක මට ටිකක් ලොකු වීකෙන්ඩ් එකක් වුණා. ස්පෙෂලි සියත ආදරේ කහන අපි දෙන්නට නේද? කත අපිට පෝය වැටුණා, රජේ නිවාඩු දවසක් වැටුණා. ඒ දවස් දෙකේම සියත ආදරේ කා නැතුව අපි සැනසීමේ මේ විදිහට කතා කරා. හැබැයි අද ආදරය වැඩියෙන් තමයි කතා කරන්න ඕනේ, එහෙම නේද? ඔව්, මන් දන්නවා මාසෙත් ඉවර වෙනවා. හැබැයි හෙටින් පටන් ගන්න අලුත් මාසයක්. හරියට අලුතින් පැයක් පටන් ගත්තා වගේ, ජීවිතය අලුතින් පටන් ගන්නවා වගේ. ආදරෙත් අලුත් විදිහට වෙනස් වෙනවනම් හිත රිදුණු තැන්, අපි ආස නැති මතක අපිට අමතකම වෙලා යනවනම් කොච්චර හොඳයිද නේද? කාලෙ ගෙවෙනවා, දවස් ගෙවෙනවා, ඒත් අපේ හිත්වල තියෙන එකම බලාපොරොත්තුවක් නම් තාමත් එහෙමයි නේද? ඒ ආදරේ බලාපොරොත්තුව. ආදරණීය හිත හැම වෙලේම හොයන්නේ ආදරය. ඉතින් කවදා හරි කොහෙදි හරි අහම්බෙන් හම්බෙලා, මෙච්චර කල් ඔයා කොහෙද හිටියානේ කියලා අහන්න හිතෙන කෙනෙක්, ඒ දවස ගැන හිත කොච්චර කල් ඉඳන් හීන මවලා, හීන දැකලා හිතේ තියාගෙන ඉන්න ඇද්ද නේද? සමහර විට එයා දැනටමත් වාගේ ජීවිතයට ලං වෙලා වෙන්නත් පුළුවන්. එහෙමද? එහෙම කෙනෙක් ලං වෙලා නම් ඒකත් මට කියන්න. එහෙම කෙනෙක් ලං වෙන්න ඉන්න නම් ඒකත් මට කියන්න. දවසක වාට ලැපෙන්න ඕනේ ඔයාගේ හිතේ තියෙන ආදරය මොන වගේද? එක තහස් ගුණයකින් වැඩි වෙලා තමයි හිතේ දඟ කරන, හිතන් ඉන්න ආදරය ඔයාගේ ජීවිතයට ලැබෙන්න ඕනේ. එන්න මේ සියත ආදර රේඛා.

0: දැනුන රසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 0972 0718 132 7777
6: 2500 ක අඩුම මාසික පාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
7: අවන්සෙකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
6: අවන්ස් ටිකෙන් ටික පෙයි
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ
8: ඒත් ලොකු කරලා නේද
11: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
12: අයියා මට ඇපල් මලක් දෙන්න
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
12: අයියා මට මල් ගොඩක් දීලා
13: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා පිස්සුනේ
12: හච් 15 පිස්සුවක්ම තමයි
14: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 320යි කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 105යි සස්ටා තේ ෆොයිල් පවුච් ඉතිරි රුපියල් 190යි දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 115යි කාගිල්ස් වුඩ් සිටි
15: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
16: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.7133 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
17: ජර්මනියේ අගනුවර වන්නේ 1 ෆ්‍රැන්ක්ෆර්ට් 2 බර්ලින්
18: සියතස පුකට්මනේ අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ ගල්පාත අමිලා දිල්රුක්ෂි.
19: දරුවන්ට පොකට්මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට්මනි රුපියල් 5000යි.
18: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න.
20: සියත පොකට්මනි.
18: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
21: අනුග්‍රහය
22: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
23: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
24: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මන් නම් හිතන්නේ නැහැ.
23: දකින හේන පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
25: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
26: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
23: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
27: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත ටීවී තුලින්.

රාත්‍රී 7යි විනාඩි 30යි. දන්නවද? අර මං ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිම කිව්වා වගේ මිනිස්සු ආදරණීය හිත කැමති, එයාලා කැමති, එයාලා කොටක් ආදරය කරන අය, එයාලගේ ළඟට එනකම් එයා කොටක් ආසාවෙන් බලාගෙන ඉන්නේ. සමහරක් විට ළඟට ආවේ නැති වුණත් පුංචි මැසේජ් එකක්, පුංචි කෝල් එකක් පොඩ්ඩක් හොයලා බලනවා නම් එයා කොටක් කැමති ඒ හොයලා බලන විදිහට. අනේ මම මතක් වෙනව නේද? මං විතරක් නෙවෙයි නේද? දවස් ගණන්, දින ගණන්, සති ගණන්, අවුරුදු ගණන් ඒ කටේ හින දකිනවා. සමහර විට එයා දැනටමත් මගේ ජීවිතේට ළඟින්ම ඉන්නවා ඇති. නැත්තම් තාමත් කොහේ හරි මාව නොදැනගෙන එයාගේ තවසක් ගෙවනවා වෙන්නත් පුළුවන්. ඒත් එක දවසක අපි මේ පාරවල් එකම තැනක හමු වෙනවා නම් ඒ හමුවීම තවත් අහම්බයක් වෙන්නේ නැ නේද? මෙච්චර කාලයක් හිත බලාගෙන හිටපු කෙනෙක් උත්තරයක් දුන්නොත් මං හිතන විදිහට ආදරණීය හිතකට ඒ උත්තරේ තමයි මේ ලෝකේ තියෙන වටිනම උත්තරේ. කවදා හරි කියන ඒ දවස තව ටිකක් ඉක්මන් වෙලා අදම මගේ දවස වුණා නන්නේ. ඔයා එන පාර දිහා මං බලාගෙන ඉන්න මේ හිතට ඒ තරම් ලස්සන තෑග්ගක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඉතින් ඒ හින්දම තමයි මට අද ලියන්න හිතුනේ ඔයා එන පාර දිහා බලාගෙන ඉන්න මේ හිතට මේ තරම් ඒ තරම් ලස්සන තෑග්ගක් මේ ලෝකෙ කොහෙන්වත් ගන්නත් බෑ, හොයා ගන්නත් බෑ, ලැබෙන්නෙත් නැහැ. ඔයත් හිතන කෙනෙක් වෙන්න ඇති අන්න ඒ විදිහට. ඒක න අපිට ලියන්න 0711982984 අපේ WhatsApp number එකට හරි යන්න. ආදරේ කවුන්සියත් FM අපේ Facebook page එකට ගිහින් අත post එක යටින් comment එකක් තියන්න. මම බලාගෙන ඉන්නේ රෑ 9 වෙනකන්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි හැල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
2: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි හැල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
3: බදන්න සුපිරි රේඩියෝ ඩබල අත්තෙක්ක සියත FM බෙක්ෆස් ්‍රයිම් අනුග්‍රහය
4: පොලොගේරන්න අස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමත දෙන්නේ
5: රටපුරා අපේම ගොවි පව දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි
6: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් සියයට අනු පහකට වඩා ආවරණය කරන ශක්තිමත් පෝජී ජාලය සමගින් හච් උබවා අස්සීමිත අවස්ථා පිරි ලෝකට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩල.
11: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
14: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට.
17: Real Mapat experience එකකට නැල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුවන Majestica.
19: ඔබ අසකරන සැප නින්දක සුවය විදිවෝ ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝධ රථය David Pieris e-mobility වෙතින් 0114700550.
1: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
3: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගංගාතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
9: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
20: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
21: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
20: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
21: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
22: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
23: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
24: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
25: Avance ken ona deyak adagewanna ganna
26: Avance ticket tika pay
27: Vishwasa arakshawa saha ehelama pratilabha samagin commercial bank we sthavara tanpatu sandaha 111 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
28: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරු නම් ගෙබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි 2 ලැබෙනවනම්. Double 2. Double delight. Double salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
0: සින්දු සියත අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනු.
7: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුදු රණින් නිමව සරණාභරණ ගුණාත්මක භාවයේ සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සලසගන්න ළඟමද සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
10: අපි අහන්නේ විජයබාහු රජුගේ ළමා කාලයේ තොරතුරු සඳහන් මූලාශ්‍රය කුමක්ද? 1. පනාකඩුව තඹසන්නස. 2. බදුලු ටැම්ලිපිය.
11: පනාකඩුව තඹසන්නස.
7: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගිරිඋල්ල මනීෂ ශෂේන් අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
12: යත පොකට් මනි.
7: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

කොච්චර කාලයක් ගියත් කමක් නැහැ. ඔයා එන පාර දිහා මම බලාගෙන ඉන්න මේ හිතට ඒ තරම් ලස්සන තෑග්ගක් වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. ඉසුරු මංචනායක කියනවා ඊයේත් අදත් හෙටත් වෙනසක් නැහැ. මං ඔයා එනකම් මක බලාගෙන ඉවසලා පරිම තැන ලියන කවියක ආදරේ මති නොකියන්න තියෙනවක නුඹට දැනුනොත් එන්න ඒ මොහොතෙම ඇවිත් ආදරේ මාව වැළඳ ගන්න. හරිම ලස්සනයි ඉසුරු. එතකොට දිනෙත් මා තරුෂි කියනවා ඒ අකුරු හයේ උපනගරයේ දෙසට යන බස් රථයක් දැක්කත් නැත විමසිලිව අහම්බකින් හෝ ඔබ එහි සිටිනවත සෙවුමත් නවත්තන්නට මග හැරී ඇත කියලා. එහෙම තමයි ඉතින්. මේ හැම දෙයක්ම ඉතින් ආදරේ හැටිනේ නේද? මං විශ්වාස කරන්නේ, මං හිතන්නේ ඒ විදිහට. මං දන්නා සියත ආදරේ කහන ඔයත් ආදරේ බලාපොරොත්තු වෙන ආදරේ එක එක විදිහට ලස්සන විදිහට ලපන්න කැමති අය කියලා. ඇත්තටම හැම වචනයක් පිටිපස්සෙම, හැම නිහඬකමක් පිටිපස්සෙම, හැම දුරස් වීමක් පිටිපස්සෙම, හැම තීරණයක් පිටිපස්සෙම, හැම නෑ එක්කෙනෙක් පිටිපස්සෙම තියෙන්නේ එකම එක හේතුවක්. ඒ තමයි ආදරය. අපි හේතුව දන්නවාද නැද්ද කියන එක වෙනම දෙයක්. හැබැයි හේතුවක් නැතුවම ආදරය කරන ඔයා, ඔව් ආදරය කරන්න, ආදරය ලබන්න සුදුසුම කෙනෙක්. එන්න අපි ආය හම්බ වෙන්නේ අලුත් පැයේදී. එතකම් මේ පැත්තට මැසේජ් එකක් දාලා තියන්න. මේ අහන් ඉන්නේ සියත ආදර රේඛා.

0: දැන් වෙලාව රාත්‍රී 7:58.
1: හද ගැස්මට සියත සියත පාත්‍රේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන් වගේ.
3: ඔය මම හිතුවද එහෙම අහන්නේ ධර්මයනේ ඉගිල්ලන්න බැරි දෙන්නේ. ඔයා ඉස්කෝලේ ගිහින් තියෙනවා. සභාවෙන් ඒකත් අර ඉගිල්ලන්න පුළුවන් වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ නැහැ.
4: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස අදම සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න සීයේ ශ්‍රී ලංකා 0.70.455.11
4: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි ලිය කියවිලි අවම වාරික පහසුයි ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0.114700 අමතන්න වසර 23ක නොබිඳුණු විශ්වාසය
6: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා කොපමණයි
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
7: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසම සම අවස්ථාවක් 0.70133 1000 අංකය අමතා අයදුම් කරන්න BIBMA 2026 by NIBM where innovation earns recognition
8: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
8: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715 55 60 47 අපිට WhatsApp කරන්න.
8: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: දැන්වලව රාත්‍රි 8යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තියෙන පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

රාත්‍රී 8යි විනාඩි 10යි සිතාදරයක අහන් ඉන්න දෙවනි පැය මම පුංචි දෙයක් කියනද ඇත්තටම මම විශ්මි ආදරය කරන මහා ලොකු දේවල් ගොඩක් දේවල් සිතාදරයක අහන ඔයා තරම් දන්නේ නැහැ හැබැයි ඇත්තටම මන් දන්නවා ආදරයේ ලපන ආදරයේ දැනෙන ආදරයක් විඳින්න ආදරයක් බලාපොරොත්තු වෙන්න ආදරයක තියෙන qualities ඒ හැම දෙයක්ම මට දැනෙනවා ඇත්තටම මං ආයෙත් කියනවා මං ආදරය ගැන වැඩිය දන්නේ නැහැ හැබැයි කෙනෙක් මට ආදරය කරද්දී එයාව ළඟින් තියාගන්න ලස්සන දේවල් කියන්න එච්චර මට තේරුනේ නැති වුණාට එයා කියන දේ අහගෙන ඉන්න එයාට ගරු කරන්න එයා මෙන්න මේ විදියයි නේද කියලා හිතන්න ඔව් මට ඒ දේ පුළුවන් මං දන්නා සිත ආදරේ කහන ඔයත් ආදරේ කරන්න හරි අපූර්වවට දන්නවා කියලා ඉතින් ඒ ආදරේ ලැබෙනකම් බලාගෙන ඉන්නේ කියලත් ගොඩක් දෙනෙක් එහෙම බලාගෙන ඉන්නේ කියලත් මන් දන්නවා. සමහරක් වෙලාවට ලස්සන දේවල් කියන්න ගොඩක් දෙනෙක් දන්නේ නැති වුණාට හැබැයි ඒ අයගේ හිතවල ආදරේ නැති නිසා නෙවෙයි. එක එක්කෙනා එක එක විදිහන නේද? සමහරක් අය ඉන්නවා හැම වෙලේම ආදරේ කියලා කියන කට්ටිය. සමහරක් අය ඉන්නවා හැම වෙලේම හොයලා බලන. සමහරක් අය ඉන්නවා හොයලා බැලුවේ නැති වුණාට ආදරේ නොකියුවට එයාගේ හිතවල එයා ආදරේ කරන එයා බලාපොරොත්තු වෙන කෙනා. යකි මුළු ඇඟේම මුළු ඔළුවෙම මතක් වෙන. එහෙම නේද? ඉතින් ආදරේ කියන්නේ නිකම් වචනයක් නෙවෙයි කියලා මං ආයෙත් ඔබට මතක් කරනවා. හිතේ තියෙන ආදරය වචනවලට හරවන්න බැරි තරමට අසරණ වෙන ආදරය කරන දන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා ඇති. හැබැයි මං කියන්නේ මේ වෙලාව අවස්ථාවක් කරගන්න. මේ වෙලාව ඔයාගේ වෙලාව කරගන්න. මොකද ආදරණීය හිත කැමති හැම වෙලේම එයාව හොයලා බලනවට ආදරේ කියලා ඇහෙන්න තියෙනවට ඒ දේවල් වලට තමයි. ඉතින් එන්න ආදරේ රස තැන් ගැන ආදරේ ලස්සන දේවල් ඔයාගේ පරණ මතක අදටත් මතක් කරද්දී ආදරේ වැටියෙන් දැනෙන හැඟෙන ඒ හැමතේම අත මේ මාසේ අන්තිම දවසේ සියත ආදරේක අද අන්තිම පැය අපි කතා කරමු රැනවෙ වෙනක ඉන්න ඕනේ.

0: දම්බලාව රාත්‍රී 8යි විනාඩි 16යි.
1: හද ගැස්මට සියත. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමුතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
3: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
4: මං ඉතින් එල්.බි. රන්නයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්.බි. රන්නය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බි. රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
6: නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0.7133,000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
7: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
8: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
9: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
10: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා.
11: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
12: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: සියත පොකට් මනි අනුග්‍රහය.
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
15: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

මට කියන්න තව කොයි තරන් දුර මම තනියම යන්න ඕනෙද? කිසි තවසක ප්‍රාර්ථනා නොකරපු ජීවිතේක තව මොන තරන් දේවල් කරන්න ඕනෙද? ඔයා ඒ කියල පලන් ඉඳලම අන්තිමට හැරෙන්න බැරි තැනක නතර වෙන්න සිද්ධ වුණාම තනින් මට තැනෙන වේදනාව මොන තරම් බරද? ඔයා හිනා වෙනවද? මාව මේ තරම් හිර කරලා

හරිද? බලන්න ඉතින් මාව ටග් ගල රීඩ් කරන්න පුළුවන් තව ලිස්න කෙනෙක් තමයි පිළියන්දල ඉඳන් හැමදාම වගේ සීතාදරයක් අහන අනුෂක්. මකෙන් අහලා තියෙනවා විශ්මැණිකවට සනීප නැද්ද කියලා. ඊයේ උන චුට්ටක් තිබ්බා. සහ මේ දවස්වල චුට්ටක් මහන්සි වැඩි වුණා. අද දවසේ චුට්ටක් ඔව් මහන්සි. හැබැයි මං ශක්තිමත්, මං සතුටින්. මොකද ආදරයක අහන ඔයාට මං ගැනත් මෙහෙම අහන්න හිතනවා කියන්නේ හරිම ආදරණීයයි. අපේ මාලි කියනවා කල් ගෙවා බලා ඉන්නේ මුව පුරා හිනා වෙන්න, සිත පුරා සතුට වෙන්න. විශ්වය ඉඟි පවසන්නේ මුව පුරා හිනා වෙන්න, හිත පුරා සතුට වෙන්න. ඇත්ත ඇත්ත. හයි හයි, ඉතින් ඔයාට කොහොමද? හයි කියලා විතරක් බෑ, නමත් කියන්න ඕනේ. මේ වර්ජීනියාද? කියන්න බලන්න. බොහොම ස්තුතියි. හරියටම හරි නේද මං කිව්වා? හරි, මේ සින්දු අහලා බලමු. තව මැසේජස් ටිකක් තියෙනවා. ඒ ටිකට කලින් අපේ WhatsApp නම්බර එක ආයෙත් මතක් කරන්න. 0711982984 අපේ WhatsApp නම්බර එකට. හරි, ආදරේ කවුන්සියත් FM අපේ Facebook page එකට આવીත් comment එකක් තියන්න රනවයට කලින්.

0: කාගිල්ස් ෆුඩ් සිටි සතියන්තේ අඩුම මිල පෙරළිය. ලීක්ස් කිලෝග්‍රෑම් එක වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 240යි. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 350යි. මේ මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකියි. මෙම දීමනා වළංගු වන්නේ 2026 අගෝස්තු 29 සිට 31 දක්වා අත්වක අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: අපි අහන්නේ විජයබාහු රජුගේ ළමා කාලයේ තොරතුරු සඳහන් මූලාශ්‍රය කුමක්ද? 1. පනාකඩුව තඹසන්නස. 2. බදුලු ටැම්ලිපිය.
4: පනාකඩුව තඹසන්නස.
5: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගිරිඋල්ල මනීෂ ශෂේන් අද පොකට් මනී චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151 අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

ඔයා වෙනුවෙන් තැනූ සිහින මාලිකා කැටී පිඳී සුනු විසුණු වී අයිතරත්තර නෑනේද මට ආදරේ කියල දුන්නේ ඔයා මේ ඇස් හැඳූ තරන් අනන්තයි ඔයා ඇත්තට කොහෙද කියේ මම බලාගෙන හිටියේ දැස් අයා ඔයා එන පාර දිහා තාමත් ඒ විදිහටම බලන් ඉන්නවා. ඔව් මට ඔයා ඕනේ. හදවතේ ඉන්නේ ඔයා විතරමයි. මැරි මැරි ඉපදුණු වාර අනන්තයි. ඒත් මං ඔයා වෙනුවෙන් ඉපදුණු කෙනෙක්. ඔයා දැකලා ඇස්පිය වුණත් කමක් නෑ. හුස්ම යනතුරුම හිස් අහස දිහා මේ පාර දිහාම මම බලාගෙන ඉන්න. ඔයා එන්න රත්තරන්. ඒකනේ ඒකනේ මන් දන්නවා ජගත්. ඔයා මේ දවස්වල බිසී කියලා. හැබැයි ඔයා එයාට ලියන ඔයා එයාට එවන මේ මැසේජස් එයාට ඇහෙන්නම ඕනේ ඉතින්. තැන්කියු. බිසී වැට ඇස්සේ ආදර එකහන් ඉඳලා කොහොම හරි විශ්මිට මැසේජ් එකක් එවනවට. එතකොට ස්පෙෂල් යාළුවෙක් ඉන්නවාද? ඒ තමයි කුලනි. ෆස්ට් ටයිම් තමයි එයා සියතට ආදර එකහන් ඉඳලා මැසේජ් එකක් එවන්නේ. කුලනි රික්වෙස්ට් කළ තියෙන සින්දුව මේ වෙලාවේ දෙන්න වෙලාව මදි. සහ අපි රිද්මකේ කුවේනියේ සින්දුව ආදර එක බීම් එකේ ප්ලේ කරනවා චුට්ටක් අඩුයි. නැතිම තරම් චුට්ටක්. ඒක උදේට හවසට එහෙම එහෙම අහන්න දෙනවා. හැබැයි අනිවාර්යෙන් මම උත්සාහ කරනවා ඊළඟ දවසේ රිද්මකේ තව සින්දුවක්, ලස්සන සින්දුවක්, ඒ වගේම ලස්සන සින්දුවක් ඔයාට අහන්න දෙන්න. ආදරේ සුන්දරයි. හරි ආදරයක්. ඔයාව වටින කෙනෙක්. ඔයාව අගයන කෙනෙක්. ඔයා ලංකින්ම ඉන්න කෙනෙක් ලැබුණාම. නැත්නම් බොරු ආදරේ එපා. එහෙම නේද? මාත් එක්ක එකයි නේද? එහෙනම් ආදරේ ගැන කතා කරන්න. ලස්සනම දේවල් කතා කරන්න. හෙට රෑ 7ට හම්බෙමු.

මට කියන්න තියෙන්නේත් හිමි වේනම් අන්නේ විදිහටම ලැබෙන්න ඕනේ. එතකොට හමු වෙනවා නම් හිමි වෙන්නත් ඕනේ. KTH ඔයාගේ මැසේජ් එකට thank you. හෙට හම්බෙමු. ගිහින් එන්න ඔබට සුබ රාත්‍රියක්. මං විශ්මි.

0: දැන් වෙලාව රාත්‍රී 8යි විනාඩි 54යි.
1: හද ගැස්මට සියත සියත පාත්‍රේ උදේ 7යි 50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන්ද වගේ.
3: ඔය මම හිතුවද එහෙම ඒවා අහන එක කරන්නේ ඉගිල්ලන්න බැරිද නේද? ඔයා ඉස්කෝලේ ගිහින් තියනවා. සභාවෙන් ඒකත් අර ඉගිල්ලන්න පුළුවන්ද වගේ නිකන් දැනගන්න මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ
1: නැහැ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
2: නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
1: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
2: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
1: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
2: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
1: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
2: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
1: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ.
4: Assetline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Assetline Finance අදම එන්න, අදම aran යන්න. අමතන 0111 4700.
5: ඔබ නව ව්‍යාපාරයක හිමිකරුවෙකු නම් එයට ගෝලීය පිළිගැනීමක් ලබා ගැනීමට අසමසම අවස්ථාවක්. 0771331000 අංකය අමතා අයදුම් කරන්න. BIBMA 2026 by NIBM, where innovation earns recognition.
6: Theater, Tele Depair. Aluth kalawakata tele natya pelak balanna.
7: Oya inne 10 weni olamulani. Eyaage taatta nama wenna.
2: Eka wage hatak inna vikara roopi loke haten ekak kunu. Puduma rajek.
8: Rajiru gobbya.
9: Ey, hatta gobbya to gobbya kiwe.
6: නිලබල කරේති ඔලමුල පුරේ
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත TV තුලින්.

98.4 මෙගාවාට්ෂයට සියත FM.

රැනවයයි විනාඩි 16යි දැන්. හද ගැස්මට සියත.

0: නුන්නන් සුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: ජර්මනියේ අගනුවර වන්නේ 1 ෆ්‍රැන්ක්ෆර්ට් 2 බර්ලින්.
1: සියතසුකත්මනේ අම්මලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ ගල්පාත අමිලා දිල්රුක්ෂි.
4: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
1: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152 ට දැන්ම WhatsApp කරන්න.
2: සියත පොකට් මනි.
1: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න.
2: අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
3: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
6: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
7: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: අනුග්‍රහය
1: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
2: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
3: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
4: අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716-666-222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
5: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
7: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
8: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
9: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
10: real mapate experience එකකට නල්වත්ත බට
11: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestic ලංකා tiles
12: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
13: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114-700-550.
14: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
15: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
16: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
17: shop එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
18: ගංගාතරට සුලසුලඟට දැන් මම බය නැහැ
19: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
20: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
21: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
20: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
21: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
22: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
23: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
24: Nidas Pansika, Adumo Masika Parikekata, Audio System Mega Karaganna.
25: Avance Second Pona Deyak, Adake Vanna Ganna.
26: Avance Ticken Tika Pay.
27: Vishwasi Arakshava Saha Ehelama Pratilabha Samagin, Commercial Banquet Sthavara Tanpatu Sandaha, Siyata 11 දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13.16 අමතන්න
28: මේ සතුන් අතරින් උපේ ජීවියෙකු වන්නේ 1 සලමන්දරා 2 දියකාවා
29: ඉස්කෝලේ 7 වසරේ ඉගෙන ගන්න කඩවත දෙවුදු මෙත් සරණේ අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නවේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
30: යත පොකට් මනි.
29: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
30: 98.4 පානතුරට.

0: හද ගැස්මට සියත.
1: සියත පාත්තරේ උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: ප්‍රශ්න අහනවන ඉගිල්ලන්න පුළුවන්ද වගේ.
3: ඔය මම හිතුවද එහෙම ඒවා අහන එක කරන්නේ ඉගිල්ලන්න බැරි දෙන්නේ. ඔයා ඉස්කෝලේ ගිහින් තියනවා. සමාවෙන්නේ ඒකත් අර ඉගිල්ලන්න පුළුවන්ද වගේ නිකන් දැන දැනම මම වැරදි ප්‍රශ්නයක් අහුවද දන්නේ
4: නැහැ. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස. මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සිය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170 455 11.
6: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114
7: පළවෙනි වචන 10-15 ඕනම මනුස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
8: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 අපිට වට්ස්ඇප් කරන්න.
8: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
9: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
5: දැන්ම දරුවගේ 9යි 10යි 0714 151 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000.

සුබ සන්ධ්‍යාවක්. සියතෙෆෙම් රෑදායයි ගීතහයයි වැඩසටහනත් එක්ක අද මං ඔයාලට ගීතහය මං කැමතිම ගීත දහය තෝරනවා. ඉතින් සියතෙෆෙම් බොහොම ස්තුතියි මට කරපු ආරාධනාවට මේ රෑදායයි ගීතහයයි වැඩසටහනට. මං පාසල අධ්‍යාපනය ලැබුවේ හෝමාගම කනිෂ්ඨ විද්‍යාලයේ හෝමාගම මධ්‍ය මහාවිද්‍යාලයෙන්. ඊට පස්සේ මම උසස් අධ්‍යාපනය හදාරලා කොළඹ විශ්වවිද්‍යාලයෙන් මම එකතු වෙනවා 1983 දී ජාතික රූපවාහිනියට පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙක් වශයෙන්. ජාතික රූපවාහිනිය පටන් අරගෙන අවුරුදු එකහමාරක් වගේ කාලයක් ඇතුළතදී තමයි මම ජාතික රූපවාහිනියට වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳව ඒ සේවය කරන්න එකතු වෙන්නේ. එහෙම එකතු වෙලා ජාතික රූපවාහිනියේ වසර 38ක් සේවය කරලා දැන් මම විශ්‍රාමිකයි. මම විශ්‍රාම යන්නේ රූපවාහිනි සංස්ථාවේ චැනල් I නාලිකාවේ නාලිකා ප්‍රධානී විදිහට. ඒ අතරතුර කාලයේදී මම වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයෙක්, සහකාර අධ්‍යක්ෂිකාවක් වගේ තනතුරු හොබවලා තියෙනවා. ඒ වගේම ප්‍රවෘත්ති නිවේදනය, වැඩසටහන් ඉදිරිපත් කිරීම, හඬ කැවීම් ශිල්පිනියක්, පසුබිම් කතරගයක්, මේ වගේ විවිධ භූමිකාවන් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කරලා තියෙනවා. මේ වන විට මම රාජ්‍ය ගුවන්විදුලි, පුවත්පත් සහ සමාජ මාධ්‍ය අනුමණ්ඩලයේ සමාජිකාවක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් ඒ මං ගැන විස්තර මම සුනන්දා හෙට්ටිආරච්චි. රෑදායයි ගීතහය වැඩසටහනට මම අංක 10 විදිහට තෝරගත්තේ අමරදේවයන් ගයන ධර්මසිරි ගමකේ පද රචනය, ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන් රසවත් වෙච්ච දරු දුක උහුලා තනිව වැළපෙනා කියන ගීතය. පියවරුන් ගැන ගීතයක්. මේ ගීතය මට විශේෂ වෙන්නේ ඇත්තටම මම මාධ්‍ය ශ්‍රේෂ්ඨයට අත්පුත් තියන්නේ මගේ තාත්තා නිසා. මගේ තාත්තා පිටිපන සරත්සේකර කියලා ඔහු අගනුවර තරුණ කවි සමාජයේ කවියෙක් විදිහට, ඒ වගේම ගුවන්විදුලි ගීත රචකයෙක් විදිහට සේවය කර කෙනෙක්. ඇත්තටම තාත්තා මගේ කිසියම් වූ දක්ෂතාවයක් හඳුනාගෙන මාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියේ වැඩසටහන් වලට එක්කන් යාම තමයි මම මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න මුල් වුණේ. ඉතින් ඒ නිසාම මං හිතනවා ඒ මට මේ ගීතය හරිම විශේෂයි. ඒකේ ඇත්තටම මහමෙර වැනි බර සිත නුසුරනා කියන ඇත්තටම පියවරුන් එහෙම තමයි. ඔවුන් වැඩි ඔවුන්ගේ හැඟීම් එළියට පෙන්වන්නේ නැති, ඒ උනත් දරුවන් ලැබුණු පසුයේ පිය পদවියත් එක්ක ඔවුන් දරුවන් ගැන කොයිතරම් බලාපොරොත්තු තියාගෙන ඔවුන්ගේ අනාගතය යහපත් කරන්න සැරසෙන ඒ විදිහට වැඩ කරන පිරිසක්ද. ඉතින් ඒත් එක්කම මට තියෙනවා මට කවදාවත්ම හදාගන්න ආයෙම බෑ කියලා හිතෙන තැනකුත් තියෙනවා තාත්තගේ මතකයත් එක්ක. මොකද මම ගුවන්විදුලියෙන් මම ළමා ශිල්පිනියක් විදිහට, නාට්‍ය ශිල්පිනියක් විදිහට මගේ නම තිබුණේ සුනන්දා සරත්සේකර කියලා. නමුත් මම විවාහපත් වුණාම මම මගේ ස්වාමි පුරුෂයාගේ වාසකම හෙට්ටිආරච්චි කියන එක ගත්තා. හැබැයි මට තාත්තට ඒක කියන්න අමතකුණා මම මෙහෙම නම වෙනස් කරනවා කියලා. ඒ වෙනකොට හැබැයි මගේ තාත්තා මට ඉන්න අක්කා කෙනෙකුත් මල්ලි කෙනෙකුත්, ඉතින් ඒතකොට මගේ අක්කා වෛද්‍යවරියක්, ඇගේ නම වෙනස් කරලා තිබුණේ. ඉතින් ඒ නිසා මම ඒක ලොකුවට ගණන් ගත්තේ නැහැ. මම හිතුවේ ඉතින් විවාහයත් එක්ක මම ස්වාමි පුරුෂයාගේ වාසකම ගන්නවා කියන එක. නමුත් පස්සේ මම දැනගත්තේ මම ඒ වෙනකොට රූපවාහිනියට ඇවිල්ලා මම හඬ කැවීම් කරන අතරේ දැන් මගේ නම තාත්තා ඇවිල්ලා සාලේ මල්ගුඩි දවසේ වැඩසටහන නරඹනකොට ඊට ඉස්සෙල්ලා ඉතින් මගේ නම අපේ ක්‍රෙඩිට් ටයිටල්ස් වල කියේ සුනන්දා සරත්සේකර කියලානේ. තාත්තා සාලේ මේ ටෙලිවිෂන් එක බලපල ඉන්නකොට මල්ගුඩි දවස වැඩසටහන ඉවර වෙලා මගේ නම නාමාවලියේ සුනන්දා හෙට්ටිආරච්චි කියලා දැකපු ගමන් අම්මා මට කිව්වා, එයා ඒක බලලා ඒක දැක්කට පස්සේ ටක් ගාලා නැගිටලා අම්මට ඒකට පැහැදිලි නෑ කියලා මොකද්ද කියලා කෙලින්ම යාගේ කාමරයට ගියා කියලා. ඉතින් මම ඇත්තටම හිතුවේ නෑ

මට එක ඒ වගේ දරන්න බැරි වෙයි කියලා. ඒත් එක්කම මට ඊට පස්සේ දැන් මට ඒක තුවාලයක් වාරනවා වගේ මට ඒකට මතක් කරලා සමාව ගන්නත් බැරි වුණා. ඒ බැරිවීමත් එක්ක ඒක ටිකක් කල් ඇතුණා. ඉතින් ඊට වසර දෙකකට ඉතර පස්සේ තාත්තා හදිසි හෘදයාබාධයකින් මිය ගියා. මගේ මිච්ච වැරැද්ද මට ඒක තාත්තට කියන්න මම මෙහෙම නම් වෙනස් කරා කියලා කියන්න බැරුණ එක මංගාව හැමදාම තියේවි. ඉතින් ඒක මට බොහොම රිදුරු මතකයකුත් එක්ක මට තාත්තගේ අගය තවත් වැඩි වෙනවා.

0: කැසීම ජේෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: රෑදායයි ගීදායේ වැඩස්ථානයේ අංග නවය විදියට මන් තෝරගත්තේ පිප්පුණු මලේ රුව නන්දා මාලනියන් ගයන, ලූෂන් බුලත් සිංහල ලියූ, ඩන්ස්ටන් ද සිල්වා සංගීතවත් කළ පිප්පුණු මලේ රුව ගීතය. පිප්පුණු මලේ රුව ගීතය ගත්තාම ඒක මං හිතන්නේ කාන්තාවන්ට, දරුවන්ගේ නම්මලට, දියණියන්ට හැමෝටම හොඳට මතක තියෙන විශේෂ ගීතයක්. මේ ගීතය මම තෝරගන්න මට විශේෂත්වය වුණේ මම රූපවාහිනියට සම්බන්ධ වුණේ 24 දිනකේ කණ්ඩායමක් විදිහට. ඒ තමයි රූපවාහිනියේ මුල්ම නිෂ්පාදන සහකාර කණ්ඩායම. එතකොට අපි අපේ අධ්‍යාපන සුසුකම් වලට අමතරව අපි බැලුවේ මාධ්‍ය ශාස්ත්‍රයේ අවුරුදු 5ක් හෝ 7ක පළපුරුද්ද. ඒ සුසුකම් සියල්ල තියාගෙන ආපු අපි 24 දිනව රූපවාහිනියේ එක් එක් අංශවලට යොමු කළා. දැන් මම වැටුනේ වෙලාවේ ක්‍රීඩාංශයට. අපි 24 දිනාගෙන් අපි පුහුණු වෙන කාලෙදිම අපිට වැඩසටහන් නිෂ්පාදනය කරන්න එහෙම අවස්ථාව ලැබුණේ ක්‍රමයෙන් පුහුණු වෙන ගමන් ඒ විදිහට. ඉතින් නමුත් ප්‍රවෘත්තිංශයට ගිය මගේ යහළුවන් ඒ වගේම ක්‍රීඩාංශයට ආපු මමත් පාලිසෙන් රත්යාපත් අපිට එකපාරටම වැඩසටහන් නිෂ්පාදනය කරන්න ලැබුණා. මොකද අපි පුංචි පුංචි ප්‍රවෘත්ති අංග, ක්‍රීඩා ප්‍රවෘත්ති අංග, ඒවන ප්‍රවෘත්තිංශයේ අය ප්‍රවෘත්ති අංගයන් ඒ විදිහට අපි හැමෝටම ඒ කාලයේදී තිබුණේ මේ අලුත්ම මාධ්‍යයේ වැඩ ඉගෙනගෙන පුළුවන් තරම් ඉක්මනට අපේම කියලා වැඩසටහන් ඉදිරිපත් කරන්න නිෂ්පාදනය කරන්න. මගෙත් එක්කම ආපු කණ්ඩායමේ සංගීතංශයට වෙලා හිටිය එරින්ට ආසාව ලැබුණා මුලින්ම වගේ සංගීත වැඩසටහනක් නිෂ්පාදනය කරන්න. ඒ වැඩසටහන ඇය රසධාර කියලා ඒ ගීතයක් ගැන අරන් ඒ ගීතයේ පද රචනය පිළිබඳව ගායකයාගේ හැඟීම්, පද රචකයාගේ හැඟීම්, සංගීතඥයාගේ මේ විදිහට තමයි ඒ වැඩසටහන සකස් වුණේ. පැය භාගයක රූපවාහිනී වැඩසටහනක්. ඒ වැඩසටහනට පිපුණු මලේරුව ගීතය තෝරගත්තා. දැන් අපි ඒ දවස්වල කවුරු නිෂ්පාදකයන්ට අපි ඔක්කොමලා එකට. මොකද අපි හැමෝටම තිබුණේ මේ වැඩ කරන්න ඕන කරන අර වැඩ කරන්න ඕන උණ කියන එක. ඉතින් ඒකින්ද අපි එකතු වෙලා මමත් පద్මසිරි ප්‍රනාන්දුත් එරිනුත් අපි තුන්දෙනා එකතු වෙලා මේ පිපුණු මලේ රුව ගීතයට අපි රූප රචනා කළා. ඒ වෙනකොට රූප රචනා කියන එක හුඟක් අලුත්. මම මේ කතා කරන්නේ 83 අග 84 වගේ කාලය. එතකොට ඇත්තටම රූපවාහිනියේ රූප රචනා කරපු ගීතයක් විදිහට තිබුණේ මාලි බ්‍රත්සිංහල ගයන මේ රට මගේ රට කියන ගීතය. ඒ ගීතයට දයාතෙන්නකෝන්, පියදාස රත්නසිංහ වගේ අය එකතු වෙලා රූප රචනයක් කරලා තිබුණා. ඊට පස්සේ මා දන්නා තරමින් මේක තමයි ඇත්ත රූප රචනා කරපු පළවෙනි ගීතය පිපුණු මලේ රුව. ඉතින් පිපුණු මලේ රුව ගීතයට අපි තුන්දෙනා හුඟ වෙලාවක් පදවලින් පදවලට හිතලා කරලා අපි ඒ රූප රචනය කළා. අපි ස්ටෝරි බෝඩ් එක ලිව්වා. අපි ඒක කණ්ඩායමක් විදිහට මේ ගීතයට රූප රචනය කරන්න ස්ටෝරි බෝඩ් ලියලා ඒක කළේ. ඉතින් ඒ නිසාම මට මේ ගීතය හරිම විශේෂයි. ඇත්තම මම හිතනවා කියන්නේ ලූෂන් අයත් ඒක එයා ඒ වෙලාවේ ඊට පස්සේ කිව්වා ඒ රූප රචනය පිළිබඳ ඔහුත් අතිශයින්ම තෘප්තිමත් කියලා. ඉතින් ඒ වගේම මටත් දුවෙකුත් ඉන්නවා. ඉතින් දුවෙකුත් ඉන්න අම්ම කෙනෙක් විදිහටත් මේ ගීතය මට ඉතාම සමීප. ඒ පුංචි දැරියන් තමන්ගේ ආභරණ පිළිබඳව, කරාබු මාල පිළිබඳව ඔවුන් දක්වන උනන්දුව, ඇල්ම, ඒ සියල්ල මමත් දැකලා තියෙනවා. ඉතින් ඒ සියලු දේ එක කැටිකොට ගත්තාම මේ ගීතය මට හරිම විශේෂයි.

0: ගීතායයි. අද සුඳුරු මුණගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: ඔබම මාධවිය, මාද ඔබම විය. මාලිනී පුලත්සිංහල මාත්මිය ගයන, බණ්ඩාරගේ විජේතුන්ගයන් රචනා කළ, ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ මෙය චිත්‍රපට ගීතයක්. මදු සමය චිත්‍රපටයේ එන ගීතයක්. සමහර ගීත තියෙනවනේ අපිට ඇහුණ ගමන්ම සංගීතයට, පදවලට, ඒ ගායනයට හිත බැඳගන්න අන්න එහෙම ගීතයක්. ඒත් එක්කම කියනවා නම් මේ ගීතය රචනා කළ බණ්ඩාරගේ විජේතුන්ගයන් පිළිබඳවත් මගේ මතකයක් තියෙනවා. ගුවන් විදුලිය විතරක් තියෙන කාලේ රූපවාහිනිය එන්න කලින් ජාතික ගුවන් විදුලියේ ළමා රංගපීඨයෙන් නාට්‍ය මාලාවක් ගියා. ඒ නාට්‍යයේ නම ලන්දේසි දූපත. නමුත් ඒවට හුඟ දෙනෙක් ඒ නාට්‍ය ගැන කතා කරනකොට කියන්නේ ජිල් ජෝන් වැන්දබෝනා කතාව කියලා. ඉතින් රූපවාහිනියක් නැති කාලේ, මාමෙ කියන්නේ 70 දශකයේ අගභාගයේ විතර, ඒ කාලේදී ලන්දේසි දූපත ළමා නාට්‍ය ළමයින් විතරක් නෙමෙයි වැඩිහිටියනුත් රසවින්ද. ඒ නාට්‍යයේ මම නිරූපණය කළේ ටුටු කියලා ළමා රහස් පරීක්ෂිකාවකගේ චරිතය. මේ නාට්‍යයට බණ්ඩාරගේ විජේතුන්ගේනුත් හඬ දුන්නා. ඒකෙදි අපි ඒ තිබුණ ලන්දේසි දූපතේ ඉන්න අද්භූත නායකයා වගේ ඒ චරිතයට තමයි බණ්ඩාරගේ විජේතුන්ගයන් හඬ දුන්නේ. ඉතින් මට හුඟක් මතකයි, මම පාසල් යුනිෆෝම් එකෙන් මේ රංගපීඨය පරිගත කිරීම වැඩසටහන් වලට ගියාම මම ටිකක් ඇත්තටම යාට කෙලින්ම කතා කරන්න ටිකක් පොඩ්ඩක් බයයි වගේ. මොකද ඔහු වැඩියම අපිත් එක්ක කතා බහට ඉන්නේ නැහැ, ටිකක් නිශ්ශබ්දයි. ඉතින් ඒ වගේ වුණාම ඊට පස්සේ ඔහු මගේ තාත්තගේ මිත්‍රයෙක්. ඉතින් ඊට පස්සේ තාත්තටත් කියලා තිබුණා දුව ටිකක් මාත් එක්ක කතා කරන්න බයයි කියලා, එහෙම බය වෙන්න එපා කියන්න කියලා. ඉතින් ඊට පස්සේ තමයි මම ඔහුත් එක්ක ටිකක් හරි නාට්‍යෙන් අමතරව පොඩ්ඩක් හරි කතා බහ කරන්න පටන් ගත්තේ. ඉතින් ඇත්තටම මට බණ්ඩාරගේ විජේතුන්ගයන් පිළිබඳව ඒ වගේ බොහොම මිහිරි මතකයන් තියෙනවා. ඔහු වගේ කෙනෙක්ව ආශ්‍රය කරන්න ලැබීම ගැන, ඔහුත් එක්ක එකට නාට්‍යයක රඟපාන්න ලැබීම ගැන වගේ ඒවා මගේ මාධ්‍ය ජීවිතයේ මට තියෙන ඉතා හොඳ මතකයන්. ඒකත් එක්ක මම මේ ගීතය අද ඔබ වෙනුවෙන් තෝරගත්තා. අංක 8.

0: ගීතායයි අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: රෑදායයි ගීතහයට අංක හත විදියට මන් තෝරගත්තේ වික්ටර් රත්නායකයන් ගයන නිවන් දුටු හිමිරුවන් පිළිරුව ගීතය. මේ ගීතේ පදරචනය ප්‍රේමකීර්තිද අල්විස්, සංගීතය වික්ටර් රත්නායකයන්ගෙන්මයි. මේ ගීය මට බෞද්ධයෙක් විදිහට මගේ හිතට හැමදාම හැම වෙලේම වගේ හිතන දෙයක් තමයි බුදුහාමුදුරුවන්ගෙන්ම බණ අහන්න එහෙම වාසනාවක් තියෙන්න ඕනි කියන එක. ඉතින් මේ ගීතය යලි යලි යලි යලි අහන වෙලාවට ඒ දැනෙන ශාන්තිය, ඒ ගීතය ඇතුලේ වික්ටර් රත්නායකයන්ගේ හඬ, ප්‍රේමකීර්ති දල්විස් ඒ ලියලා තියෙන, ඒ කියන්නේ ඒ සිතුවිල්ලම තමයි මට මේ ගීතය තෝරන්න හිතුනේ රෑදායයි ගීතහයට. මේකේ කියවෙනවා, ඒ කියන්නේ ඇත්තටම ගලකින් වුණත් නිම කරනකොට ඒ ඇතිවෙන ශාන්තිය. මං කියන්නේ මම ආසම ඒ වගේ, ඒ කියන්නේ ඒ බුදුහාමුදුරුවන්ගෙන් දැනෙන ශාන්තිය අපිට දැනෙන විදිය. අද අපි ජීවත් වෙන අපි මේ රැල්ලේ හඹා යන මේ සමාජයේ නිවි සැනහි යන්න තනි වෙච්ච වෙලාවක රස විඳින්න පුළුවන්, හිත නිවෙන්න පුළුවන් ගීතයක් විදියට මම මේ ගීතය හඳුන්වන්න කැමතියි.

ඔබයන් සංගීතවත් කළ මේ ගීතය. මම හිතනවා මේ ගීතය බොහෝ විවාහක කාන්තාවන්ගේ හිත ඇතුළෙන් ඔවුන් විඳින වේදනාවන් පිළිබඳව තියෙන ගීතයක්, එවුන්ගේ කතාව කියලා. හුඟක් මං දැකලා තියෙනවා, මං කාන්තා වැඩසටහන් රූපවාහිනියට ගණනාවක් කරලා තියෙනවා. ඒ වැඩසටහන් කරන්න ගියාම මා එක කාලයක කළා රුවනාර කියලා වැඩසටහන් මාලාව. ඊට පස්සේ දැනටත් තියෙනවා නුගසෙවන. ඒ නුගසෙවන වැඩසටහනේ ආරම්භක නිෂ්පාදක මණ්ඩලයේ නිෂ්පාදිකාවක් මගේ දවස මම පටන් ගත්තේ අඟහරුවාද දිනය. එතකොට ඒ වැඩසටහන් කරද්දි මට හමුණු කාන්තාවන් හුඟ දෙනෙක්ගේ දැවෙන උන් හිත ඇතුලින් ගිනිගන්න බොහෝ කරුණු කාරණා තිබුණා. මේ තමයි යුග ජීවිතයක් ගියද්දී උන් සුරපුරක් විදිහට පතාගෙන ආපු ඒ ජීවිතය ඊට වඩා වෙනස් ආකාරයකින් උන වේලාවකට ඔවුන්ගේ කඳුළු කතා. ඉතින් මේ කඳුළු කතා අතරේ මං හිතනවා කාන්තාවන් නිහඬවම දරා ගන්නා අය. එහෙම චරිත අපිට ඕන තරම් හම්බ වෙනවා. එහෙම චරිත මේ සමාජයේ කාටවත් කියන්නේ නැතුව තනිවම ඉකිබඳලා තනිවම හඬලා ආයෙත් දරුවන් වෙනුවෙන් සමාජය වෙනුවෙන් තමන්ගේ යුතුකම් වගකීම් ගැන හිතලා ජීවත් වෙනවා හිනාවිලා එළියට. ඉතින් ඔවුන්ගේ කඳුළු කතාවක් මන් දීපිකාගේ හඬින් ඉතාම හැඟුම්බරව ලයාන්විතව ගැයෙන මේ ගීතයට මමත් කාන්තාවක් විදියට හරිම කැමතියි.

0: ගීතායයි. අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: මම පස්වෙනි ගීතයේ විදියට තෝරගත්තේ අමරසිරි පීරි සහ දිල්රුක්ෂ ජයකුඩි ගයන ඔබ ඉතානම් සඳ වගේමයි. මේ ගීතය පදරචනය ධම්මික බණ්ඩාර, සංගීතවත් කරලා තියෙන්නේ ඩෙනිස්ට පෙරේරා. මේක මං හිතනවා මේ හැම කාලයකටම පොදුයි. ඕනම පෙම්වතෙක් පෙම්වතියක්, ස්වාමි පුරුෂයෙක් භාර්යාවක්, එක දෙපැත්තම ඒ හැමෝම එක්තරා කාලයකදී ඉතාම ආදරයෙන් බොහොම සුන්දරත්වයෙන් යුතුව එකතු වෙනවා, ආදරය කරනවා, පෙම්වතුන් වෙනවා. එහෙම නැත්නම් ඊට පස්සේ පෙම්වතුන් වෙලා ඊට පස්සේ ඔවුන් විවාහ වෙනවා. නමුත් කාලයක් යනකොට එදා දැකපු ඒ සුන්දරත්වය, ආදරය ටිකින් ටික අඩු වෙලා යනවා. ඒක මං හිතනවා ඕන්ම කෙනෙකුට වෙන්න පුළුවන් දෙයක් කියලා. මොකද ආදරය අඩු වෙන්න පුළුවන්, ඒ දක්කු සෙනෙහස අඩු වෙන්නට පුළුවන්. එතකොට මේ ගීතයේ ඇතුළේ ඒ යුග ගායනෙන්ම කියන්නේ ඒ ඉස්සර තිබුණු ආදරය, ඒ ආදරෙන් බලපු බැලුම්, ඒ පෙම් කවිලියෝ සිත, මේ දේවල් කොහොමද වෙනස් වුනේ? හැබැයි එහෙම වෙන්න පුළුවන්, ඒක මං විශ්වාස කරනවා ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන්. හැබැයි ඒ කිසිම කෙනෙක් නැවත නැවත හොයලා බලනවාද තමන්ට කොතෙන්ද වැරදුනේ කියලා, තමන් මේ විදියට දුරස් වුනේ කොහොමද කියලා. මං හිතනවා ඒක තමයි අපිට වැරදුන තැන කොතනද, අපි ඇයි මේ විදියට දුරස් වුනේ කියලා හිතලා බලලා ඒ දුරස් භාවය අඩු කරගන්න පුළුවන් නම්. මං හිතනවා එහෙම වුණා නම්, එහෙම වෙනවා නම් ඒ පෙම් කතා තවදුරටත් පෙම් කතා විදිහටම

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි අද සුඳුරු මුණගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: මං ඊළඟට තෝරගත්තේ ඉතින් අපියා දුර බොහොමයි කියන ගීතේ. මේ ගීතය ගායනා කරන්නේ සියුමිනි උපයංගි, රචනා කළ තියෙන්නේ හර්ෂණී දිනුෂාධිකාරි, සංගීතය කපිල අපරැක්ක. මේ ගීතය මේ මෑත කාලේ මම සවන් දුන් ගීත අතරින් මගේ හිතට එකපාරටම දැනුණ හැඟුණ ගීතයක්. මං හිතනවා අපි හැම වෙලේම ඕනම කෙනෙක් ආදරේ ලබන්න, ආදරේ විඳින්න කැමති, ආදරයට ආදරේ. ඉතින් එහෙම ආදරයට ආදරය කරන මේ ගීතය මගේ හිතටත් හරිම ළඟින් දැනුණ ගීතයක්. ඒ වගේම මගේ ස්වාමි පුරුෂයාත් ගීත 6ක් තෝරනවා කිව්වහම එයා මට තෝරලා දුන්න ගීතයකුත් වෙනවා. ඉතින් මං ඔහුවත් මතක් කරමින් තමයි මේ ගීතය අහන්න ඔයගොල්ලන්ට ආරාධනා කරන්නේ.

0: ගීතායයි. අද සුඳුරු මුණගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: FM රෑතහයයි ගීතහයයි වැඩස්ටාන්ට මම තෝරගත්ත මේ ගීතය නන්දා මාල්නී ගයන, මහගම සේකරයන් ලියූ, ආචාර්ය සරත් දසනායක සංගීතවත් කළ නිම්බලල්ලෙන් එපිට සඳ රැස් ගලන මිත්‍යාවතී ගීතය. මේ ගීතයට නම් මම බොහෝම ආදරය කරන ගීතයක්. මේ ගීතය ඇහෙන හැම වෙලාවකම එක්තරා විදිහක භාවනාවක් වගේ සිත සංසුන් කරන ගීතයක්. ඒ වගේම අපි කොයි තරම් පිරිසක් මැද හිටියත් ඕනම වෙලාවක තනිකම දැනෙන්න පුළුවන් බව, ඒ තනිකම කොයි තරම් වටපිටාවකදී දැනෙන්න පුළුවන්ද කියන එක, එහෙම තනිවෙන්න පුළුවන්ද කියන එක හොඳටම දැනෙන, හිතට හැඟෙන ගීතයක්. මේ ගීතය ගැන කතා කරද්දී මම අහලා තියෙනවා මහගම සේකරයන් මේ ගීතය මරණයේ සුන්දරත්වය ගැන කියවෙනවා කියලා, ඒ අරුතින් ඔහුගේ යටිපෙළ ඒක කියලා විස්තර කරලා තියෙනවා කියලා. කෙසේ වුවත් මට මේ ගීතය අහන හැම වෙලාවෙම හරිම අපූරු චමත්කාරජනක හැඟීමක් ඇති වෙනවා. ඒ වගේම දහස් ගාණක් ඒ ඔල්වරසන් අතරේ තනිකම දැනෙන එක ගැන මම ඒක විඳලා තියෙනවා. ඒ නිසාම මේ ගීතය මට හරිම විශේෂයි.

රාත්‍රී 10යි විනාඩි 53යි. හද ගැස්මට සියත.

0: ගීතායයි අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: මගේ ඊළඟ ගීතය විදියට මන් තෝරගත්තේ නව පරපුරේ ගායිකාවක් වන අංජලී හේරත් ගායනා කරන අවාරී ඇවිදින් කියන ගීතය. මේ ගීතයේ පද රචනය ත්‍රිලක්ෂී චතුරිකා, සංගීතය තිලින රෝණකි. අවාරී ඇවිදින් කියපු ගමම්මත්ම හිතෙනවානේ ඒක මේ කල්යල් බලලා සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි කියලා. හැබැයි ජීවිතේ අපිට බොහෝ දේවල් සිද්ධ වෙන්නේ අපි හිතන පතන විදියටම නෙවෙයි. ඒක අහම්බෙන් අවාරේ සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි ජීවිතය කියන්නේ. එන්න ඒ දේත් හිතේ තියාගත්තාම ප්‍රේමය, ආදරය, ඒ සියල්ලත් එක්ක තමන්ට තමන්ව දැනෙන තැනක් ගැන කියවෙන මේ ගීතය මට හරිම මිහිරි ගීතයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒකම අපි හැමෝම අපේ ජීවිත කාලයේදී අපි ආදරය කරනවා, ආදරය ලබනවා, ආදරයට ආදරේ. හැබැයි අපිට අපිවම වෙන්න පුළුවන් කාගාවද? එතකොට අපිට අපිවම දැනින්නේ කොතනද? අපිට අපිවම දැනින්නේ එක්කෙනෙක් ගාවද, හුඟ දෙනෙක් ගාවද? මං හිතනවා තමන්ට තමන් විදියටම තමන්ව දැනින්නේ බොහෝ වෙලාවට අපිට සමීපම කෙනෙක් ගාව. ඉතින් තමන්ට තමන්ව දැනෙන තැන නවතින්න පුළුවන් නම්, ඒ හිතත් එක්කම ජීවිතය ගෙවන්න පුළුවන් නම්, මං හිතනවා එතන තමයි ආදරෙන් පිරුණු ජීවිතයක් කියන්නේ.

0: ගීතායයි. අද සුඳුරු මුණ ගැසීම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී සුනන්දා හෙට්ටිආරච්චි.
1: සියත FM ගෙනේන රෑතහයයි ගීතහයයි වැඩස්ථානයේ අංක එක විදිහට මාතෝරණ ඒවගේම අද දවසේ මාතෝරාගත් ගීතයේ අවසාන ගීතය තමයි මේ රිතුණු තැන් ජීවිතේ බෝමා. මේ ගීතය අනුෂ්කා මදුභාෂිනී ගායනා කරන්නේ අමිල තේනුවරගේ පද රචනය අරුණ ගුණවර්ධනගේ සංගීතය. මේ ගීතය මට ඇහෙන්නේ දැනට වසර 4කට විතර ඉස්සර මම මගේ රැකියාවෙන් සේවස්ථානයෙන් සේවය නිමා කරලා එනකොට මට මතක නෑ මම වාහනේ මඳාගෙන හිටියේ මොකද්ද රේඩියෝ එක කියලා මේ බෑන්ඩ් එක. නමුත් මම වාහනේ එනකොට එකපාරටම මට මේ ගීතය ඇහුණා. ඒක පටන් ගත්තෙම රිදුණු තැන් ජීවිතේ බෝමා කියලා. මං ඒ ගීතය මගේ ගමන යන ගමන් ඇහුවා. ඒක ඒ තරමටම දැනුණා. ඒ තරමටම මං ඒ ගීතය වින්දා. හැබැයි අපි හැමෝගෙම ජීවිතවල කොයි තරම්නම් රිදුණු තැන් තියෙනවද? අපි රිදිලා, අඬලා, වැළපිලා, ආයෙ නැගිටලා හිනා වෙලා ඉන්නවා. හැබැයි රිදුණු තැන් හොඳටම මතකයි. ඒ රිදුම් ආපහු සැරයක් හැරිලා බලන තැනකදී නැවත රිදුම් දෙන්නත් පුළුවන්. ඒ තරමටම මුලින් තරමටම රිදෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා දැන් මං වගේ ජීවිතේ බොහෝ කාලයක් ගෙවලා තියෙන කෙනෙක්ට ආපහු හැරිලා බලන්න දැන් ජීවිතේ යම් යම් කාලවලදී අපි වයස 20 ගණන්වලදී විවාහ වෙනවා, ඊට පස්සේ දරුවන් ලැබෙනවා, රැකියාවක් කරනවා, දශක 3ක් විතර අපි හැල්මේ යනවා. ඒක බොහොම අනවරතව ගලාගෙන යනවා. එතකොට හැරිලා බලන්න අපිට කාලයක් නැහැ. ජීවිතේ හැරිලා බලන්න ඉඩක් හම්බ වෙන්නේ මං වගේ විශ්‍රාමිකයා. එතනයි තමයි. මොකද යන ගමන් අපිට හැරිලා බලන්න බෑ. හැරිලා බලන්න නම් අපි නවතින්න ඕනි. විශ්‍රාමයත් ඒ වගේ නැවතීමක්. ඒ නැවතුණු තැනදී හැරිලා බලපුවාම ජීවිතේ කොච්චර රිදුණු තැන් තිබුණද, දැනුණ තැන් තිබුණද කියලා හිතෙනවා. ඒ වගේ වෙලාවට අපිට අපි දුර නැති වෙන්න නම් අපිට කවුද ඉන්න ඕනේ අපි ළඟ? ඒක තමයි මං ඕගලන්ට ඉතුරු කරන්න කැමති.

0: දැන් වෙලා රාත්‍රී 11යි විනාඩි 12යි. හද ගැස්මට සියත. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතය සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.

0: Anna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Theater teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නෑනි.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්
3: 98.2 98.4

0: අහනකොට කන්දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්කි සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතිලි සිල්ලාරේ මුචාතරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග සරණ මහල් ෂුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයේ සමගින් සුපිරිසුතු රණින් නිමව සරණ ආභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟමැති සරණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න.
4: මේ සතුන් අතරින් උපයජීවියෙකු වන්නේ 1. සලමන්දරා 2. දියකාවා.
3: ඉස්කෝලේ 7 වසරේ ඉගෙන ගන්න කඩවත දෙවුදු මෙත් සරණේ අත පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
5: යත පොකට් මනි
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: රාත්‍රි 11යි විනාඩි 53යි. හද ගැස්මට සියත.
1: සියත පාත්‍රයේ උදේ 7:50ට. අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
3: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
2: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
3: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
2: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
3: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
2: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
4: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0705 455 11.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
4: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනි.
0: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ සර්.
0: දකින හීන පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමිෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
4: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රි 8:30ට සියත ටීවී තුලින්.
10: 98.2 98.4

0: අපගනි ඔබේ මුව
1: අනුවටයි දශම දෙකැන් අනුවටයි දශම හතරෙන්
2: දෙන්නම් ප.

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සංවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ගැමුණු රජතුමාණන් විසින් රන්පත්ති කලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

صدهم سيرتا සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

0: කලින් විනාඩි දෙකෙන් පොකට් මනි දිනා ගන්න.
1: සියතා පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයරතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: Good morning. උදේ පහ පහ වෙලා විනාඩි 30යි දැන් වෙලාව. ජීවිතේ දිනන්න ඕනේ නම් ඔයාට තියෙන්න ඕනේ ලොකු හිතක්. ලොකු හිතක් තියනවා නම් චූටි එක වැඩක් කරනවා නම් එකට එක දවසකට එක ගානේ ජීවිත දිනනවා කියලා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඉතින් කැපවීමෙන් විශ්වාසයෙන් ජීවිතේ ඉස්සරහට අරන් ගියොත් එහෙම ඔයාගේ ජයග්‍රහණේ කාටවත් වළක්වන්න බෑ. ඉතින් අදත් පුරුදු විදිහට අපි ලෑස්ති වෙලා ඉන්නවා පොකට් මනි දෙන්න. අද අලුත් මාසයක්, අලුත් දවසක්, සැප්තැම්බර් මාසේ පළවෙනිදා. ඉතින් බලාපොරොත්තු ගොඩක් එක්ක අදත් අපි ලෑස්ති පොකට් මනි දෙන්න. පොඩ්ඩ 4 දෙනෙක් ඉන්නවා, ඒ වගේම අම්මා කෙනෙකුත් ඉන්නවා. අදත් පොකට් මනි එක්ක සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්න. උදේ 7 වෙනකන් මම ඔයා එක්ක ඉන්නවා.